0: වෙලාව දැස්සන 5:36 වෙනකොට අපි පළවෙනි තරඟකාරයාට ලෑස්ති වෙලා ඉන්නවා පොකට් මනී දෙන්න. අද දවසේ පොකට් මනී දිනා ගන්න ලෑස්ති වෙලා ඉන්න පළවෙනි තරඟකාරයා, ගුඩ් මෝර්නින්.
1: ගුඩ් මෝර්නින්.
0: නම කියන්නකෝ බලන්න අපිට.
1: තෙනුරක.
0: තෙනුරක. හරි, තෙනුරක ඉස්කෝලේ යන ලෑස්ති වෙලා දින්නේ.
1: ඔව්.
0: හරි, එහෙනම් ඔනි ඉස්කෝලේ යන කලින් රුපියල් 5000ම පොකට් මනි අපි දිනාගමු. ඔයාට අපි ප්‍රශ්න හතරක් අරගෙන ඇවිල්ලා තියෙනවා. මේ ප්‍රශ්න හතරට හරියට උත්තර දෙන්න තප්පර 5ක් දෙනවා, උත්තර 2ක් දෙනවා. හොඳට කල්පනා කරලා හරියට උත්තර දෙන්න තමයි තියෙන්නේ. මේ තමයි තෙනුර කොට ලැබෙන පළවෙනි ප්‍රශ්නය. තෙනුරක, ඔයාට පළවෙනි ප්‍රශ්නේ අරගෙන එන්නේ ඉතිහාසයේ විශේෂයෙන්. අධිපීඩනයක් සහිතව වැව තුල පවතින ජලය වැව් බැම්ම හරහා ඇල මාර්ග වෙත ගැනීමට නිර්මාණය කර ඇති අංගය වන්නේ 1 සොරවුව, 2 බිසෝ කොටුව.
1: 1 සොරවුව.
0: නියමයි තෙනුරක, රුපියල් 250ක් කොන්න පොකට් මනි ඔයා දිනා ගන්නවා පළවෙනි ප්‍රශ්නෙට උත්තර දීලා. අපි යමු අපේ දෙවෙනි ප්‍රශ්නෙට. තෙනුරකට දෙවනි ප්‍රශ්නේ අරගෙන ඇවිල්ලා තියෙන සිංහල විෂයෙන්. මේ තමයි තෙනුරකට ලැබෙන ප්‍රශ්නය. තාත්තා දුරදිග බලා කල්පනා කර ක්‍රියා කළ නිසා සිදුවීමට ගිය විපත මඟහැරවා ගත හැකිවිය. දුරදිග බලා කල්පනා කර මේ පදයට ගැළපෙන තනි වචනය වන්නේ 1 දූරදර්ශිව, 2 බුද්ධිමත්ව.

0: Nidere Hantre.
1: මේ මයිතනුර කරු පැල් පන්සියක් ඔන්න දැන් අතේ තියෙනවා. ඔයාට පුළුවන් අපේ බෝනස් ප්‍රශ්න තෝරගෙන ඔය 500 රුපියල් 2500ක් කරගන්න. යමුද බෝනස් ප්‍රශ්නෙට?
0: හරි යමු.
1: අපි හැම කෙනෙක්ම මුදල් පාවිච්චි කරනවනේ තෙනුරක. හැම රටකම මුදල් ලේඛකයක් තියෙනවා. මම ඔයාගෙන් අහන ප්‍රශ්නේ තමයි, ජපානයේ මුදල් ලේඛකය මොකක්ද? 1 yen 2 peso.
0: yen.
1: තෙනුරක රුපියල් 2500ක් පොකට් මනී දිනා ගන්නවා. නියමයි. තෙනුරක?
0: ඔව්.
1: කොච්චර කාලයක් try කරාද පොකට් මනී දිනා ගන්න? හරි, එහෙනම් තෙනුරක ඉස්කෝලේ ගිහලා යාළුවන්ටත් කියන්න පොකට් මනි දිනා ගන්න අපිට මැසේජ් එකක් එවන්න කියලා. බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. ජය වේවා. දැනුමින් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි කමයි වසරයි 0714-151-151ට දැන්ම වට්ස්ඇප් කරන්න.
2: සියපා පොකට් මනි අනුග්‍රහය.
1: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි. සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිණුමක් අදම අරඹන්න. අමතන්න 13.19.
3: 2012 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: Rockwemo siadata. සැන්ඩිවා සොම්බි චිත්‍රපටි බලල තියෙනවද?
1: මෝමකලෝ මං ආසනයි.
0: ආසනයි? කවුද සොම්බින්ට ආසනේ?
1: මම රෑට නිදාගත්ත මට ඒවා නිකන් මැවිලා පේන්න ගන්නවා. මට බයයි.
0: පේනවා. කන්නඩිය බුණ බල්ල බල්ල සරේට කෑක ගදුවන්න බෑ. බයයි.
1: අනේ මොකලෝ.
2: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
3: අනුග්‍රහය.
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
5: සෙනසුරාදා උදේ 8ට.
6: අයියෝ බලපංකෝ, ඉතින් ඔළුවක් තියෙනවද? බර වාහනයක් එලවන්නේ කොහමද? හැමදාම කියනවා වාහන එලවනකොට ඔළුවෙන් එලවපන් කියලා.
7: ඈ ඔළුවෙන් එලවන්නේ කොහමද බං? මේ බලපන්, මේකේ ගහලම තියෙනවා රියදුරු දෑතට දෙවි රැක වර්ණයි කියලා.
6: ඈ

0: Talk to Mommy.
1: වෙලා උදැස්සන 5:51. අපි ලෑස්ති වෙලා ඉන්නේ අපේ දෙවැනි තරඟකාරයාට අද දවසේ පොකට් මනි දිනා ගන්න අවස්ථාව දෙන්න. කවුද මේ දෙවැනි තරඟකාරයා? ගුඩ් මෝර්නින්.
2: ගුඩ් මෝර්නින්.
1: නම කියන්නකෝ අපිට.
2: හිමරු අභිෂේක්.
1: හිමරු අභිෂේක්. ලස්සන නමක් තියෙන හිමරු ඉස්කෝලේ යන ලෑස්ති වෙලා දින්නේ?
2: නැහැ.
1: ඇයි අද ඉස්කෝලේ යන්නේ නැද්ද?
2: නැහැ අද ඉස්කෝලේ යන්නේ නැහැ.
1: අද වැස්ස නිසා ඉස්කෝලේ යන්න බෑ කියලා හිතුණා නේ? හරි, කමක් නෑ හිමරු. ප්‍රශ්න හතරක් ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙනවා. මේ ප්‍රශ්න හතරට උත්තර දීලා ඔයාලට පුළුවන් පොකට් මනි දිනා ගන්න. නිකන් නෙවෙයි, ඔයාගේ දැනුමත් වැඩි කරගන්න ගමන් ඔන්න පොකට් මනි දිනා ගන්න පුළුවන්. එහෙනම් අපි යමු අපේ පළවෙනි ප්‍රශ්නෙට. හිමරුට පළවෙනි ප්‍රශ්නේ අරගෙන ඇවිල්ලා තියෙන සෞඛ්‍ය විෂයෙන් බුලත් කෑම සහ මත් වතුර පානය නිසා ඇතිවිය හැකි රෝග තත්ත්වයක් වන්නේ මේ අතරින් ෂර රෝගේ සහ සිරෝසිස්, මුඛපිලිකා සහ සිරෝසිස්.
2: දෙක, මුඛපිලිකා සහ සිරෝසිස්.
1: හිමරු, ඔයා නියමයිනේ. පළවෙනි ප්‍රශ්නෙට ඔන්න හොඳට කල්පනා කරලා උත්තරේ දීලා රුපියල් 250කුත් ඔයා දිනාගත්තා. අපි එහෙනම් දෙවෙනි ප්‍රශ්නටත් උත්තර දෙමු. දෙවෙනි ප්‍රශ්නෙ ඔයාට ලැබෙන්නේ ඉතිහාසයේ විෂයෙන්. හිමරු, 550 ජාතක කතා පොත ගැන අහලා තියෙනව නේද?
2: ඔව්.
1: බුදුරජාණන් වහන්සේගේ පෙර ආත්ම භවයන් විස්තර කරන ජාතක කතා 547ක් ඇතුළත් වෙනවා මේ 550 ජාතක කතා පොතට. මම ඔයාගෙන් අහන ප්‍රශ්නේ තමයි, 550 ජාතක කතා පොත සිංහලයට පරිවර්තනය කළේ කුමන යුගයකද? පළවෙනි උත්තරේ ගම්පොළ යුගය, දෙවෙනි උත්තරේ කුරුණෑගල යුගය.
2: කුරුණෑගල යුගය.
1: අතේ තිබ්බ රුපියල් 250ක් 250 කනකන් ඔන්න ඔයා වැඩි කරගත්තා දෙවෙනි ප්‍රශ්නෙට උත්තර දීලා. අපි එහෙනම් 510ක් කරගන්න යමු තුන්වෙනි ප්‍රශ්නෙට. හිමරු, විටමින් A කියන්නේ නිරෝගී පෙනුම. එතකොට ශක්තිමත් ප්‍රතිශක්ති කරන පද්ධතියක් ලබා ගන්න අපිට ගොඩාක් වැදගත් වෙන විටමින් වර්ගයක්. එතකොට ඇස්වල පෙනීම වැඩි කරගන්න විටමින් A බහුලව පාවිච්චි කරනවා. මම ඔයාගෙන් අහන ප්‍රශ්නේ තමයි, මේ අතරින් විටමින් A බහුල ආහාරයක් වන්නේ 1 මාළු, 2 කැරට්. විටමින් A බහුල ආහාරයක් මොකද්ද කියලා තමයි අහුවේ. කැරට් තමයි උත්තරේ. ඔයා හරියටම උත්තර දුන්නා. රුපියල් 1000ක් දැන් පොකට් මනි අතේ තියෙනවා. අපි දැන් 1000 5000ක් කරගන්න බැයි නේද හිමරු? ඒකට අපි බෝනස් ප්‍රශ්න තෝරගන්න වෙනවා. බෝනස් ප්‍රශ්නට යනවද?
2: යමු.
1: මේ තමයි හිමරුට ලැබෙන බෝනස් ප්‍රශ්නය. සාමාන්‍ය දැනීම ප්‍රශ්නයක් විදිහට තමයි අහන්නේ. මිනිස් ශබ්ද අනුකරණය කිරීම සඳහා ප්‍රසිද්ධියට පත් කුරුල්ලා කවුද? 1 කපුටා, 2 ගිරවා.
2: ගිරවා.
1: හිමරු අභිසෙස්, රුපියල් 5000ක් ඔන්න පොකට් මනි දිනා ගන්නවා. ඔයා හොඳට උත්සාහ කළා, ප්‍රශ්න හතරටම උත්තර දුන්නා. ඉතින් හිමරු, කොච්චර වෙලාව දවසට පාඩම් කරනවද?
2: පැය දෙකක්.
1: හරි, එහෙනම් යාළුවන්ටත් කියන්න අපිට මැසේජ් එකක් එවලා පොකට් මනි දිනා ගන්න කියලා. බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. ජය වේවා.
3: දැනුමෙන් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි, කමයි, වසරයි 0.714151 දැන්ම WhatsApp කරන්න.
0: සියත පොකට් මනි අනුග්‍රහය.
3: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සඵල පොලිසියට 4.9%. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිණුමක් අදම අරඹන්න. අවතන්න 13.99.
4: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
1: වෙලා උදැස්සන 5:55 වෙනකොට මේ ලෑස්ති වෙන්න හදන්නේ ඉතිරි කිරීමේ පුරුද්ද ගැන මතක් කරන්න. ඉතිරි කරනවා කියන්නේ අපි හැමෝම පුරුද්දක් විදිහට කරන්න ඕන දෙයක් නේද? දැන් සාමාන්‍යයෙන් අපි පොඩි කාලේ ඉඳලා කැටයකට සල්ලි එකතු කරලා ඒ සල්ලි ඉතිරි කරන්න පුරුදු වුණා නම් අපි අද වෙද්දිත් ඒ පුරුද්දේ විදිහටම අරගෙන යනවා. ඉතින් පුංචි කාලේ ඉඳලා තමයි අපි ඔය පුරුද්ද කියන දේ ඔළුවට දාගන්නේ නේද? ඉතින් තමන්ගේ දරුවට ඉතිරි කරන්න පුරුදු කරන්න අම්මලා තාත්තලා හැම වෙලාවෙම උත්සාහ කරනවා. ඒ වගේම තමන්ගේ දරුවගේ අනාගතය ගැන හිතලා කී හරි account එකකට දාලා ඉතිරි කරන්නත් අම්මලා තාත්තලා ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් අම්මලා තාත්තලාට කියන්න ඕන පැංචා ඉතිරි කිරීමේ ගිණුම ගැන. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙතින් වයස අවුරුදු 18ට අඩු දුවලා පුතාලට තමයි මේ ගිණුම හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් හොඳම හොඳ පොලියක් ලැබෙනවා. වාර්ෂික පොලිසියට 4.5, සඵල පොලිසියට 4.9යි. වයස අවුරුදු 18න් පස්සේ මේ account එක ඉතිරි කරන සල්ලි ටික අරගෙන මොනවාම හරි දෙයක් ඔන්න දැන් ඉගෙන ගන්න දෙයක් වෙන්න පුළුවන්, නැත්නම් business එකක් පටන් ගන්නවා වෙන්න පුළුවන්, ඕනම දෙයකට මේ සල්ලි පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා කියන්න තියෙන්නේ තමන්ගේ දරුවා වෙනුවෙන් සල්ලි ඉතිරි කරන්න හොඳ account එකක් හොයනවා නම් ඔන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙතින් හඳුන්වලා දෙන පැංචා ඉතිරි කිරීමේ ගිණුමම තෝරගන්න කියලා අම්මලා තාත්තලාට මතක් කරනවා. වෙලාව 5:56.

0: දැන් වෙලා උදැස්සන 6යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700.

0: Money.
1: වෙලාව දැස්සන 6යි විනාඩි 6යි අපි අලුත් පැයකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අලුත් පැයට එනකොට අපි නිකන් නෙවෙයි ඇවිල්ලා ඉන්නේ පොකට් මනි අරගෙන. ඉතින් අංගල මල්ලිලාට ඔන්න කියනවා ඉක්මනට අපිට මැසේජ් එකක් එවන්න 0714151 තමයි අපේ WhatsApp නම්බර් එක. 6 වසරේ ඉඳලා 11 වසරට වෙනකන් ඉඳන් ඉගෙන ගන්න. ඔන්න ඔය විදිහට මැසේජ් කරලා පොකට් මනි දිනා ගන්න පුළුවන්. සිතුම් සා සසංගා මේ වෙලාවේ ඉන්නව නේද පොකට් මනි දිනා ගන්න? Good morning.
2: Good morning.
1: ඉතින් සිතුම් සද සිතුමිද?
2: සිතුමි.
1: ආ සිතුමි. ලස්සන නමක් තියෙන සිතුම් ඉස්කෝලෙන් ලෑස්තිද?
2: ඔව් ලෑස්ති.
1: හරි. එහෙනම් ඔන්න ඉස්කෝලේ යන කලින් රුපියල් 5000ක් පොකට් මනි දිනා ගන්න පුළුවන්. අපි ඔයාලට තප්පර 5ක් දෙනවා හරියට උත්තර දෙන්න. උත්තර දෙකකුත් අපි දෙනවා. හොඳට කල්පනා කරලා හරියට උත්තරය දෙන්න. මේ තමයි ඔයාලට ලැබෙන පළවෙනි ප්‍රශ්නය. සිතුමි, පෘථුවිය තම අක්ෂය වටා ගමන් කිරීම පෘථුවි පරිභ්‍රමණය කියලා අපි ඉගෙන ගන්නවනේ භූගෝලයේ විද්‍යාවේදී නේද?
2: ඔව්.
1: පරිභ්‍රමණය නිසා තමයි අපිට උදේ රෑ ඇති වෙන්නේ. මම ඔයාගෙන් අහන ප්‍රශ්නේ තමයි පෘථුවි පරිභ්‍රමණය සඳහා ගතවන කාලය කොච්චරක්ද? දින 360යි, දින 365යි, පැය 6යි. සිතුමි, රුපියල් 250ක් පොකට් මනි දිනා ගන්න. පළවෙනි ප්‍රශ්නෙට ඔන්න හොඳට උත්තරේ දුන්නා. අපි එහෙනම් දෙවෙනි ප්‍රශ්නෙටත් උත්තරේ දෙමු. දෙවෙනි ප්‍රශ්නෙ ඔයාට ලැබෙන්නේ ඉතිහාසයේ විෂයෙන්. ලෝකේ ප්‍රසිද්ධ අරාබි සංචාරකෙක් වගේම ගවේෂකෙක් තමයි ඉබන් බතුතා කියන්නේ. ඔහු අවුරුදු 21 ඉඳලා තමයි ලෝක සංචාරය ආරම්භ කළා දෙන්නේ. මම ඔයාගෙන් අහන ප්‍රශ්නේ තමයි ඉබන් බතුතා නම් අරාබි සංචාරකයා ශ්‍රී ලංකාවට පැමිණියේ කුමන රාජධානී සමයේද? පළවෙනි උත්තරේ යාපහුව, දෙවෙනි උත්තරේ ගම්පොළ.
2: දෙක.
1: සිතුමි, රුපියල් 500ක් ඔන්න අතේ තියෙනවා දැන් ඔයාගේ පොකට් මනි. ඊට පස්සේ දැන් ප්‍රශ්න තව දෙකයිනේ තියෙන්නේ. මේ දෙකට උත්තර දුන්නොත් රුපියල් 5000ම දිනා ගන්න පුළුවන්. ඔයාට තුන්වෙනි ප්‍රශ්නේ ලැබෙන්නේ සිංහල විෂයෙන්. අපි සිංහල විෂයේදී ඉගෙන ගන්නවා නාම පදයක් විශේෂ කරලා දක්වන නාම විශේෂණ පද. මම ඔයාගෙන් අහන්නේ මැටි භාණ්ඩේන වචනේ යෙදිලා තියෙන්නේ ක්‍රියා විශේෂණයක්ද නාම විශේෂණයක්ද?
2: එක.
1: රුපියල් 500ක් අතේ තිබ්බා. 500 ඔන්න 1000ක් වෙනකම් වැඩි වුණා. දැන් වාට පුළුවන් මේ 1000 5000ක් කරගන්න අපේ බෝනස් ප්‍රශ්න තෝරගන්න. බෝනස් ප්‍රශ්නට යමුද?
2: යමු.
1: සාමාන්‍ය දැනීම ප්‍රශ්නයක් විදිහට තමයි බෝනස් ප්‍රශ්න වලට ලැබෙන්නේ. පීසා කියන්නේ මේ වෙද්දි ලෝකේ ජනප්‍රියම ආහාරයක්. පාම් පිටි, එතකොට ටොමැටෝ සෝස්, මොසරෙල්ලා චීස් යොදාගෙන තමයි පීසා හදන්නේ. මම ඔයාගෙන් අහන්නේ පීසා හොයාගත්ත රට මොකක්ද? එක ඉතාලිය, දෙක ප්‍රංශය.
2: එක.
1: රුපියල් 1000ක් පොකට් මනි අතේ තිබ්බා. 1000 5000ක් වෙනකන් ඔන්න වැඩි වුණා අපේ බෝනස් ප්‍රශ්නෙට හරියට උත්තර දීලා. සිතුමි, රුපියල් 5000ම ඔන්න පොකට් මනි දිනා ගන්නවා. සිතුමි, කොච්චර දවසක් ට්‍රයි කරාද පොකට් මනි ප්‍රෝග්‍රෑම් එකට?
2: ගොඩක් ට්‍රයි කරා.
1: හරි, එහෙනම් ඉස්කෝලේ ගිහලා යාළුවන්ටත් ඔන්න අද කියන්න පුළුවන්. සියත FM එකට කතා කරලා රුපියල් 5000ක් පොකට් මනි දිනා ගත්ත කියලා නේද?
2: ඔව්.
1: බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. ජය වේවා.
2: ජය.
1: සිතුමි, මේ විදිහට පොකට් මනි දිනා ගද්දී ඔන්න ආයමත් සැරයක් මතක් කරන්න ඕන නංගිලා මල්ලිලාට ෆෝන් එක අතට අරගෙන අම්මගේ හරි තාත්තගේ හරි ෆෝන් එක අරගෙන අපිට මැසේජ් එකක් එවලා තියන්න 0714 151 151 තමයි අපේ WhatsApp නම්බර් එක.

0: දැන් වෙලා උදැස්සන 6යි විනාඩි 14යි.
1: රොක් වෙමු සියතට. කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
2: මේ රජය මේ වගකීමෙන් නිදහස් වෙන්නට දරන උත්සාහයට තරයේ විරුද්ධ.
3: එල්බෝට් කියලා කියපු කතාව අද ඔප්පු වෙලා තියෙනවා.
4: මේ දියසැලිය නටන එක එයාලගේ විනෝදාංශය බවට පත් වෙලා තියෙනවා.
3: අපි මේ ටික ඔක්කොම හදාගෙන යනවා මාත්තු. කොහොමටත් ඕගොල්ලන්ට මේක හොලවන්න හම්බෙන්නේ නැහැ.
1: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
5: .gov.au සහ .com අතර වෙනසක් නොදැන තමයි ඔක පටන් ගන්න තියෙන්නේ.
6: එතකොට අවශ්‍ය වෙනවා අතීතයේදී කරපු ගනුදෙනු.
7: තලලේ ගහන්න ඕන හැම එකකින් පතමදියට කරු කියලා.
3: උඩු රවුල තිබ්බට වැඩ නැහැ නම කියන්නේ කියලා. මොකටද ගේකවන්නේ? හෙන්චයියන්ට පුළුවන් නම් එක එක දේවල් කරලා සභාවේ ගරුත්වය නැති කරන්න ඒක නිදෙන්න බෑ.
8: sorry.com ඒ වටිනාකමක් නැහැ.
1: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
9: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Anshikin සම්පූර්ණ කරන්න අදම අමතන්න 011 732 1000 NIBM The City University, The Place to Be.

0: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පාලෙට වශී වෙන්න ෆිනිෂින් මහලක් නම් කලරක් තමයි.
1: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමන හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718-492-402 0718-311-377. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
2: මේ පාර ක්‍රේසි වෙන්දේසින් Hot Wheels 13 Pro එකකුයි, Skyke GT Smart Watch එකකුයි.
3: Pua Holdings එකෙන් ලැබෙන මේ bundle එක රුපියල් 60,000 කට අඩුම ගානට දැන් ක්‍රේසි වෙන්දේසියෙන්.
2: Hot Wheels 13 Pro එකේ ලොකු display එකක් තියෙනවා. Milliampere 6580 battery capacity එකක් තියෙනවා. Octa-core processor එකින් ද සුපිරියට වැඩ.
3: එතකොට Smart Watch එක stable bluetooth phone call option එක තියෙනවා. Waterproof සෑහෙන වැඩ ගොඩක් පුළුවන්.
2: හිත හිතෙන්න එපා. දැන්ම ක්‍රේසි වෙන්දේසියට register වෙන්න. register KW කියලා type කරලා 3947ට SMS කරන්න.
4: Seata Crazy Vendesi. Sekurada House Pahata.
5: Powered by Bid to Win.
4: Anuwatai 0.2 an Anuwatai 0.4 an.

0: Asiata Pocket Money.
1: දසන හය විනාඩි 23යි වෙලාව. දැන් ඉන්න අපිට කතා කරන දවසේ අවසාන තරඟකරුවා කවීෂ. Good morning කවීෂ.
2: Good morning.
1: කවීෂ, ලෑස්ති නේද තරඟ කරන්න?
2: ඔව් සර්.
3: හරි, ඔයාට තප්පර 5ක් දෙනවා හරියට උත්තරේ දෙන්න. ඒ වගේම උත්තර දෙකකුත් අපි ඔයාට දෙනවා. ප්‍රශ්න හතරයි තියෙන්නේ. දැනුම වැඩි කරගන්න ගමන් ඔන්න පොකට් මනී දිනා ගන්න පුළුවන්. මේ තමයි කවීෂට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
1: කවිෂ, පළවෙනි ප්‍රශ්නය ආට හම්බෙන්නේ සිංහල සබ්ජෙක්ට් එකෙන්. අවුරුද්දක් පාසා පැවැත්වෙන මේ යෙදුමට ගැළපෙන තනි පදය මොකද්ද? 1. සංවත්සරික, 2. ශතවර්ෂ.
2: 1.
3: හරියට උත්තරේ දුන්න රුපියල් 250ක උත්තර දිනාගත්තා. 250 500ක් කරගන්න නම් දෙවෙනි ප්‍රශ්නෙටත් ඔය විදිහටම උත්තර දෙන්න වෙනවා. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: රයිට් කවීෂ, දෙවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ ඉතිහාස සබ්ජෙක්ට් එකෙන්. ලන්දේසින් කියන්නේ යුරෝපීය ජාතිකයන්. 17 සියවසේදී තමයි ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ලන්දේසින් පාලනය කළේ. මං අහන්නේ මෙරට මුහුදුබඩ ප්‍රදේශ යටත් කරගත් ලන්දේසින්ගේ මව් රට මොකද්ද? 1. ඕලන්දය, 2. ප්‍රංශය.
2: 1.
3: ඕලන්දය තමයි හරි උත්තරේ. හරියටම උත්තර දීලා රුපියල් 500ක් ඔන්න අතර අරගෙන තියෙන්නේ. කවීෂ, 500,000ක් කරගන්න නම් තුන්වෙනි ප්‍රශ්නෙට උත්තර දෙන්න වෙනවා. මේ තමයි තුන්වෙනි ප්‍රශ්නය.
1: කවීෂ, තුන්වෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ විද්‍යාව සබ්ජෙක්ට් එකෙන්. ඝන ඉන්ධන කියන්නේ ශක්තිය සහ උණුසුම නිපදවීම සඳහා දහනය කළ හැකි ඕනෑම ඝන ද්‍රව්‍යයක්. මොන මං අහන ප්‍රශ්නේ මේ අතරින් ඝන ඉන්ධනයක් වන්නේ මොකද්ද? 1. ඉටි, 2. ඩීසල්.
2: 1.
3: කවීෂ, ප්‍රශ්න තුනකට ඔන්න උත්තර දීලා තියෙන්නේ. දැන් තව එක ප්‍රශ්නයයි තියෙන්නේ රුපියල් 5000ක්ම දිනා ගන්න. ඔයාට පුළුවන් අපේ බෝනස් ප්‍රශ්න තෝරගන්න. බෝනස් ප්‍රශ්නට යනවද?
1: රයිට් කවීෂ, වට හම්බෙන බෝනස් ප්‍රශ්නය අපේ අවසාන ප්‍රශ්නය. මනුෂ්‍යයන් අතර අදහස්, හැඟීම් සහ තොරතුරු හුවමාරු කරගන්න භාෂාව ඉතාමත් වැදගත් වෙනවානේ. සංනිවේදනය සඳහා වැදගත්ම තේ තමයි මේ භාෂාව. මං අහන්නේ ලෝකේ වැඩිම භාෂා ගණනාවක් කතා කරන රට මොකද්ද? 1. රුසියාව, 2. ඉන්දියාව.
3: කවීෂ දිල්ෂාන් රුපියල් 5000ම පොකට් මනී දිනා ගන්නවා. ජය වේවා.
1: කවීෂ, දැන් ඉස්කෝලේ යනද ලෑස්ති වෙලා ඉන්නේ කොහොමද?
2: ඕ, ලෑස්ති වෙලා ඉන්නේ.
1: වහින්න නැද්ද ඔය පැත්තට?
2: ඔව්.
1: අයියෝ, අනේ හරි. එහෙනම් පරිස්සමෙන් ඉස්කෝලේ යන්න ඕනේ. යාළුවන්ටත් කියන්න ඕනේ. ජය වේවා.
2: ආ, ජය වේවා.
3: ඉස්කෝලේ යන්න කලින් විනාඩියෙන් දෙකෙන් පොකට් මනි දිනා ගන්න.
0: සියත පොකට් මනි. අනුග්‍රහය
3: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සඵල පොලිසියට 4.9%, සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පැංචා ඉතුරුම් ගිණුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
4: 2019 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
1: දෙවයි විනාඩි 27යි වෙලාව. මාෂි, සල්ලි ඉතුරු කරන්න ඕනනේ. කොහොමද ඉතුරු කරන්නේ කියලා කල්පනා කරනකොට එක එක විදි මතක් වෙනද? අපි පොඩ්ඩෝනම් සාමාන්‍යයෙන් කැටයකට සල්ලි ඉතුරු කරනවා වෙන්න පුළුවන්. නැත්නම් සමහර අය ඉන්නවා මේ පොත්වල අස්සේ දාලා සල්ලි එකතු කරන්න කැමති අය ඉන්නෝනේ. ඒතකොට ඒගොල්ලෝ හිතනවා වැඩියෙන් සල්ලි එකතු වෙනවා වගේ එක අදහසක් තියෙනවා. හරි, කොහොම නමුත් දැන් අපි දෙමෝපියෝ තමයි දරුවෝ වෙනුවෙන් මුලින්ම සල්ලි එකතු කරන්න පටන් ගන්න චූටි කාලේ. මොකද දරුවන්ට තේරෙන්නේ නැහැ මම අනාගතේ වෙනුවෙන් සල්ලි ඉතුරු කරන්න ඕන කියන එක. හැබැයි දෙමෝපියොන්ට තේරෙනවා තමන්ගේ දරුවා ගැන අනාගතේ හොඳ තැනකට තමන්ගේ දරුවා ගෙනියන්න ඕන කියලා. ඒ හීනෙත් එක්ක දෙමෝපියෝ සල්ලි එකතු කරනවා, දරුවා වෙනුවෙන් ඉතුරු කරනවා. එහෙම ඉතුරු කරන්න තියෙන හොඳම තැන තමයි පංචායතුරුම් ගිණුම. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙතින් තමයි මේ පංචායතුරුම් ගිණුම හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් හොඳම හොඳ පොලියක් තියෙනවා. මේ පොලි අනුපාතිකයත් එක්ක වයස අවුරුදු 18 න් පස්සේ ඔයා එකතු කරන සල්ලි ප්‍රමාණය වාගේ දරුවා අතර ගන්නකොට ලොකු මුදලක් වෙලා අතට ගන්න පුළුවන්කම තියෙනවා. මොකද ඉස්සරහට වියදම කොච්චරක් වේද, අපිට කොච්චර දේවල් වලට වියදම් කරන්න වේද කියලා අපි දන්නේ නැහැ. ඒ හින්දා දැම්ම ඉඳන් හැම දෙයකටම කලින් සූදානම් වෙලා ඉන්න එක තමයි හොඳම දේ. ඉතින් පෙන්ෂන් තුරුම් ගිනු අනිවාර්යයෙන්ම තෝරගන්න ඔයාගේ දරුවා වෙනුවෙන් හොඳම හොඳ ප්‍රතිලාභ කොටපුත් එක්ක විශ්වාසදායක වගකීම් සහගත එකම හොඳම ගිනුම තමයි පෙන්ෂන් ඉතුරුම් ගිනුම. අපි වැඩිපුර විස්තර කියන්න ගණ කෝල් එකක් 13:19 ට දැනගන්න පුළුවන් ළඟම තියෙන ශාකාව කොහෙද, මිස් සේරම විස්තර දැනගන්න පුළුවන් ගණ කෝල් එකක් 13:19 ට.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: පළාත් පහකට අදත් වැසි වැඩිම වර්ෂාපතනය කැස්පෑවට. කපිල චන්ද්‍රසේනගේ මරණය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කෙරේ. විදේශ ප්‍රේක්ෂණ 19%කින් නිහලට. ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයේ සංචාරයක.
0: දේශීය සියත. Local news on Seether.
1: ගත වූ පැය 24ක කාලයක් තුළ වැඩිම වර්ෂාපතනය පිළියන්දල කැස්පෑව ප්‍රදේශයෙන් වාර්තා වනවා. ඒ මිලිමීටර 198.5ක් ලෙසයි. රත්නපුර ප්‍රදේශයට මිලිමීටර 147.8ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා. ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩුපීඩන කලාපය ඉදිරි දින කිහිපයේදී දිවයින ආසන්නව උතුරු දෙසට ගමන් කිරීමට ඉඩ ඇති බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. එම දෙපාර්තමේන්තුව පැවසුවේ එහෙතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපය තුලත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල සහ අම්පාර, මඩකලපුව, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසි සමග ප්‍රබල අකුණු හටගනු ඇති. දිවයිනේ අනෙකුත් ස්ථානවල පස්වරු එකෙන් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශවල ජලධාරිතාව මෙවන විට ප්‍රතිශතයක් ලෙස 70%ක්ම වා තිබෙනවා. තෙත් කලාපය ආවරණය වන ගංගා ද්‍රෝණිවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබෙමින් පවතින බවයි වාරිමාර්ග අධ්‍යක්ෂ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ එල්.එස්. සූර්යබණ්ඩාර පැවසුවේ.
2: ගංගාවල ජලමට්ටම් ගත්තොත් මේ දක්වා එම ජලමට්ටම් ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී නැතත් දැනට සිමින් ජලමට්ටම් වැඩි වෙමින් පවතිනවා. ඒ වගේම ජලාශවල තත්ත්වය මේ වන විට ප්‍රධාන ජලාශ 16කුත් මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 17කුත් පහන් දැමීම සිදු වෙනවා. ඇතර ප්‍රධාන වශයෙන්ම ලුණුගම් වෙහෙර, වෙහෙරගල, තෙද්‍රුවය, ඒ වගේම රාජාංගරය වැනි ජලාශ මේ දක්වා පහන් දැමීම සිදු වෙනවා.
1: මේ අතර ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය විසින් දිස්ත්‍රික් 6ක් සඳහා නිකුත් කර තිබූ නායම් අනතුරුවැඟවීම් දිස්ත්‍රික් 8ක් දක්වා ඉහළනංවා තිබෙනවා. බදුල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මොනරාගල සහ රත්නපුර දිස්ත්‍රික්ක ඒ අතරට ඇතුළත්. කපිල චන්ද්‍රසේනගේ මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන්න අමරසේන ඉදිරියේ පැවැත්වුණා. එහිදී විමර්ශන සිදු කරන කොළඹ අපරාධ කොට්ටාසේ නිලධාරින් විසින් විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කළා. ඒ අනුව වැඩිදුර වාර්තාව සමග පශ්චාත් මරණ පරීක්ෂණයට අදාළ ඇමුණුම් දෙකක්ද පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. එහිදී කොළඹ අපරාධ කොට්ටාසේ නිලධාරින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේ මරණකරුගේ සිරුරෙන් ලබාගත් ලේ සාම්පල දෙකක් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට අවසර දෙන ලෙසයි. එමෙන්ම ජංගම දුරකථනයේ මුරපදය වශයෙන් ඔහුගේ මුහුණ සටහන්ව ඇති බැවින් එය විවෘත කිරීමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බවද පැවසුවා. එහෙතුවෙන් අදාළ ජංගම දුරකථනය ඒ නිෂ්පාදනය කළ සමාගමට හෝ නිසි ආයතනයකට යොමු කර අවශ්‍ය පියවර ගැනීමට නියෝග නිකුත් කරන ලෙසයි ඉල්ලා සිටියේ. අපරාධ ස්ථානයේ තිබී සොයාගත් මරණකරුගේ ගෙළඹැදි පටිය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබේදැයි එහිදී ප්‍රශ්න කළා. එය නඩු භාණ්ඩයක් වශයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් ඒ රජයේ රස පරීක්ෂකවරයා වෙතද යොමු කරන බවත් පොලිසිය කියා සිටියා. මෙහිදී මහේස්ත්‍රාත්වරයා කොළඹ අපරාධ කොට්ටාසේ නිලධාරීන් අමතමින් විමසා සිටියේ සිද්ධ වූ ස්ථානයේ තිබී සොයාගත් ඖෂධ රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇත යන්නයි. ඊට පිළිතුරු දෙමින් කොළඹ අපරාධ කොට්ටාසේ නිලධාරීන් පැවසුවේ එම ඖෂධ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ වෛද්‍ය මණ්ඩලය වෙත යොමු කළ බවයි. අනතුරුව එම ඖෂධ මොසමක් මාර්ගයෙන් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට ඉල්ලීමක් කරන බවත් පොලිසිය පැවසුවා. ඒ අනුව පොලිසිය විසින් කළ ඉල්ලීම් වලට අධිකරණය විසින් අවසර ලබා දුන්නා. අනතුරුව කොළඹ අපරාධ කොට්ටාසේ මෙහෙවීම යටතේ සාක්ෂි සටහන් කර ගැනීම සිදු වුණා. ඒ කපිල චන්ද්‍රසේනගේ බිරිඳගේ වැඩිමහල් සොහොයුරිය වන ප්‍රියංගි විජයනායකකින් සහ ඇගේ සැමියා වන අරවින්දද සිල්වාකෙන් සාක්ෂි ලබා දෙමින් ප්‍රියංගි විජයනායක සඳහන් කළේ මෙම මරණය සම්බන්ධයෙන් තමන්ට සැකයක්

0: නොමැති බවයි. අනතුරුව වැඩිදුර සාක්ෂි සටහන් කර ගැනීම ලබන 14 වනදා දක්වා කල් තිබුණා. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ මලසිරුර කොළුපිටියේ පිහිටි නිවසකදී සොයාගනු ලැබුවේ පසුගිය 8 වනදායි. 2013 වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාබස් ගුවන් යානා 14ක් මිලට ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 2ක මුදලක් අල්ලස් ලෙස ලබා ගතේයි එවක ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට චෝදනා එල්ල වුණා. ඒ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවද විමර්ශනයක් ආරම්භ කර තිබූ අතර ඊට අදාළව පසුගිය මාර්තු 12 වනදා කපිල චන්ද්‍රසේන යළි අත්අඩංගුවට ගෙනුණා. කපිල චන්ද්‍රසේන විසින් ලබා දුන් ප්‍රකාශ සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා. එම නිලධාරීන් සඳහන් කළේ තමට ලද ඇමරිකානු ඩොලර් මිලියන 2ක මුදලින් රුපියල් මිලියන 20ක් එවකට සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්නටද රුපියල් මිලියන 60ක් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂටද ලබා දුන්නේයයි කපිල චන්ද්‍රසේන පැවසූ බවයි. පසුව කපිල චන්ද්‍රසේන විසින් යොමු කළ දියුරුම් ප්‍රකාශයක් ඔහුගේ නීතිඥවරුන් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. එහි සටහන් වූයේ අල්ලස් කොමිසමේ නිලධාරීන් තර්ජනය කොට බලහත්කාරයෙන් අදාළ ප්‍රකාශය ලබාගත් බවයි. මෙම චෝදනා විමර්ශනයට අදාළව ප්‍රකාශ ලබා ගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට ඊයේ දිනේදී අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස එම කොමිසම දැනුම් දී තිබුණා. ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න ඊයේ අල්ලස් කොමිසමට පැමිණ ප්‍රකාශ ලබා දුන්නා. රජය ජනතාවට ලබා දුන් පොරොන්දු කඩකර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ස්මාර්ට් ක්‍රියාකාරීන් සමග පැවති මාධ්‍ය හමුවේදී.
1: විදේශ ආයෝජකයෝ අපේ රටට එනට ඉස්සල බලනවා රටේ විදුලි බිල කීයද. දැන් මේ ආකාරයෙන් විදුලි බිල වැඩි කිරීම තුළින් රජයේ විදේශ ආයෝජකෙන් දෙන පණිවිඩය තමයි අපේ රටට එන්න අවශ්‍ය නැහැ වෙනත් අතක් බලාගන්න. හැබැයි වේදිකාවට නැග්ගහම කියනවා මේ රට ගොඩනගන්නට අපනයන අවශ්‍යයි, ඍජු විදේශ ආයෝජන අවශ්‍යයි, ආයෝජකයා ආරක්ෂා කරන්නට ඕන, ඔන්න ඔය වගේ ලොකු හැල්ලක් කියවගෙන යනවා. නමුත් අද මේ රජය අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ ජවිබේ ආණ්ඩුව කියපු හැම පොරොන්දුවක් සහ මුලින්ම කඩකළ අද කඩවුණු පොරොන්දු ජවනිකාව තමයි මේ වර්තමාන රජයේ රඟපාන.
0: මෛදින වේදිකාවේදී නඩු තීන්දුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශය පිළිබඳ අවධානය යොමු කරන ලෙස ඉල්ලා ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අගමිනිසුරුවරයාට සංදේශයක් යොමු කර තිබෙනවා. ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී.එල් පීරිස් මේ බව සඳහන් කළේ කොළඹදී කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
2: අධිකරණ තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීමට පෙර ඒ තීන්දුව ගැන දන්නේ එක පුද්ගලයෙක් පමණයි. ඒ පුද්ගලයා තමයි ඒ නඩුව අහපු විනිශ්චයකාරතුමා. ඒ නඩුව අහපු විනිශ්චයකාරතුමාට කිසිසේත් හැකියාවක් නැහැ තුන්වන පාර්ශ්වකරුවෙකුට ඒ නඩුවේ ප්‍රතිඵලය වාර්තා කිරීම. පැහැදිලි බලපෑම. අධිකරණ කටයුතු වලට අයුතු ලෙස මැදහත් වීම කියන්නේ ඉතාමත් බරපතල වරදක් ශ්‍රී ලංකාවේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ. එහෙම කරන පුද්ගලයෙකුට අයත් වන දඬුවම තමයි අවුරුද්දක් බන්ධනාගාර ගත වීම.
0: වැරදිකරුවන්ට දඬුවම් ලබා දෙන විට විපක්ෂය නොසන්සුන් වී සිටින බවයි නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටකළ පැවසුවේ.
3: විපක්ෂයට මේවට කියන්නේ ඇදගෙන නානවා. අපේ රජයේ බිහි වුණාට පස්සේ තමයි ඇත්ත වශයෙන්ම මේ ආයතනවල ස්වාධීනත්වය දැන් යන්නේ. ඒගොල්ලන්ගේ පාලන කාලයන්වල තමයි අගවිනිසුරුගේ ගෙවල් වලට ගිහිලා ගල් ගැහුවා. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ ශිරාණි බණ්ඩාරනායක මහත්මියව දුරෙන් එලවාලා දාලා බැංකුවේ හිටපු සභාපතිව ගෙනල්ලා අග්‍රවිෂකාර පුටුවෙන්දුවා. ඉතින් ඒවනේ අධිකරණයට කරපු බලපෑම්. විපක්ෂය දැන් කලබල වෙලා ඉන්නේ ඇයි? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ස්වාධීනයි, අල්ලස් කොමිසම ස්වාධීනයි, නීතිපති දෙපාර්තමේන්තුව ස්වාධීනයි, අධිකරණය ස්වාධීනයි. ස්වාධීන ක්‍රියාවලියක් ඇතුලේ වැරදි කරපු අයට නීතිය ඉස්සරහා දඬුවමක් ලැබෙමින් යනවා. ඒකට අපිට කරන්න දෙයක් නැහැ.
0: පසුගිය අප්‍රේල් මාසයේ මෙරට විදේශ විනිමය ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය වසරට සාපේක්ෂව 19%කින් ඉහළ ගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාංශය සඳහන් කළේ අප්‍රේල් මාසයේදී ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයින් විසින් ඇමරිකානු ඩොලර් මිලියන 767.9 විදේශ ප්‍රේෂණ උපයා ඇති බවයි. 2025 වර්ෂයේ අප්‍රේල් මාසයේ මෙරටට ලැබුණු විදේශ විනිමය ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 646ක්. ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තාවලට අනුව මේ වසරේ පළමු මාස හතර තුළ පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 362.8 විදේශ විනිමය ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට හිමිව තිබෙනවා. මේ අතර රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරේ අගය යළි ඉහළ ගියා. මෙවන් විට ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය දැක්වෙන්නේ 326.12ක් ලෙසයි. රුපියලේ ගෙනුම් අගය 318.57ක් ලෙස දැක්වෙනවා. වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය අමින්ද මෙත්සිල පැවසුවේ රුපියල ශක්තිමත් කිරීම සඳහා රජය කඩිනම් පියවර ගත යුතු බවයි.
4: අපි බහුතරයක් බාන්න ආනයනය කරන රටක්. අපි ඒක හැමදේම අපි පොහොර ටික ගත්තත් තෙල් ටික ගත්තත් මේ සියලුම දේවල් අපි ආනයනය කරනකොට ඩොලර් එක වැඩි වෙනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ආනයනික වියදම් වැඩි වෙනවා. ආනයනික වියදම් වැඩි වුණාම ඒ වියදම පාරිභෝගිකය මතට ඇවිල්ලා මේ රටේ නැවතව කුශාල උද්දමනයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි රජය හිතන්න ඕනේ 2027 ඉවරනකොට අපි ණය ගෙවන්න අපෝ පටන් ගන්න සිද්ධ වෙනවා. ඒ පටන් ගද්දී අපි මේ වැඩි වෙන හැම රුපියලකින්ම දල වශයෙන් රුපියල් බිලියන 30 37ක විතර ප්‍රමාණයකින් අපේ ණය බර වැඩි වෙනවා. ඒතකොට අපි පහුගිය කාලේ ගත්තොත් එම 300 ඉඳලා 326ට වැඩි වුණා කියලා කියන්නේ විශාල වශයෙන් අපේ ණය ගෙවන්න තියෙන වගකීම වැඩි වෙනවා.
0: ඩෙංගු අවදානම ඉහළ යාමත් සමග ලබන සතියේ ඩෙංගු මර්ධන සතියක් රැවට නංවන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වමින්. වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 27,754 දෙනෙකු සහ ඩෙංගු මරණ 14ක් මෙරටින් වාර්තා වන බවයි ඇය සඳහන් කළේ.
5: අපේ දත්ත විශ්ලේෂණය කරාම නැවතත් වෛරස් කාණ්ඩ 2 සහ 3 කියන වෛරස් කාණ්ඩ දෙකම තියෙනවා රෝගීන්ගේ. ඉතින් අර වෛරස් කාණ්ඩ 2 කියන එක 2017 පස්සේ තමයි වැඩි වශයෙන්ම එන්න අරගෙන තියෙන්නේ. ඉතින් ඒ නිසා වෛරස් කාණ්ඩ 2ට නිරාවරණය වුණු පුද්ගලයන් බොහෝ ඉන්නකොට රෝගය වැඩිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඊට අමතරව තියෙන කාලගුණ තත්ත්වය, කියන්නේ පහුගිය දවස්වල තද ප්‍රශ්නය තිබුණා, ඒ අතර සඩින් කඩ වර්ෂාව තිබුණා, දැන් ආයිත් කඩින් කඩ වර්ෂාව තියෙනවා. ඉතින් මේ කාලගුණ තත්ත්වත් බලපානවා මදුරුව බෝවන තැන් වැඩි වෙන්න. ඒකෙන් රෝගය වැඩිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා.
0: බරව මර්ධන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසංග සේරසිංහ පැවසුවේ 2030 වසර වන විට මෙරටින් බරවාරෝගය තුරන් කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක පවයි.
6: මේ රෝගයේ විශේෂත්වය තමයි මේ රෝගය අපි කතා කරන මැලේරියාව ඩෙංගු වගේ ලංකාවේ හැම දිස්ත්‍රික්කයකම නැහැ. මේ රෝගයේ විශේෂයෙන්ම තියෙන්නේ හම්බන්තොටින් පටන් ගත්තට පස්සේ හම්බන්තොට මාතර ගාල්ල කළුතර කොළඹ ගම්පහ කුරුණෑගල කියන ප්‍රධාන දිස්ත්‍රික්ක 8ක තමයි මේ රෝගය වැඩිපුරම අපේ ගාව වාර්තා වෙන්නේ. මේ රෝගී තත්ත්වය නොසලකා හැරියොත් පසුකාලීනව රෝගී තත්ත්වයේ සංකූලතා හැටියට විවිධ අවයවවල ඉඳුමුම් සහිතව අපිට ආපස්සට හරවන්න බැරි විකෘති වීම ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. විද්‍යාත්මක ක්‍රමවේදයකට අදාළ දිස්ත්‍රික්කවල සැරින්සරේ අපේ ඉන්න කණ්ඩායම් දිස්ත්‍රික්ක මට්ටමේ රෝග නිවාරණ කණ්ඩායම් මගින් පරීක්ෂා කරලා බලනවා. අන්න ඒ අවස්ථාවල සහයෝගය දුන්නොත් අපිට පහසුවෙන්ම නිරෝගීයි හිතන ඔබතුල බරව පනුව ඉන්නවද කියලා හඳුනගන්න හැකියාව තියෙනවා.
0: ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 3 දින නිල සංචාරයක් සඳහා අද චීනය බලා පිටත් යාමට නියමිතයි. ඒ චීන ජනාධිපති ෂී ජින්පින්ගේ ආරාධනයක් අනුව එරට පැවැත්වෙන සමුළුවකට සහභාගී වීම සඳහායි. ඇමරිකානු ජනාධිපතිවරයා සමග මෙම සංචාරයට ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක් සහ ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක්ද සහභාගී වීමට නියමිතව තිබෙනවා. ට්‍රම්ප්ගේ මෙම සංචාරයේදී ඉරාන යුද්ධය, තායිවානය සහ වෙළඳ ප්‍රතිපත්ති පිළිබඳ චීන ජනාධිපති ෂී ජින්පින් සමග සාකච්ඡා කරනු ඇති. ඇමරිකානු ජනාධිපතිවරයා මෙවර චීනයේ සංචාරය කරනු ලබන්නේ 2017 වසරෙන් පසුවයි. යලි සිරස්තල පළාත් 5කට අදත් වැසි වැඩිම වර්ෂාපතනය කැස්පෑවට. කපිල චන්ද්‍රසේනගේ මරණය පිළිබඳ අනාවරණයක්. විදේශ ප්‍රේෂණ 19%කින් ඉහළට. ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයේ සංචාරයක. සියත උදැසන ප්‍රධාන ප්‍රවෘත්තිනිමයි. මම සිතාරා අතුකෝරල. සියත මිළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යහන 12ට. එත ක්‍රඳි සිටින පෑන් පෑපුවත් සමක.
7: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: the town.
1: සුද්දෙක් ඔබ මතයි හරිම බඩු තුනක් ගරු කටානායකතුමනි.
2: මේ වගේ ස්ටේජ් ඩ්‍රාමාස් ඩිරෙක්ට් කරපු උදේසිරි වික්‍රමරත්නගේ අලුත්ම ස්ටේජ් ඩ්‍රාමක තමයි ඝාතකයා ඔබ මතයි.
1: ඒ ගැන අපි ඩිරෙක්ටර් උදේසිරිගේ මහම
3: තමින්ද නන්දරත්න එම ලසඳුනි ජයවර්ධන සහ කසුන් වඩුමේක්ෂි රඟපාන්නේ අපේ සුපුරුදු පරිදි සංගීත ලලිත් වික්‍රමරත්න.
2: මොකද්ද මේ අනුන් කැමති සින්දු අහන්න පුරුදු වෙන්න කියන්නේ?
3: වස්සොලේන ප්‍රශ්නනේ, වස්සොල දිහා හැද සින්දු අරේම. නමුත් ඒ සින්දු ගැයුරු මාත්‍යාව රින්දිනේ. ඉතින් ඕක ගැන පොඩ්ඩක් කතා වෙනවා. ඒක අන්තිමටම මාත්‍යාව සින්දු විතරක් නෙමෙයි, අනුන් කැමති මතවාදවලට අනිකාගේ ලෝකය දැක ගැනීම, විඳ ගැනීම, ඒකට උරු වීම ගැන පොඩි කතන්දරයකුත් නාට්‍යකලේ කියවෙනවා.
1: ඔයාගේ ඩ්‍රාමාස් මෙච්චර ෆේමස් වෙන්න හේතුව මොකද්ද?
3: මූලිකම වැඩේ මම නාට්‍ය කරන්නේ ජනතාවට. රාජ්‍ය නාට්‍යලට හරි, නිච මණ්ඩලයකට හරි, එහෙම නැත්නම් ඉතර රඟාලකට හරි, එහෙම නෙමෙයි කලාකාරයෙකුට තියෙන
1: එහෙනම් මේ මාසේ 19 වෙනිදා නාමල් මාලිනි පුංචි තියඩේගේදී ඝාතකයා ඔබ මතයි.
0: Talk of the town.
4: Hi, my name is Peter Parker.
2: Spider-Man Brand New Day movie එකේ trailer එක මේ වෙනකොට record එකක් තියලා තියෙනවා.
1: ඒ තමයි අඩුම කාලෙකින් social media platforms වල billion එකට වඩා වැඩියෙන් views ගත්ත trailer එක විදිහට.
2: YouTube වලට අමතරව Instagram, TikTok, Facebook වගේ හැම platform එකකම මේ වෙනකොට trailer එක viral වෙලා තියෙනවා.
1: Tom Holland's super acting එක වෙනස් විදිහේ sensitive story එකක් තියෙන නිසා Spider-Man Brand New Day movie එකක් ලෝකෙ පුරාම famous වෙයි කියලා තමයි production crew එක හිතන්නේ.
0: Talk of the town.
5: සිකුරාදා ක්‍රේසි වෙන්දේසියෙන් ස්වර්ණ මහල් ජුවලස් වෙතින් ලැබුණ රුපියල් 1,50,000ක් වටින ලව්මම් පෙන්ඩන්ට් එක රුපියල් 65ක් වගේ අඩු ගානකට අයිති කරගත්තේ මහියංගනේ සුභාෂිනී කල්යාණි.
6: මංගිතියවත් නැති විදිහට 100% වටිනා ජන් පෙන්ඩන්ට් එකක් ලබා දෙනවා. ඉතින් මේක ජීවිතේ අමතක නොවන බෑග් ගන්න. අම්මලාගේ ආදරේ කියලා නිම කරන්න බෑ. මම කරන්නේ ගොවිතැන්. මගේ ඇත්තම ජීවිතේවත් මම හිතුවේ නෑ මට මෙහෙම දෙයක් ලැබෙයි කියලා. මම 100% ගොඩාක් ස්තුතියි. 100% අන්න හැමෝම අම්මාවරුන් වෙනුවෙන් මේ කරපු දෙයට 100% දෙවින් ස්තුතියි.
5: එන සතියේ ක්‍රීසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් ඔෆර් එකක්. Hotwell Pad 13 Pro Tablet එකයි Skyki GT Smart Watch එකයි. මේ දෙකම අඩු ගානකට අයිති කරගන්න දැන්ම ක්‍රීසි වෙන්දේසියට register වෙන්න RG හිස්තන KW කියලා type කරලා 3947ට SMS කරන්න.
7: Fiat Crazy Vendezi.
8: Sigurada hawasa pahata siyatahanna.
9: Powered by Bid to Win.
10: උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂකමක් සමගින් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්නා 011 544 5000.
11: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවේ. ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි. එක්සයිට් ගන්න, ලක්කක චාර්ජ් කරගන්න. එක්සයිට් බැටරියක් විලදීගෙන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
12: ලොවෙත්

0: promise, pocket money.
1: මාෂි, අපි ජීවිතේ සමහර දේවල් වලට ආස කරන තරමට තමයි ඒ දේවල් අපිට ලබා ගන්න පුළුවන්කම හම්බෙන්නේනේ.
2: ඒ වගේම රවිෂ්ක, අපි ඒ දේවල් වලට ගොඩක් ආදරය කරන්න ඕනේ. එතකොට ඒ දේවල් කොහොමත් අපේම කරගන්න පුළුවන්.
1: හරියටම හරි. ගොඩ දවසක් අපිත් එක්ක සම්බන්ධ වෙන්න බලාගෙන හිටියා කැකිරාව ඉඳන් නිල්මිනි. අමිස් පොකට් මනි සෙග්මන්ට් එකට. Good morning නිල්මිනි.
3: Good morning ඔයාලා දෙන්නට.
1: ලෑස්ති නේද එහෙනම් අද දවසේ රුපියල් 5000ම වින් කරන්න?
2: හරි නිල්මිනි, කතා කරන විදිහෙන් තේරෙනවා පුදුම උද්‍යෝගයක් තියෙන්නේ. හරි එහෙනම් ප්‍රශ්න හතරට හරියට උත්තර දීලා රුපියල් 5000ම අපි වින් කරමු. නිල්මිනිට අපි තප්පර 5ක් දෙනවා, උත්තර 2කුත් දෙනවා. හොඳට කල්පනා කරලා හරියට උත්තර දෙන්න තමයි තියෙන්නේ. මේ තමයි නිල්මිනිට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
1: නිල්මිනි, ඊයේ දවසේ අපි ලෝක හෙද දිනේ සැමරුවා. ඉතින් අපි හිතුවා ඔන්න පළවෙනි ප්‍රශ්නේ මේ ආශ්‍රයෙන් ටිකක් අහන්න ඕන කියලා. හෙදියන් තම පුහුණු අවසානයේ නයිටින්ගේල් නම් ප්‍රතිඥාවක් ලබා දෙනවා. ලංකාවේ හෙද සේවයේ සේවකයන් 44,000ක් වගේම වෛද්‍යවරු 26,000ක් පමණ සේවය කරනවා. අපි අහන්නේ වෛද්‍යවරු තම පුහුණුව අවසානයේ ලබා දෙන ප්‍රතිඥාව මොකක්ද? 1. හිපොක්‍රටිස් ප්‍රතිඥාව, 2. ජුඩිකල් ප්‍රතිඥාව.
2: නිල්මිනි, පළවෙනි ප්‍රශ්නෙට ඔයා හරියටම උත්තරේ දුන්නා. එතකොට ජුඩිකල් ප්‍රතිඥාව ලබා දෙන්නේ විනිසුරු වරුන්ට. හරි, පළවෙනි ප්‍රශ්නෙට හරියට උත්තර දීලා රුපියල් 250ක් දැන් අතේ තියෙනවනේ නිල්මිනි. අපි අම් මේ 250 500ක් කරගන්න අපේ දෙවෙනි ප්‍රශ්නෙට.
1: නිල්මිනි, සාමාන්‍යයෙන් කාන්තාව කැමතිනේ දිග කොණ්ඩයක් තියෙනවට. ඔයා මොනවද සාමාන්‍යයෙන් කොණ්ඩි ගැන හිතලා පාවිච්චි කරන දේවල්?
3: මට විශේෂ දෙයක් නෑ, ෂැම්පූ වගේ නම් ගන්නවා.
1: හරි නිල්මිනි, ඔන්න දෙවෙනි ප්‍රශ්නේ වගේ අහන්න හදන්නේ හිසකෙස් ගැන. හිසකෙස් ප්‍රධාන වශයෙන් හැදිලා තියෙන්නේ කෙරටින් නැමැති ප්‍රෝටීනෙන්. මුළු හිසෙහිම ඇති කෙස් කලඹට කිලෝග්‍රෑම් 100කට වැඩිය බරක් ඔසවන්න පුළුවන්. අපි අහන්නේ මේ අතරින් කෙස් කලඹට අවශ්‍යම කෙරටින් නිෂ්පාදනය වේගවත් කරන්නේ 1. බතන ආහාරයට ගැනීමෙන්, 2. පිපිඤ්ඤා ආහාරයට ගැනීමෙන්.
2: නිල්මිනි, එතකොට පිපිඤ්ඤාවල 96%ක්ම තියෙන ජලය කෙරටින් නිෂ්පාදනය වෙන පෝෂක නෑ. හරි, අතේ දැන් රුපියල් 500ක් තියෙනවා නිල්මිනි. මේ 500,000ක් කරගන්න අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: නිල්මිනි, මේ දවස්වල අධික වර්ෂාපතනය සමහර පළාත්වලට විශාල ලෙස බලපාලා තියෙනවා. බණ්ඩාරවෙල නගරේම අපි දැක්ක පහුගිය දවසක ජලයෙන් යට වුණා. ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ මං අහන්නේ වාගෙන් මේ ගැන. ඊසාන දෙසින් මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය මේ වැසි තත්ත්වයට හේතු වෙලා තියෙනවා. ඉස්ත්‍රික්ක පහකට මේ නිසා නායෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනත් නිකුත් කරලා තියෙනවා. අපි අහන්නේ මේ වැසි තත්ත්වය නිසා මේ වන විට ප්‍රධාන වශයෙන් වාම් දොරටු විවෘත කර ඇත්තේ 1. රාජාංගනීය ජලාශය, 2. වික්ටෝරියා ජලාශය.
2: නිල්මිනි, ඔයා තුන්වෙනි ප්‍රශ්නටත් හරියටම උත්තරේ දුන්නා. රාජාංගනේ ජලාශය මේ වෙද්දී වාන් දොරටු 12ක් විවෘත කරලා තියෙන. ඒ වගේම නිල්මිනි, තප්පරයට ගණාඩි 18,500ක් ජලය මුදා හරිනවා. නිල්මිනි, ඔයා මේ වෙද්දී ප්‍රශ්න තුනකට හරියට උත්තර දීලා රුපියල් 1000ක් පොකට් මනී දිනාගෙන තියෙන්නේ. දැන් නිල්මිනිට පුළුවන් මේ රුපියල් 1000 5000ක් කරගන්න. ඒකට අපේ බෝනස් ප්‍රශ්නේ තෝරගන්න වෙනවා. බෝනස් ප්‍රශ්නෙට යනවද මෙතනින් නතර වෙනවද?
1: හරි නිල්මිනි, මේක තමයි ඔයාලට හම්බෙන බෝනස් ප්‍රශ්නේ. චොක්ලට් එහෙම වැඩිපුර කන්න ආස කෙනෙක්ද ඔයා?
3: කැමති.
1: ඔන්න බෝනස් ප්‍රශ්නේ මං වාගෙන් අහන්නේ චොක්ලට් ගැන. ලෝක පුරා චොක්ලට් වර්ග 600කට වැඩිය තියෙනවා. ශරීරයේ අදිරුධිර පීඩනය අඩු කරගන්නත් චොක්ලට් ආහාරයට ගැනීම වැදගත් වෙනවා. මං අහන්නේ වර්තමානයේ වන විට චොක්ලට් නිෂ්පාදනයේට මූලිකවම යොදාගන්නේ 1. ෆාම් ඔයිල්, 2. ඔලිව් ඔයිල්.
2: නිල්මිනි, හරි උත්තරේ වෙන්න ඕනි පළවෙනි උත්තරේ ෆාම් ඔයිල් තමයි චොක්ලට් නිෂ්පාදනයට මූලිකවම යොදාගන්නේ. එතකොට නිල්මිනි, ෆාම් ඔයිල් වල මිල අඩු නිසා නිෂ්පාදන පිරිවැයත් අඩු කරගන්න පුළුවන්. නිල්මිනිගේ අතේ තිබ්බ රුපියල් 1000ක් බෝනස් ප්‍රශ්නයට උත්තර දෙන්න බැරි වුණ නිසා 1500ක් වෙනකන් අඩු වුණා. හැබැයි හොඳ උත්සාහයක් ගත්තා නිල්මිනි. අපි ආයෙම දවසක සම්බන්ධ වෙලා රුපියල් 5000ම වින් කරමු. බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වෙනාට.
4: මාෂි, ඉතුරුම් ගිරුමක වටිනාකම දැනෙන්නේ අපි ඊට හදිස්සියක් වුණාම නේ. ඊට කෝල් කරනවා, ණය ඉල්ලනවා, සල්ලි ඉල්ලනවා, නැදැවුන්ට කතා කරනවා. හිතේ නිදහසක් නෑ, ප්‍රශ්න ගොඩයි නේ. හැබැයි හිතේ නිදහසේ සල්ලි එකතු කරන්න නම් තමන්ගේ දරුවා වෙනුවෙන් ඉතුරු කරන්න තියෙන හොඳම ක්‍රමේ තමයි මාෂි පැංචා ඉතුරුම් ගිනුම. පොලිය හොඳම හොඳයි, විශ්වාසයේ නියමයි, ප්‍රශ්න නෑ. ඉතුරු කරගෙන යන්න තමයි තියෙන්නේ. තමන් පඩි අතට ගත්තම පොඩි ගාණක් තමන්ගේ දරුවා වෙනුවෙන් වෙන් කරන්න විතරයි තියෙන්නේ පැංචා ඉතුරුම් ගිනුමට දාන්න. හොඳම හොඳ පොලියක් එක්ක අවසානයේ වයස අවුරුදු 18 ඉවර වෙනකොට හොඳම හොඳ ගානක් තමන්ගේ දරුවා අතර ගන්න පුළුවන්කම තියෙනවා. ගන්න කෝල් එකක් 13:19ට. මේ තමයි ඔයා වගේම ඔයාගේ දරුවා ගැන හිතන එකම ගිනුම, පංචායතරුම් ගිනුම.
2: පංචායතරු කිරීමේ ගිනුම ගැන මතක් කරලා ඉවර වෙනකොට අපි අපේ නම් එකක් මතක් කරන්න ඕනේ රවිෂ්ක. 0714-151-151 කියන අපේ WhatsApp නම් එකට එවන්න අපිට මැසේජ් එකක්. අපි හෙට දවසෙත් පොකට් මනී අරගෙන එනවා. අද දවසෙත් අපි පොකට් මනී දුන්නා. හෙට දවසෙත් ඒ විදිහට පොකට් මනී දිනා ගන්න නම් 6 වසරේ ඉඳලා 11 වසරේ වෙනකන් ඉගෙන ගන්න නංගිල මාලිලා අපිට මැසේජ් එකක් එවන්න. අම්මලාටත් මේ අවස්ථාව තියෙනවා.
4: හරිනම් අපි අදට යන්න තමයි හදන්නේ. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා මම රවිෂ්ක.
2: මම ආශි.

0: සියත දෙවයින පුරා
1: Good morning. දැන් වෙලාව උදේ 7යි.
0: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

එක දිගට අව්ව තිබිලා තිබිලා තිබිලා පායලා පායලා හරීම අමාරුවෙන් ඉන්නකොට ඉල්ලුවා වහින්න කියලා. හැබැයි එක සැරේට අයියෙන් වහින්න ගත්තනේ. ඉතින් මේ වැස්ස ගැන කතා කරෝතින් මේක ඉදිරි දවස් කිහිපය තුළ පවතිනවා කියලා තමයි විශ්වාස කරන්නේ. බස්නාහිර සබරගමුව මධ්‍යම වයඹ ඌව පළාත්වල සහ අම්පාර මඩකලපුව ගාල්ල මාතර දිස්ත්‍රික්කවල සහ ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වඩා වැඩි තද වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. එක වටේකදී අපි ගොඩාක් දුක් වින්දා මේ වැස්ස නිසා. ඉතින් අපි ඒ ගැන විස්තර ඔබව දැනුවත් කරනවා ඔබට ඒ ගැන කියලා. පරිස්සමෙන් ඉන්න. උදේ 7:00 විනාඩි 2යි.

0: නොදන්න මෙඩිසින්.
1: සීතල දවස්වලට දරුවෝ ලෙඩ වෙනවා වැඩිද?
0: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර උණකමගේ සමග.
1: අපි බොහෝ දෙනෙක් අතර තියෙන මතයක් තමයි වැසි කාලයේදී, ඒ වගේම සීතල කාලගුණයක් තියෙන කාලවලදී දරුවන් අතර ඇතිවන ලෙඩ රෝගවල යම්කිසි වැඩිවීමක් තියෙනවා කියලා. බොහෝ විට දරුවන්ට ඇතිවන සෙම රෝගවල යම්කිසි වැඩිවීමක් තියෙනවා කියලා බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. මේ කිසියම් සත්‍යතාවයක් තියෙනවා. බොහෝ වෙලාවට මේ වගේ සීතල කාලගුණයකදී යම් යම් රෝගකාරක වෛරස්වල ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. උදාහරණයක් විදිහට අපේ ශ්වසන මාර්ගයේ ඉහළ කොටසට අදාළව ඇතිවන ආසාදනයන්ට හේතු වෙන වෛරස්වල ක්‍රියාකාරීත්වය මේ කාලවලදී වැඩි වෙනවා. ඒ වගේම මේ වෛරස් ආසාදන නිසා අපිට ඇතිවන කැස්ස, සෙම්ප්‍රතිශාව, හුස්ම ගැනීමේ අපහසුතාවය වගේ රෝග ලක්ෂණත් මෙවැනි සීත කාලයකදී වැඩි වෙනවා. ඒ නිසා මේ වගේ කාලයකදී ඇතිවන මේ රෝගවලින් ආරක්ෂා වෙන්න නිසි සෞඛ්‍ය පුරුදු අනුව කටයුතු කිරීම ඉතාම වැදගත්.
2: ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සීත අහන්න.
0: ඔබ නොදන්න මෙඩිසින්. තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
3: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් පුටසිටි වෙතින් මෙගාවට්ටම් පෛරහා චිකන් සොසේජස් ඉතිරි රුපියල් 290යි, ටර්කි සන්ෆ්ලවර් ඔයිල් ඉතිරි රුපියල් 540යි, ඩිල්මා ස්ට්‍රොන්ග් තේ ඉතිරි රුපියල් 185යි, පැන්ඩා බේබි රත්මල් සබා නිකෝ පැක් ඉතිරි රුපියල් 200යි. කාගිල්ස්
4: දශකායක විශ්වාසයෙන් ඔබ රසවත් කළ මෝතා ඉන්ග්‍රීඩියන්ට්ස් ජෙලටින්, කලරින් සහ ෆ්ලේවර්ස් හදට දැනෙන රසක මහිම.
5: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද?
6: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
7: අති විශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර්, කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය, කිලෝවොට් 3.1ක මෝටරය, ලීටර් 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින්. වැඩි විස්තර සඳහා 011 4700 550 අමතන්න.
8: අවසන් ක්ලාසෙස් වෙත NIBM City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Anshikin සම්පූර්ණ කරන්න. අදම අමතන්න. 011 4732 NIBM The City University, The Place to Be.

0: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසියක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව.
2: ෂෙනාලි, ලී වගේද ස්විස් ටෙක් ඇලුමිනියම් ආකිටෙක් වගේම ෆැබ්‍රිකේටර් හයිලි රෙකමන්ඩ් කරා.
1: ලව්ලි, ඊට පස්සේ සහෙලි
2: ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා. කැෂ්බැක් එක වගේම අවුරුදු 30ක වොරන්ටියක් ලැබුණා. ලයිෆ් ටයිම් ආෆ්ටර් සේල් සර්විස් එකක් දෙනවනේ.
3: මිලියන 2.5ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0776 787 වට්ස්ඇප් කරන්න.

0: Good morning.
1: අනේ මේ
0: good morning කතා කරන්නේ.
1: හරි සන්තෝෂයි තිනේ.
0: මොන දිසාවෙද ඉන්නේ?
1: පොඩි සතුටකුත් තියෙනවා.
0: කටේද සතුට වෙන්නේ.
1: උදේ කතා කළා මිලිමීටර 198.9 එක ෆ්‍රීකවන්සියක් නෙමෙයි. අනේ ඒ යට වෙලා තියෙන්නේ.
0: මම මේ බැලන්ස් කරගන්න ඔයගේ වොයිස් එක පොඩ්ඩක් ඉන්න.
1: රෙඩිද සද්දි?
0: පොඩ්ඩක් ඕ චුට්ටක් විතර.
1: 198.5 මිලිමීටර්. වැහපු වැස්ස.
0: වැඩිම වර්ෂාපතනයේ පිළියන්තල.
1: ඒවලු හොදනව පල්ලෙහා. ඒ ඇස්ස කියන මෝනින් ෂෝ කරන්න. මිනිස් වෙන්න බෑ මේ මෝනින් ෂෝ කරන්න අපි.
0: ඇත්තට මොකද උනේ කොච්චර වතුර ඇවිල්ලාද?
1: මේ කියන්නේ ඔයගොල්ලෝ නිවුස් වලට මිලිමීටර් 198.5ක් වැස්සා. ඉතින් මේ වැස්සා තමයි මේ වැස්සා.
0: මට ඔයගෙ වොයිස් එක නිකන් ඈතින් වගේ චුට්ටක් ඇහෙන්නේ. කියන්නේ මයික් එක
1: දැන් ඇහෙනවා.
0: ආ දැන් හරි. දැන් හරි. දැන් හරි.
1: උදේම ඉතින් උත්සවේ ගත්තාද?
0: හරි ඔකේ.
1: ඔය ජපානේ තියෙනවා මොකක් හරි කලබගෑනියක් වුණාම ජපානේ ඉන්න සිංහල මිනිස්සු කියන වචනයක් තියෙනවා.
0: ඒ තමයි
1: වාහනේ හැපුණොත් කියන්නේ අද උත්සවේ ගත්තානේ. තමයි.
0: ඕකේ කුදසයි.
1: ඉතින්
0: හරි
1: උදේ නැගිටලා බලනකොට වැඩට යන්න පහට නැගිටලා බලනකොට පල්ලෙහා තට්ටුවේ උත්සවය ආරම්භ. පල්ලෙහා තට්ටුවේ උත්සවය ආරම්භ. ඉතින් මේ යට වෙලා හරි මෙහෙ තියෙන්නේ කරන්න දෙයක් නැහැ. ඒ හින්දා හිතුවා ගෙදර ඉඳලා
0: හරි
1: වතුර කොඩේ ඉඳලා හරි ෂෝ එක කරන මේ දුක කියන්න එපා කාට
0: හරි. ආ ඒක නෙමෙයි මේ උගලන්ට සහනාධාර ඕනි නම් කියන මං
1: ටග්ගාලේ
0: නෝ.
1: සහනාධාර ඕනේ වහන්න ඒවා අහන්න දෙයක් නැහැ. මොකද මයික් එක වැඩිද මොකද ඔය දඟලන්නේ?
0: හිනාව චුටක් අඩුවෙන් ප්ලේ කරන්න. හිනාව වෙනවා බයි. කන පලාගෙන.
1: සීරාව
0: හරි.
1: ඉතින් පොඩ්ඩක් කල්පනාවෙන් ඉන්න මේ නායයාමේ අවධානම් නිකුත් කරලා තියෙනවා. ඔය තියෙන ෆොරින් මැප් එකක් අරකක් මේකක් දාගෙන බලන්න මේ තියෙනවනේ ඔය වෙදර් ගැන එක එක මැප්ස් තියෙනවා.
0: රයිට්.
1: ලංකාවට උඩින් මොහ අමුතු ඒවා පෙන්වන්නේ. වතු පාට පැච් වගේ ඒවා තැන තැන පෙන්වනවා මේ. ඊසාන දිශාවෙන් තමයි මේක ඇතුල් වෙනවා කියලා කියන්නේ අවපීඩන කලාපයක් නේද?
0: හරියට හරි. ඊට පස්සේ ඒක උතුරු පැත්තට තමයි යනවා කියලා තියෙනවා.
1: ඉතින් බං උතුරු පැත්තට නම් බස්නාහිර පළාතේ ගමකට කරා.
0: තේමගා කරේ හරහා යනවා ඇතිනේ.
1: ඔව්. ඔක්කොම අපේ හරහා තමයි යන්නේ ඉතින් අපරාධිකයෝ. ඉතින් මේ පිළියන්දලට සහ කැස්බෑවට තමයි වැඩිම වර්ෂාපතනේ. ඒකේ කොටසක් තමයි මං හිතන්නේ අපිටත් මේ බලපාලා තියෙන්නේ වතුර බහින්නේ හරි හිමින්. හරිම හිමින් උදේ නැගිටලා බලනකොට යටතට්ටු සම්පූර්ණ වැටෙලා.
0: අයියෝ අයියෝ මට හරිම දුකයි අර වින්ද මොකද
1: කරන්නේ බේරෙනවා මෝනේ.
0: අපේ ගෙදර එන්න දුකයි.
1: ඕගොල්ලන් ගෙදර එන්න පුළුවන්.
0: හරි.
1: بس ඕගොල්ලන්ටත් දුකයි.
0: රයිට් කයි තින් කොහොම නැත
1: මම මේක ආසම දෙයක් කියන්නේ
0: මොකද්ද මොකද්ද
1: මට මගේ නැති වෙලා තිබිච්ච සපත්තු දෙකක් හම්බ වුණා. කොහේ හරි තිබිලා හොයා හදිසියේ දානවනේ. ඒක පා වෙලා සාලේ මැද්දටම ඇවිල්ලා.
0: වයිටයි සපත්තු දෙකයි පා වෙලා ඇවිල්ලා.
1: වයිට නම් පා වෙලා කොහෙරි ගිහිල්ලා ඇති. සපත්තු දෙක පා වෙලා ගේ මැද තිබුණා. ඒක ගෙදර කිසි මිනිහෙකුට හොයාගන්න බැරි වෙලා තිබිච්ච සපත්තු දෙක. දැන් ඒ දෙක තියෙනවා.
0: රයිට් ඕකේ.
1: මේ ප්‍රශ්නෙකට තියෙන්නේ ඒකයි මොන අප්පේ කුරුවක් දාන්න සපත්තු දෙක හම්බුනා. හොයාගන්න මිසක් දාගන්න නෙමෙයි නෝමනාතුනේ. ඉතින් මේ බලන්න මේ නායෑමේ අනතුරු බදුල්ල කළුතර මහනුවර කෑගල්ල කුරුණෑගල මාතලේ මොනරාගල රත්නපුර හොඳම ඒරියාස් ටිකට ගිහිල්ලා තියෙනවා. සාමාන්‍යයෙන් පොඩි වැස්සක් ආවත් ඊසාන දෙසින් නෙමෙයි මොන දෙසින් ආවත් රට පොඩීනේ.
0: අන්න ඒකනේ නේද?
1: රට හරහා තමයි යන්නේ. ඉතින් නිකන් ඉන්නකොට හිතෙනවා මේ අනේ මන්ද නරක කාලයක්.
0: ඒකනේ නේ. අනේ අරවින්ද ඔයාලා පොඩ්ඩක් ඩිස්ටර්බ් කරනවා. ඔයාගේ වොයිස් එක පොඩ්ඩක් වැඩි කරලා හිනාවෙ සද්ද චුට්ටක් අඩු කරන්න. දැන් මම කීප වතාවක් ඔයාලට මේක දැනුම් දුන්නා.
1: කොහොමද දැනුම් දුන්නේ මට?
0: දැනුම් දුන්නා කටින්. මේ මංග චලනේ
1: මොකද මේ මිනිස්සෙක්ට මේ ගෙදර ගෙදර යට වෙන්න මේ ගඟ ගලලා තියෙන වෙලාවේ නිකන් මේ පුසුරුට්ටු පත්තු කරන්න එන්න එපා සිනාම නෙමෙයි මේ කතා කරන එකමත් පණ පිටින් මදිද කියන්නේ
0: ඔව් ඇත්ත ඇත්ත හරි ඉතින් හා හා සෝරි
1: අර ගෙදර මිනිස්සු ගහගෙන යනවා මට ඇහෙනවා කෑ ගහනවා බේර ගන්නේ ඔය මේවා කියලා මම මේ උඩ චෝ එකක් මිනිස්සු වෙන්න බෑ අපි කොහොමද මිනිස්සු
0: කොහොමනත් මේ පොඩ්ඩක් අවධානය යොමු කරලා ඉන්න නිවුස් වලට අවධානය දෙන්න නේද ඒ ගැන මතක් කරන්න ඕනේ
1: ඔව් ඉතින් එනේන මේ එනේන හැම ආරංචියම ඇත්තක් නෙමෙයි එනේන හැම ආරංචියම බොරුත් නෙමෙයි කියලා තමයි මම තේරුම් ගත්තේ
0: yes
1: මම පහුගිය දවස්වල මම දැක්කා මේ ඔය මිලිමීටර 400 කිට්ටු කරන වැහි වැටෙන කතාවක් සෝෂල් මීඩියා වල එහෙම ගියා
0: හරි
1: ඒක මේ වගකිව යුතු පාර්ශව විසින් එක මම දැක්ක රිජෙක්ට් කරලා තියෙනවා ඒක මේ බොරු කතාවක් එහෙම මේ බොරු නිවුස් එකක්
0: ඕකේ
1: ඒක බොරු නිවුස් එකක් නම් ඇත්තටම හොඳයි මොකද මේ එක රැයට වැහැලා 198යි නම් මේ එක රැයක් වැහැලා මේ පැය ගාණක් වැහැලා පැය පහක් උපරිම මේ උපරිම පැය පහක් වැහැලා 198යි කොළඹට 400යි කියලා සෝෂල් මීඩියා වල ගියව බොරු නම් හොඳයි
0: ඕ ඒක
1: මම කියන්නේ
0: ඒකයි
1: ඔව් ඇත්තට මේක බොරු නම් බොරු වෙනවා නම් හොඳයි ඇත්තනම් වෙන්න එපා 198ට මෙහෙමනම් ඔයා කියන්නේ මේ ගම් වතුර අපි ගිහිල්ලා අනිත් මිනිස්සුන්ගේ ගෙවල් වලට ගම් වතුර දාලා තියෙන හැටි ඒ මිනිස්සු පරිප්පෝ කරන හැටි නෙමෙයි මෙච්චර කල් දැක්කේ මේ ෆස්ට් ස්ටෑන්ඩ් එක්ස්පීරියන්ස් එකක් ඇවිල්ලා තියුනේ නේද දැන් අද ආවා එකක් මට ඒකත් හොඳයි මිනිහෙක් කියලා කතාවද තු ගිලෙනවා අපේ පල්ලෙයා
0: ඒුණාට
1: ඒක හොඳයි
0: එහෙම නෙමෙයි ඉතින් ඒක ප්‍රශ්නයක් තමයි
1: ඉතින් කල්පනාවෙන් ඉන්න අපි ওই නුවරලි පහුගිය කාලේ ගියපු වෙලාවේ ওই අම්මියන් ප්‍රදේශවල තිබිච්ච තත්ත්වය පිළිබඳව අපි මේ ෂෝ එක ඇතුළෙම කතා කරා.
0: Yes.
1: මොකද සමහර තැන්වලට අවශ්‍යම කරන පිළියම යෙදලා තිබුණේ නැහැ. ඒ මිනිස්සු ඒ පැතිවල මේ ඔහොම මේ මේ මේ අවදානම් සහගතව ජීවත් වෙන්නේ. මොකද මේ සමහර කඳුවල තිබිච්ච පැලුම් ඒ මිනිස්සුම පෙන්නලා කියනවා සර් මේක සෑහෙන ගැඹුරට යනවා. වැස්සක් වැස්සොත් මොනවයින් මොනව වේද කියලා කියන්න බෑ. අපි කියන්න තියෙන හැම තැනටම කිව්වා. ඉතින් ඒ විතර නෙමෙයි ඉතින් අපි ඒ වහගෙන ඇවිල්ලා රේඩියෝ එකෙත් කිව්වනේ
0: යන්න ඕන
1: හිටන නේද?
0: ඇත්ත ඇත්ත.
1: ඉතින් ඒව සම්බන්ධයෙන් ඔගොල්ලෝ මොනව හරි කරලා තියෙනවා නම් එහෙමයි. නැත්තම් ඉතින් එහෙමයි. දැන් එහෙමයි මෙහෙමයි කියලා නෙමෙයි. දැන් පොඩ්ඩක් ඇහැ කන මොන කනද? කිහෙල් කන මොනවද මන්නේ? දැන් පොඩ්ඩක් ඇහැ කන අරගෙන ඉන්න. ඇහැ කන අරගෙන ඉන්න. වෙනද සාමාන්‍යයෙන් නිකන් තදට වහිනකොට පොඩි ගේ ඇතුලේ වටේ පිටේ රවුමක් දානවා. කොහොමත් මේ අවට පහත ගොඩාක් ඇලවල් යනවා. ඒ නිසා අපි සාමාන්‍යයෙන් පොඩ්ඩක් කල්පනාන් ඉන්නවා තදින් වහිනකොට.
0: ආ ඕකේ.
1: නමුත් ඉතින් ඉඳලා කාලෙකින් වහින එක නිසා සනීපෙට හිටියා. අනේ. තව ටිකක් වෙලා සනීපෙට හිටියා නම් අපිට එක තට්ටුවක් අඩුව.
0: ආල බැරි.
1: රයිට්. ඉතින් මේක තමයි දැනට තියෙන තත්ත්වය.
0: හරි ඕකේ.
1: ගම් වතුර පිළිබඳව ඔබට යම් අවබෝධයක් ලැබුණා කියලා මං හිතනවා.
0: මට ආසයි තව.
1: සතුටකුත් තියෙනවා කෙල්ලගේ.
0: මට
1: තේරෙනවා කෙල්ල.
0: අයියෝ. මේ කඳුළු ඇස්සල.
1: කෙල්ලගේ සතුට දෝර කරනවා.
0: අනේ එහෙම නෑ. මට දුකයි.
1: දුක වෙන කතාවක් කියන්නේ.
0: මොකක්ද?
1: සතුටට වතුර දැම්මට.
0: හරි.
1: ගොඩක් බඩු මුට්ටු වලට ලොකු හානියක් වුන්නේ නෑ හොඳේ.
0: ආ නේ දෙයියන්ගේ
1: පිට. මොන දිය වුණා. ඉතින් ඇති තබ්බ සකල මනාවම ගාගෙන ගියලා ඇති කියලා නේ මේ බලක් කොහෙද
0: මගේ ගෙදර උනත් මම ලියලා දෙනවා අරවින්ද අයියට කොහොමද ටොක්ස්
1: ගොඩියවට හෙන්නෙන්නේ නැති කියන්නේ ගත්ත වාහනේ රවුමක් දුන්නේ නැති ගෑනේ කියනවා මට ගේ ලියලා දෙනවා අනේ මේ තුබෝ උදෑසනක් නම් එහෙමයි ගම් වතුර නම් එහෙමයි
0: ඕකේ

0: ප්‍රශ්නයක් වුණොත් අරවින්ද ඔයා මට ටග්
1: ගාලා
0: අනේ නෑ නෑ මම මෙච්චර මේ ඩවුන් වෙලා කතා කරන
1: දැන් ඉතින් හිතන්නකො ඔයාගේ ගෙදර කියන ඉලෙක්ට්‍රොනික සෝල් මොනවා වුණත් ඉතින් හරි සන්තෝෂ කොටම කලින් ඉස්සෙල්ලාම හරිම සන්තෝෂයිනේ
0: සන්තෝෂ නෙමෙයි මං කියන්නේ එහෙම ප්‍රශ්නයක්
1: ආවොත්
0: නෑ අපි දෙන්නම
1: යමු නෑ මං දන්න ඒක තමයි
0: දුකයි දුකයි මට මේ කතා කරන්න දෙන්නකෝ මං ඔයාව එක්කගෙන යනවා සිංගේකට ගිහිල්ලා එතන තියෙනවා ඉලෙක්ට්‍රොනික දේවල් හැම එකක්ම.
1: දන් දෙනවා එතන.
0: එතන දන් දෙනා නෙවෙයි එතන වාට ගෙවන්න ගන්න පුළං. නංගියාව එතනට එක්කගෙන යනවා.
1: ආහා. නංගි වෙන්නේ නැති ගෙවන්න.
0: නෑ අයියා ගෙවන්නේ නංගිට එච්චර
1: වත්. අයියා ගෙවන්න.
0: අපි ගමු.
1: අයියා ගෙවනකොට නංගිට දුක.
0: මේ අතර සිංගේකට ගිහිල්ලා ඔය අවශ්‍ය කරන ඉලෙක්ට්‍රොනික බඩු ටික ගන්න. ඒ වගේම AC ගැන විශේෂ
1: මම ගන්න වෙයි වගේ.
0: තිනෝනේ මන් දැක්ක පොඩ්ඩක්
1: AC යට වෙන ගානට නම් වතුර දෙන්නේ නෑ ඒ ගානට වතුර දාන ගන්නේ නෑ
0: නෑ හා හා
1: ඒ ගානට දෙන්නේ නෑ පුතා තාම තාම එච්චර සන්තෝෂ වෙන්න තත්වයකට වතුර දාලා නෑ මෙහෙට
0: දැම්මොත් කියලා කිව්වා
1: දැම්මොත් හොඳයි නේ
0: අනේ වැනින්
1: වොෂින් මැෂින් එකක් ගන්න වෙයි වගේ
0: ආ
1: ඒකට හරි
0: පවන්නේ
1: දුකට hina යන්නේ නේද පුතා
0: හරි තව මොනවද
1: නෑ මං චෙතක් එක බේරගත්තා
0: නයිස් ඕකේ
1: චෙතක් එක පොඩ්ඩක් මං උඩ පඩියක වගේ තැනක නතර කරලා
0: තියෙනවා හරි නියමයි
1: ඒක යන්තම් ටයර් එකේ නිකන් මිලියට වගේ මිලියක් දෙකක් විතරේන වතුර දාලා
0: තියෙනවා හරි
1: එතන හරි නැත්ද ඒක බේරුණා නෑ
0: නෑ කමන්නේ කමන්නේ චෙතක් එක බේරගත්ත එක ලොකු දෙයක්
1: ඔව් අනිත් එක මේ චෙතක් එකේ හොඳ හොඳ සීල් ටයිප් එක තියෙන්නේ ගා යති වතුර පාරක් එකපාරටම ගැහුවා කියලා බැටරියට හරිය මේ වතුර යන්නේ නැති වෙන්න.
0: හා ඕකේ.
1: දැන් මේවා ඒවයි වටිනාකම තේරෙන්නේ දැන් මෙහෙම වුණාම තමයි හිතෙන්නේ. අතේ මේක හදලා තියෙන විදිය නියමයි නේද
0: කියලා. ඒක හරි.
1: අපිට ඕවා දැන්නේ ඕවා දැක්කහම හිතෙන්නේ ඕවා ඩිසයින් කරන මිනිස්සු ඕවා හිතනවා ඇතිනේ.
0: අනිවාර්යෙන්. ඔව් නේ.
1: ලස්සන විතරක් නෙමෙයි ඔය චෙතක් එක හදනකොට ඒක ප්‍රැක්ටිකල් පාර්ට් එක ගැන ලොකුවට හිතලා තියෙනවා. නිකන් නෙමෙයි අර මැද පොඩි කෑල්ලක් තියෙන ඔය ස්කූටර් එකේ තියෙනවනේ අර හැන්ඩල් එකයි සීට් එක අතර පොඩි ගැප් එකක්
0: ආ ආ අර බබාලා හිටගෙන යන්නේ අර කෑල්ල
1: අන්න හරි
0: හරි
1: බබාලා හිටගෙන යන එක තන නෙමෙයි ඒක හදලා තියෙන්නේ මොන හරි දෙයක් ගෙනියන්න
0: ගෙනියන්න yes
1: බඩු මුට්ටු වගේ එතන තියාගෙන බබාලා වගේ නියන්න මම මේ කියන්නේ ඒක හදලා තින්නේ මේ බබාලට හිටගෙන යන්න නෙමෙයි ලයිෆ් වල ගන්න තියෙන චාන්ස් තියෙනවා ඒ වගේ නිකන් ගෝන් චාන්ස් එහෙම ගන්න එපා ළමයි එතන හිටෝගෙන ගිහිල්ලා මම දැක්ක ඊපෙරද මේ හයිවේ එකේ මේ සන්රූෆ් වරගෙන ඔළුව එළියට දාලා අතවනවන යන මීහරක් රැළක් දැක්කම ආ මං හිතන්නේ ඒක මේ මේ මේ මේ සෝෂල් මීඩියා වලත් ඒක ගියා
0: ආ ඕකේ
1: ඕ ලේ දෙන්න පුළුවන් උනාට මොලේ දෙන්න බෑනේ
0: අන්න ඒකනේ ප්‍රශ්නේ නේ
1: ඒකයි නේද
0: අනිවාර්යෙන්
1: මේ මිනිස්සුන්ට මේ පොසත් වෙන්න පුළුවන් සල්ලි ටිකක් එහෙක් මෙහෙක් කරලා
0: හරි
1: මේ අර ධනවත් වෙන්න බෑ එහෙම. ධනවත් වෙනවා කියන්නේ සල්ලි විතරක් නෙමෙයි ලොකු කෑලි ගොඩක් නේ. ගොඩක් අපි දකිනවා එන්න සල්ලියක් කරකවනවා ධනවත් නැහැ. නේද?
0: ඔව් දැකලා තියෙනවා.
1: ඕ සල්ලි තියෙනවා ධනවත්.
0: කරන දේවල් හරිම මට එන්නේ නැහැ වචනේ. මොඩයි. හරි.
1: ඉතින් දැන් අපි ගමුකෝ. බය වෙන්න දෙයක් නැහැ කියලා. ඇත්තට මං ඉතින් මේ ඇත්තට වොෂින් මැෂින් එකට නම් මං හිතන්නේ හරි. වැඩේ හරි. ඒකට බාගෙට බාගෙම වතුර දාලා ඉතින් අනිවාර්යෙන් ඉතින් ඔය
0: ඉතින් වොෂින් මැෂින් වලට කොහොමද වතුර දානවන්නේ?
1: ඔව් වොෂින් මැෂින් වලට වතුර දාන්නේ අර ඩ්‍රම් එකකට රිදි හොදන කෑල්ලට මිසක් සර්කිට් එකේ තියෙන කෑල්ලට වතුර දාන්නේ නැහැ කවුරුවත්.
0: හා හා ඕකේ ඕකේ.
1: ඕන් ඉතින් මේ වෙලාවට තමයි හිතෙන්නේ එක්කමම සිංගර් එකට ගිහිල්ලා ඔකට මොකක් කර වෙලා නම් ගෙවන්න අර ගන්නවා. හ්ම්
0: හ්ම්
1: නැත්තම් ඉතින් කොරියාවට කොල්ලද අපරාදි කොරියාවෙන් හම්බෙච්ච ඒවා එපා කියලා කිව්වේ
0: ඒකනේ
1: තවින්ගේ දුක දැනෙන්න පුතා
0: ඩෙෆිනිට්ලි ඉතින් අපි ඉස්සලා චෙතක් කතා විවර කළේම දරවින්ද අපි චෙතක්
1: මලේ කතා දෙක මෙවන කරන්න පුළුවන්
0: හරි ඕකේ
1: පළවෙනි දේ තමයි ඉතින් දැන් මේවා මේ ප්‍රායෝගිකව මිනිසුන්ට වෙන්න ප්‍රශ්න දැන් මේ වගේ දෙයක් වුණා කියලා හිතන්න
0: හරි
1: ඔන්න ඉන්ෂුරන්ස් එකක් දාලා තිබුණා ෆ්ලඩ් ඉන්ෂුරන්ස් එකක් දාලා තිබුණා
0: මම
1: කැමති මොළු ගේම උනත් ගහගෙන යනවා
0: අනිවාර්යෙන් මාත් කැමති
1: නේද හ්ම් ඉතින් දැන් ඒවත් අපිට මේ වෙලාවේ අපි කවුරුත් මේ ඉන්ෂුරන්ස් ඒජන්ට් කෙනෙක් නොහිටියත් අපි පහුගිය දවස්වල කතා කරා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් ගැන වට මතකද?
0: මතකයි මතකයි.
1: ජීවිතේට හිතන්නේ නැහැ මෙතනට මේ වතුර දායි කියලා. එහෙම අපි හිතන්නේ නැහැ. දැම්මයි වුණාට. ඔය දැම්මේ.
0: ඒකනේ.
1: ඉතින් අපි හිතුවද මේ මේ හරියට වතුර නැහැ. ලොවෙත් වතුර මේ ගඟක් ඇලක් දොලක් යන හැදින්නේ මෙතන අර පොඩි කල්වර්ට් සිස්ටම් එකක් තියෙනවා නිකන් කාණු පද්ධතියක් තියෙනවා ටිකක් පළල.
0: ඔව්.
1: එච්චරයිද? ඒව දාලා තියෙන්නේ වතුර එකතු කරන්න නෙමෙයිනේ. මේ කවුරුව මේ මහා පරාක්‍රම සමුද්‍රයේ ඉස්සරහ හදලා නෙමෙයි මේ වතුර බහින ඇලක්. දැන් ඒකේ වතුර බහින්නේ නැහැ. ඒකේ වතුර පෙරලා ගිය ඇතුළට
0: බහිනවා.
1: හරි සතුටු යන්නේ
0: නැහැ. නැහැ.
1: ප්‍රීතිය. සන්තෝෂ වෙන්න ප්‍රීති වෙන්න එන්න මිත්‍රව ගෙවල් ඔක්කොම යට වෙලා තියෙන්නේ. අපිට බය නැහැ උනාට. ඔන්න ඉන්ෂුරන්ස් එකක් දාලා තිබ්බනම් වටනාකම් මම නිකමට මතක් කරේ කොච්චර උනත්.
0: හරි.
1: එතකොට මේව දේවල් නෙමෙයි. ඒ නැතත් ඉලෙක්ට්‍රොනික බඩුවකට මොනාරි වුණොත් එහෙම එකපාර සල්ලි වියදම් කරන්න ඕනේ නැහනේ කියන එක මට හිතේ තියෙනවා.
0: හිතේ සහනයක්. ඒකනේ මොනා වුණත්.
1: ඒක සහනයක්. මේක ලොරියකට කොහරි ට්‍රැක්ටරේට පටෝලේ අවල දාලා හදා ගන්න පුළුවන් නම් බැරි නම් එහෙමයි. සිංගරකට ගිහලා ඉතින් ආරගෙන ගෙවන්න අරගෙන එනවා. ඉතින් ওই අවුරුද්දක් හමාරක් යනකොට පාඩුව ගෙවිලා කරලා යන්න ඇත.
0: Yes, definitely.
1: නේද? ඊට පස්සේ බැරියා. ඒක ඊළඟ ගම් වතුරට සෙට් කරලා තියන්න. ඉතින් ඒක ඉතින් චෙතක් එකේ චෙතක් ගැන කියනවා මම.
0: හරි.
1: නයිස්. වෙරි නයිස් ඩිසයින්, වෙරි ප්‍රැක්ටිකල් ඩිසයින් දැන් මට තේරෙනවා. බොරු බොරු කෑලේ නෑ, වතුරට දිය වෙන කෑලේ නෑ. මට මේ මෑතක හම්බෙච්ච සොලිඩ්ම බොඩියක් තියෙන බයික් එක ඕක තමයි.
0: ලිටල්
1: බොඩි එකක් නේ තියෙන්නේ. දැන් මට පේනවා එක එක්කෙනා ඒක බලලා පොඩි ෆලෝ අප් පාරක් දෙනවා. ඒ විදිහට ගියොත් හොඳයි වගේ. මොකද මිනිස්සු එකට ආසයි මේ බයික් එක යද්දි පාරේ යද්දි මේ නිකන් බයික් එකක් පාරේ යනවා නෙමෙයි.
0: විශේෂත්වයක් තියෙනවා.
1: ඒක බලන් ඉන්න මිනිස්සුන්ට පොඩි උනන්දුවක් එන එකක්.
0: හරි. ඕකේ.
1: පාරේ වාහන ලක්ෂ කීයක් නම් අපි දවසකට දකින්නවද? කීයක් දිහාද අපි විශේෂයෙන් හැරිලා බලන්නේ? මේ අවදානනේ ඕනකමට නෙමෙයි අපි බයිසිකලයක් ගන්න.
0: විශේෂම
1: චෙතක් එකක් ගන්න. මේ පෙට්‍රල් ඩීසල් පෝලිං කතාවෙන් එළියට. අවිස්සයක් වුණොත් ඒක චාර්ජ් කරා. ඒක නැගගත්තා ගියා. ඒක චාර්ජ් එකෙන් කිලෝමීටර් 121ක් දුවනවා කියන්නේ මට නම් ඕනාවටත් වඩා ඇති.
0: ඒක හරි.
1: සතියක් දෙකක් පාඩුවේ කිසිම කරදරයක් නැතුව වැඩට යන්නෙන්න පුළුවන් මට.

0: ගම් වතුර වෙලාවට කන්න හොඳ කෑම මොනාද කියලා. චොක්ලට්
1: කෙහෙල් ගෙඩි.
0: කෙහෙල් ගෙඩි හරි. කෙහෙල්
1: ගෙඩි. මම සුදී බැවිලා කෙහෙල් ගෙඩි දෙකක් දෙලගේ.
0: අනේ. තනියම කන්න ඉති.
1: සුදී බැවිලා කෙහෙල් ගෙඩි දෙක.
0: සුදී. පස්සේ පස්සේ මතක් වුණේ. නම ගහලා තියනද?
1: නෑ නෑ සේනසිංහ නෙමෙයි මේ අපි. එහා පැත්තේ ගෙදර. ආ. සුදීව කියලා ගහලා තියනවා.
0: රයිට්.
1: මම කරන්න දෙතින් පොඩි පොඩි ආධාර ලැබෙනවා. ගෙදර උයා ගන්න හැටියක් නෑ අද. ඕන් ඉතින් මිනිස්සුෙකුට උදව් කරනවා නම්
0: හරි.
1: ඩ්‍රයි ලයිසන්ස් කෙන හැල්ලා දෙනවා නම් බත්තු වෙලා එහෙම දෙනවා නම් ඔන්න අද දවස. අවරණ හිතාරිට නම් ඉතින් අරවින්ද සහෝදරයාට අපි සහෝදරවරුනේ දැන්.
0: හරි ඔකේ.
1: අරවින්ද සහෝදරයාට ගම් වතුර ආධාර දෙන්න අවස්ථාවක් හම්බුනොත් වෙන්න මෙහෙමයි කරන්න කියලා හිතන් හිටියා නම් ඕන්න අද දවස කරන්න.
0: දොර තුනේ ෆ්‍රිජ් එකක් ඒ වගේ ආධාර
1: දොර දෙකක් ඇති. දොර තුනේ එකක් හොඳයි මට දොර තුනේ එකක දාන්න දේවල්
0: නැහැ. ආ ඔකේ.
1: දොර තුනේ ෆ්‍රිජ් එකක් අරන් ඉතින් අපේ ඇඳපුටු අල්මාරි ඉඳන් දාන්න ඕනේ ඒක ඇතුළට ඒක පුරවන්න. නැටන්නේ දිනකොටම හිස්. නේද? අපේ ෆ්‍රිජ් එකල බලපුවම ලොකු ෆ්‍රිජ් එකම ගන්න දැන් ෆ්‍රිජ් එකල පාළු ගෙවල් වගේ. මොකුත්
0: නැහැ. නේ? කරපින්චයි දෙහි බෑවයි ඕව තමයි තියෙන්නේ.
1: ඕ. දැන් ඒවවත් නැහැ.
0: රයිට් මේ මොකද්ද කන්න? ඇත්තට මේ චොක්ලට් කන එක හොඳයි. ඒ කියන්නේ දැන් මේ වෙලාවට පොඩි නිකන් බූස්ට් එකක්
1: ගන්න ඕනේ. ආ. දැන් ගම් වතුර ගහගෙන යන අයට නෙමෙයි.
0: හරි.
1: ඔයා දන්නවද දැන් ඔය විශේෂ යුද පුහුණුවට යන අය. යුද්ධයට යන අයටත් ඔය චොක්ලට් බා එකක් හම් වෙනවා. තමයි චොක්ලට් කෝටඩ්. හරි ඉක්මනින් එනර්ජි ගන්න පුළුවන්ලුනේ චොක්ලට් වලින්.
0: යස්.
1: හරිම වේගෙන් ඔයාට එනර්ජි ගන්න පුළුවන්. සමහරකට තියෙනවනේ ලෝ බ්ලඩ් ප්‍රෙෂර් එහෙම තියෙනවනේ.
0: ඔව්.
1: සුගර් අඩු වෙලා එක පාටම වෙනවනේ.
0: ඔව්.
1: අග්ග චොක්ලට් ටික ළඟ තියාගෙන ඉන්න ඔය අය. ඉතින් ගොඩක් වෙලාවට ඉතින් ලංකාවේ ඕන කෙනෙකුට අතට අහුනොත් අහුවෙන ගැන්ඩස් චොක්ලට් එකක් නේ.
0: හරියට හරි.
1: ඉතින් අපේ රටේ අපේ රටේ චොක්ලට් එකක් කිව්වොත් එහෙම ඇත්තටම ඔච්චර වෙන රටවල වල චොක්ලට් තිබුණත් චොක්ලට් එක නමක් කියන්නේ කියලා වන් නිකන් ඕන කෙනෙක්ගෙන් රෑන්ඩම්ලි අහන්න නතර කරලා එයා මොකද්ද කියන්නේ කියලා.
0: කැන්ඩොස් කියනවා. යස්.
1: අපේ මේ අලුත්ම ජෙනරේෂන් එකත් ඔන්න දැන් කැන්ඩොස් කියන අහලා තියෙනවා. ඒගොල්ලන්ට ලේසි නේද නිකන් ඒගොල්ලන්ට දෙයක් දෙන්න බෑනේ. අලුත් ජෙනරේෂන් එකට පොඩ්ඩක් ඉවසීම අඩුයි. ඒ වුණාට ඒගොල්ලෝ ගොඩක් ඒවා හොයනවා. ඒගොල්ලන්ගේ අමුතු පොඩි පොඩි ලක්ෂණ ටිකක් තියෙනවා. ඒගොල්ලෝ අලුත් ඒවා try කරන්න කැමති. ඒගොල්ලෝ එක ඔප්ෂන් එකක් ඇතුලේ ගොඩාක් කල් ඉන්න කැමති අයත් නෙවෙයි. අලුත් ජෙනරේෂන් එකේ අපි ගත්තොත් එහෙම පොඩ්ඩක් CV එකක් අරන් බලුවොත් එහෙම ඔය එළිය පහළේ හිටපු කාලේ ගත්තොත් එහෙම එක තැනක වැඩ කරලා තියෙන නිකන් අවුරුද්දක් හමාරක් විතර තමයි.
0: ඔව්
1: ඔව්. අවතරකට කියලා බලන එක කොහොමද බලන්න. ඉතින් ඒක ඒගොල්ලන්ගේ හැටි. ඒකත් එක බොරුවට නිකන් හැප්පිලා වැඩක් නැහැ. ඒ ජෙනරේෂන් එකේ හැටි.
0: යස්.
1: එයා එහෙම තමයි. ඉතින් එයාට අපි කියන්නේ එහෙම හැමතිස්සෙම වෙනසක් හොයනවනම් නා චොක්ලට් වල වෙනසට හරියන සම්පූර්ණ රේන්ජ් එකක් දීලා තියෙනවා කැන්ඩොස් චොක්ලට්. ලොකුවටම වැඩේ අල්ල ගන්න ඕන නම් කැන්ඩොස් ෂොප් එකට යන්න. ඒක තියෙන්නේ ඒගොල්ලන්ගේ සියලුම නිර්මාණ චොක්ලට් නිර්මාණ එතන තියෙනවා. හෑන්ඩ්මේඩ් චොක්ලට් සීරීස් එකක් තියෙනවා. අපේ එළියේදී කවදාවත් දැක ගන්න හම්බ වෙන්නේ නැති.
0: ඊට
1: අමතරව ඉතින් ඔය ඔඩන් ට්‍රේඩ්ස් වල එහෙම ඔය පොඩි කඩේ ඉඳලා පව කැන්ඩොස් චොක්ලට් එකක් නැත්තම් ඒක කඩයක් වෙන්නේ නැහැ.
0: ඒක හරි.
1: චොක්ලට් නම් ඒක තියෙනවා.
0: යස් යස්.
1: කැන්ඩොස් නැහැ කිව්වොත් අපි අහන්නේ ලෑලි තියෙනවද කියලා. ලෑලි තියෙනවා කිව්වොත් අපි ලෑලි වලින් ඒ කඩේ වහලා දාන්න කියලා.
0: දැන් මම බැලුවා මැසේජස් දැම්මා ඔක්කොම ලින්ක්ඩ්ඉන් වලින් එක්ස් පණිවිඩ මම නිකුත් කරා මේ ඔයාට වෙලා තියෙන ප්‍රශ්න ගැන සඳහන් කරලා. ඉතින් බලමු අරවින්ද අපි මොකක් හරි ඔයාට උදව්වක් කවුරු හරි පාර්ශ්වයක් මැදිහත් වෙලා මොකක් හරි උදව්වක් ඔයාට කරයි මොකක් හරි
1: කරා.
0: යා ලොකු ලොකු ඒවා පොඩි පොඩි ඒවා නෙමෙයි ලොකු ලොකු.
1: අනේ පොඩ්ඩක් ඒක බලන්න.
0: ඩෙෆිනිට්ලි.
1: දුක මාකට් කරන්න හොඳට ඈ.
0: ඔව් මම ලහිරුටත් කතා කරා ෂෝ එකකට.
1: මේ මම එන්නේ නැහැ කියලා ආවේ තව එකකට. අද යනවා.
0: මේ ඇත්තටම
1: අද අඬලා දොඩලා වැළපිලා දෙන්න පුළුවන් අද මේ වෙච්ච වැඩේ මට. ගිය බය නැහැ අද. ගිය වෙලා ඇඳලා අඬනවා ලයිව් ඉන්ටර්වියු කරගන්නම් වෙන්නේ.
0: අපි හච් 15 ගැන පොඩ්ඩක් මතක් කරනවා. මේ වගේ වෙලාවක ඔයගලන්ට ඔය නිවුස් දැනගන්න ඒවා ඇත්තටම අවශ්‍යයි. මොකද මොන දේ වෙනවද, කොයි කොයි පැතිවලට වහිනවද, මේ ප්‍රශ්නේ තව ඉස්සරහට යනවද, ඒව ගැන අප්ඩේට් වෙලා ඉන්න ඕනේ. ඉතින් ඒකට

0: තිස්සම ටීව එක දානව හමින්න බෑන ඉතින් ඒකට හොඳම දේ තමයි හොඳ පැකේජ් එකක් දාගෙන තියෙනවා ඕන වෙලාවක ඔයගලන්ට ඉන්ටර්නෙට් බය නැතුව යූස් කරන්න පුළුවන් අඩුම ගානකට. එහෙම පැකේජ් එකක් තමයි H15 රුපියල් 1199යි පැකේජ් එක. ඇප්ස් 15කට අන්ලිමිටඩ් ඩේට දෙනවා. මම නිකන් අද නිකමට ඇප්ස් ටික මතක් කරන්න. අපි චැට් කරන්න පාවිච්චි කරන WhatsApp, Viber, Imo, Telegram, Messenger, Discord අන්න ඒ ඇප්ස් ටික තියෙනවා එතන. ඊට පස්සේ AI යූස් කරන්න ChatGPT, Gemini පාවිච්චි කරනවා නම් ඒවටත් unlimited data හම්බ වෙනවා. X, LinkedIn ඒ ඇප්ස් වලටත් තියෙනවා. ඊට පස්සේ TikTok, Snapchat, YouTube, Instagram, Facebook ඒ ටිකටත් තියෙනවා. එතන ඔක්කොම 15යි. හරිද? ඊට අමතරව තව 35GB දෙනවා වැඩිපුර. තව මොන හරි බ්‍රවුස් කරන්න තියෙනවා නම් H15 පැකේජ් එක ගැන තමයි ඒ මතක් කිරීම.
1: ඉතින් මම මොකද්ද දැන් කියන්න
0: ඕනේ?
1: ඔව් ඔව්
0: ඔව්. ඔයා කියන්නේ මේ ඔයා කියන්නේ Vogue Jewelers ගැන. ඔයා මට කියන්නකෝ රත්තරන් ගැන මට. මම ආසම දේ.
1: මං කියන Vogue. මට අවංකව මට Vogue Jewelers ගැන දෙයක් කියන්න තියෙනවා.
0: හරි.
1: මම ඇත්තට ඊයේ Vogue Jewelers එකට මම ගියා. පිටි වැඩකට ගියේ. පොඩ්ඩක් ආගේ තොරතුරු විස්තර කතා කරලා අපි දිගටම කතා කරන්නේ මේ ස්වර්ණාභරණ ලෝකයේ සිද්ධ වෙන වංචාවල් ගැන කතා කරන්නේ. මේ මෑතකදී Vogue Jewelers එකට ආපු එක නෝන කෙනෙක්, එයා කාලයක් තිස්සේ හරි ආසාවෙන් පාවිච්චි කරපු රත්තරන් වලල්ලක් තියලා එයාට ඒක ටිකක් දැන් පරණ වැඩි, ඒක නිකන් ඕල්ඩ් ෆැෂන් වගේ කියලා එයා කියලා තිනවා. ඒක අරගෙන මේ ඒක ගරන්තර රත්තරම් බරට රත්තරන් දාලා
0: හරි
1: යට නිකන් මොඩර්න් නෙක්ලස් එකක් හදලා දෙන්න කියලා. ඉතින් Vogue Jewelers එකෙන් හරි අපි බාර ගන්නවා කියලා ඒ වලල්ල අරගෙන පරීක්ෂාවට ලක් කරලා. පරීක්ෂාවට ලක් කරාට පස්සේ අත ඒගොල්ලන්ට පොඩි සැකයක් ඇවිල්ලා යා කතා කළා Vogue Jewelers එකෙන් කියලා තියෙනවා. මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙන බව පේන තියෙනවා. මේක අපි කට් ඕපන් කරලා බැලුවට කමන්න නැද්ද කියලා. කපල බැලපුවාම මහත වලල්ලක් විදිහට හදලා තියෙන්නේ. පිටින් රත්තරන් ගාල වගේ නිකන් ෆොයිල් එකකින් වගේ ගාලා ඇතුලේ පස් වගේ පොරවල තමයි ඒ ඝනකම වලල්ල හදලා තිබුණේ. ඒගොල්ලන්ගේ මැෂින් එකටත් ටිකක් අමාරු ලා තියෙනවා. ඒක චෙක් කරන විදියක් තියෙනවා. මැෂින් එකට පොඩ්ඩක් අමාරුල තියෙනවා මුලින්ම මේක මොකද්ද කියලා හොයාගන්න. මෙච්චර රත්තරන් එක්ක ජීවත් වෙච්ච අයට බැලු බැලමට හොයාගන්න බැරි වෙලා තියෙනවා. නමුත් ඒගොල්ලන්ගේ එක්ස්පර්ට්ස් අට දාපුවට පස්සේ ඒගොල්ලෝ තේරුම් අරන් තියෙනවා මෙතන අවුලක් තියෙනවා මේ දීපු වලල්ලි කියලා. විශ්වාස කරන්න ඇතුලේ තිබිලා තියෙන්නේ පස්. රත්තරම් බරට බලල්ල දීලා
0: තියෙන්නේ
1: පස් පුරෝල. ඔයා හිතන්නකෝ අපිට මොන ඕපන් කිරිල්ලක් මේ සමාදේ ඕපන් කරනවද කියලා.
0: ඕපන් ගන්නම් ස්ටයිල්.
1: ගන්නම් ස්ටයිල් වලට ඔහොම ඕපන් වෙන්නේ.
0: ඒ ඇත්තට බලන්නක නේද?
1: රත්තරම් එක්ස්පර්ට්ස්ලත් කර වෙනවා මේ ගහන ගේම් වලට. අපි ගැන මොන කතාද කියලා මම මේ ඉස්සෙල්ලාම අහන්නේ. ඇත්තට මම කල්පනා කරා දැන් එහෙම තීද්දි මිනිස්සු ওই පොඩි පොඩි තැන් වලින් ගිහලා රත්තරන් ගන්නවා. ඒක ඔළුවේ තියෙන එක කතාව. ඒ තැන් වල ඉතින් අර බොරු වියදන්නේ නෑනේ. ලාබයිනි. ලොකු ලයිට් දාලා නෑ. ලොකු සේවකයෝ නෑ. මම එක දෙයක් කියන්නද? Vogue Jewelers එක විශාල ආයතනයක් නේ. එතන සේවකයෝ ඉන්නවා. එතන ලස්සනට තැන හදලා තියෙනවා. එතන හොඳම හොඳ ලුක්මු මේ රටේ ඔය කස්ටමර් සර්විස් කියන එක ගන්න පුළුවන් හොඳම තැන් 10ක් විතර මගේ ඔළුවේ තියෙනවා.
0: හරි.
1: මට ඒකෙත් මුදුනේම තියන්න පුළුවන් Vogue Jewelers එක. එතන ඉන්න හැම කෙනෙක්ම පුදුම විදිහට ට්‍රේන් කරලා තියෙන මේ කස්ටමර්ගේ උවමනාව ඩෙන්ටිෆයි කරගන්න.
0: හරියට හරි.
1: කස්ටමර් කෙනෙක් ඇතුළට එනකොට එයාට තියෙනවනේ ඔළුවේ එයාගේ ආසාවල් තියෙනවා, එයාගේ ප්‍රශ්න තියෙනවා, එයාගේ ලිමිට්ස් තියෙනවා, එයාට බජට් එකක් තියෙනවා. දැන් එයාගේ හිත නොරිදා. දැන් ඔයාට තියෙන පොඩි සල්ලියක් කියලා හිතන්නේ. දැන් ඔයාට තියෙන පොඩි ගාණක් අතේ තියෙන්නේ. හැබැයි ඔයාගෙන් මම අහන්නේ මිස්ටර්ට මේ ලොකු සල්ලියක් අතේ තියෙනවද? මොකද ඔයා කැමති නෑ වාගාව ලොකු සල්ලියක් නැහැයි කියලා කියන්නේ.
0: ඔව් ඇත්ත.
1: හැබැයි මේ Vogue Jewelers එකේ ඉන්න මිනිස්සුන්ට හැකියාවක් තියෙනවා.
0: හරි.
1: ඔයාගේ බජට් එක කීයද කියලා ලොකුවට අහන්නේ නැති වුණත් අඳුනගන්න.
0: ඒ කියන්නේ දැන් මට රුපියල් 50 නම් තියෙන්නේ. මම මේ
1: 50න් තියෙන ඔයා කොහෙවත් යන්න එපා ගෙදර යන්න. 50න් කොහෙද යන්නේ? අතපාසාක් වේ දාන අලිවෙන්දේ කියන්නේ මිනිස්සු. හරි
0: හරි.
1: රුපියල් 50ක් කරගෙන මොකක් ගන්නද යන්නේ?
0: නෑ.
2: පවුමක් ලක්ෂ 14යි පවුමක්. රුපියල් 50ක් දාගෙන මේ මැණිකේ කොහෙද යන්නේ? ගම් වතුර ආදාර දෙන්න මෙහෙන්ද දෙතන.
0: හරි හරි හරි මට දැන් තේරෙනවා. ඕකේ. යස් යස්.
1: වාට තේරෙනවා. ඉතින් අර මිනිස්සු විවිධයි. මිනිස්සුන්ගේ භූමනාව වෙනස්. එයා කීයක එකක්ද බලාපොරොත්තු වෙන්නේ? එයාගේ බජට් එකේ සීමාව කොතනද? එයා මොන වගේ ඩිසයින් එකකටද එයා කැමති වෙන්නේ? එයා නිකන් හෙවි ජුවලරිද, වෙරි සිම්පල්ද, මොහොතටද, හීනියටද, චුටි ඩොට් එක වගේද එයාට ඕන? නිකන් රත්තරන් තිබුණා නොතිබුණා ලයින් එකේ එහෙමදර එහෙම අඳිනා ඉන්නවනේ. ඔයා දැකලා තියෙන සමහරක මම දැකලා තියෙනවා සමහර ලේඩිස්ලා කරාම චුටි ඩොට්ස් වගේ චුටි චුටි තරුකටයක් වගේ චුටි එකක් කියලානේ. ආ කැමති නැහැ ලොකු හෙවි දාන්න කැමති නැහැ. කෙනෙක්ව දැකලා කතා බහ කරන පළවෙනි වචන 10 15 දී යාගේ රික්වයර්මන්ට් එක අඳුර ගන්න පුළුවන් තරම් එක්ස්පීරියන්ස් එකක් මේ වෝග් ජුවලර්ස් එකේ වැඩ කරන ළමයින්ට තියෙනවා. ඒක මාරයි.
0: ඒක
1: එක්ස්පර්ට්ස්. හරිද? ඊළඟ එක තමයි ඇයි තාමත් මෙච්චර අහුවෙන බව දැන ඔය පොඩිත විශේෂම රත්තරන් ලෝකේ ලොකු බොරු ගොඩක් තියෙන තැනක්. මේ වෝග් ජුවලර්ස් එක ISO ස්ටෑන්ඩර්ඩ්ස් වලට වැඩ කරන්නේ ඒගොල්ලන්ට ඉන්දි කටු ඔලුවක තරඟවත් බොරුවක් වංචාවක් කරන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ බැඳලා ඉන්නවා ජාත්‍යන්තර වශයෙන් පවා ඒගොල්ලන්ගේ කීර්ති නාමය රකින්න. වෝග් එකෙන් අරගෙන රිටර්න් කරපු ඒවා නැහැ.
0: ඔව් නැහැ.
1: වෝග් එකට ආපු මිනිහෙක් ආයි ආවේ තව මොකක් හරි හදාගන්න. තියෙන එක තව වැඩි දියුණු කරගන්න. ඒක දීලා ඊට වඩා ලොකු එකක් අරන් යන්න. එහෙම තමයි ට්‍රස්ට් එක හැදෙන්නේ. වරක් ආවොත් ජීවිත කාලෙම වෝග් ජුවලර්ස් මිනිහෙක් කියන්නේ ඒකයි. එහෙම එකක් තියෙනවා. ඒ නිසා තමයි ඒක එච්චර ලස්සන හදලා තියෙන්නේ. හැබැයි ඔබ හිතාගෙන ඉන්නවා නම් ඒ වෝග් ජුවලර්ස් එක ලස්සන කරන්න ගිය සල්ලි ගන්නවා කියලා ඔබෙන් මම එක බොරු කරන කතාවක් කියන්න. ඔයාට මෙච්චර රත්තරන් ගණන් ගියා කියන ලෝකෙක ඔයාට කරාබු ජෝඩුවක් ගත්ත හැකි රුපියල් 30,000 ඉඳලා උඩට. මෙච්චර රත්තරන් ගණන් ගියා කීකී ඉන්න වෙලාවක වර ලස්සන පෙන්ඩන්ට් එකක් ගත්ත හැකි රුපියල් 60,000 ඉඳලා උඩට මුද්දක් ගත්ත හැකි රුපියල් 75,000 ඉඳලා උඩට මාලයක් අන්න මාලයක් එනකොට ටිකක් රත්තරන් වැඩිපුර දානවා 1,300,000 විතර වගේ එතන ඉඳලා උඩට. ඉතින් එහෙමත් හදලා තියෙනවා. ඕනම් මිලියන 10 15 20 30ටත් යන්න පුළුවන් බජට් එක සෙට් නම්
0: එහෙම
1: තියෙනවනේ රවුමක් ගහන්න. හැබැයි කරාබු ජෝඩුවක් 30,000ටත් ගන්න පුළුවන් වෝග් එකෙන්. 30,000ට දෙන තම සමහර අය එළියේ ඉන්න පුළුවන්. හැබැයි ඒගොල්ලන්ට වෝග් එකේ තියෙන නමයි ඒ ප්‍රෙස්ටිජ් එකයි ඔබට දෙන්න බෑ. ඒක දෙන්න පුළුවන් වෝග් ජුවලර්ස් එකට විතරයි. ඒ වාගේ බජට් එක ගැන එච්චර ලොකුවට වාත වෙන්න එපා. එන්න 30,000ක් තියෙනවා නම් එන්න කරාබු ජෝඩුවක් දීලවන්. වෝග් ජුවලර්ස් එන්න 30,000. මේ පවුම 104යි කියන කාලෙක මේ කියන්නේ හොඳයි. අනිත් එක ට්‍රස්ට් එක වෝග් කිව්වහම නම
0: ඒකනේ.
1: ඒ ටික නොමිලේ හම්බ වෙනවා ගෙදර ගෙනියන්.
0: මන්
1: දිහා වෙයි බලන් ඉන්නේ. ඉතින් මට ආයි ඊළඟට ගම් වතුර නගන්න මන් දිහා බලන්නේ.
0: නෑ මම වෙලාව බැලුවේ ඔයගලගේ ගෙදර ඔරලෝසියෙන් වෙලාව බැලුවේ. දැන් මෙහෙකින් බලන්න.
1: මම නම් වෙලාව බලන්නේ නෑ. මගේ වෙලාව නරක වෙලයි තියෙන්නේ.
0: දැන් වෙලාව 8යි විනාඩි 47යි.
3: ඔබත් ඒලෙවලවසන් ක්ලසස් වෙත NIBM the City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIBM the City University the place to be.
4: හදට දැනෙන රසක මහිම
5: තාත්ති ඉස්කෝලේ ඩ්‍රාමා එකේ රපුන්සල් මම
6: ෂා එහෙනම් දිග කොණ්ඩෙකුත් ඕනේ වෙයි
5: තාත්ති කුමාරයා කොණ්ඩෙ දිගේ උඩට නගිනකොට රපුන්සල්ට ගොඩක් රිදෙන්නේ නැතිනේ
6: ඉතින් දුව එයාවේ රපුන්සල්ව බේරගන්නනේ
5: මං රපුන්සල් දුනා නම් කොණ්ඩෙ කපලා ජනේල ගැට ගහලා ඒක දිගේ බිමට බහිනා තේරගන්න කවුරුත් එනකම් බලන් ඉන්නේ නැහැ.
7: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින්

0: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
2: මොකද්ද මහත්තයා?
1: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
3: Aluminium මනේ.
4: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි. දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
5: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් Alumex. Aluminium ඕනතරම්, Alumex නම් ඉස්තරම්.
6: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
7: Rock Memo සියතට
8: දශකායක විශ්වාසයෙන් ඔබ රසවත් කළ මෝතා ingredients, gelatin, colorin සහ flavors. හදට දැනෙන රසකමයිම.
9: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
10: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit
11: 40 වසරක David Pierce විශ්වාසය සමගින් එන Bajaj Chetak Electric Scooter දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ dealer ජාලය.
12: අපි චූටි ගර්ල්.
13: චූටි ගර්ල් දැන් කරන්නේ ලොකු වැඩනේ. එයාද window එක උඩින් toys තියලා ඒන shadow එකෙන් ලස්සන drawing එකක් කරලා තිබ්බා.
12: එයා තාත්තා වගේම දක්ෂයි.
13: තව අම්මයාට නැන්ග්‍රු කිරි දෙනවනේ. ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.
14: ෆිනිෂින් වහලක් ලෙස කලර් ෆ්ලෝ වැජබෙනා.
1: සිත් බඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. ලීසින් වාහනක් නම් කලරක් තමයි.
15: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මම තන්න 0112200200.
16: අනුවතයි 0.5 අනුවතයි 0.4.

0: Rockwimmel, siéntate.
1: Excite ගන්න, ලක් එක charge කරගන්න. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
2: අපස උසස් පෙළින් පසු සැබ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්මම ගන්නා 011 544 5000.
3: Aluminium මනේ
4: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. Aluminium ut e wage tamai.
5: Aluminium ona taram. Alumex nam istar.
6: Vartha apita vartha tabana koti 8 NLV danade dahane nupraiye rupiyal koti 13.98 ikma u devanta supiritya galaba dimin prati sangvardhaneta devanta shaktiyak wemin obat dinawa ratak dinawana jatiye mahatana sampatha tanani dahane biladi gena obat koti patiye kuwan.
7: විවාහය කියන්නේ මගේ ජීවිතේ ලොකුම බලාපොරොත්තුව. හොඳට සැලසුම් කරලා අඩු වියදමින් ලස්සන පරිසරයක රසම රස කෑම වේලක් දෙන්න සුහදශීලී හොඳම තැන මටත් මුණ ගැහුණා.
8: සුන්දර මංගල සිහිනය දියවන්නා මිටියාවතේ සොඳුරුයි සවක Opulent Riverface Hotel 166 කොස්පත්ත පාර නාවල රාජගිරිය දුරකථන 011 82 89 94.
9: චිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
10: හිතනවටත් වඩා ඉක්මනින් සැලකිල්ලෙන් ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක්. LB රන් අය ගත්ත කෙනෙක් ආයේ වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි. LB රන් අය අපි ගැන හිතන අපිටම හරියන තැන.

0: වෙලාව දෙ 9:00 විනාඩි 3යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO. නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.
3: CFR FM.
4: කෝටි හතරක කුෂ් සමග විදේශිකයෙකු අතරංගුවට. රුපියල් 4,38,90,000ක කුෂ් මද්‍රව්‍ය තොගයක් සමග විදේශිකයෙකු කටුනායක ගුවන්තොටුපලේදී අතරංගුවට ගෙන තිබෙනවා. ඒ රේගු මද්‍රව්‍ය පාලනාශයේ නිලධාරීන් පිරිසක් විසින් සැකකරු 29 ඉන්දීය ජාතික ව්‍යාපාරිකයෙක්. ඔහු අදාළයම තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි එයාවේස් නුවන් ගුවන් සේවයට අයත් යානයකින් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණා. ඔහු විසින් රගෙන ගමන්මලු දෙකක් තුළ කුෂ්මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4 ග්‍රෑම් 389 ප්‍රමාණයක් සඟවා ගෙනවිත් තිබූ බවයි රේගු මද්‍රව්‍ය පාලනාංශය සඳහන් කළේ. සැකකරු සහ කුෂ්ඨෝගය කටුනායක ගුවන්තොටුපළ පොලිස් මද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත බාර දී තිබෙනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වෙනිස්වලාව 51 ප්‍රාන්තය ලෙස දැක්වෙන සිතියමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඇමරිකානු ධජයක්ද වෙනිස්වලාව තුළ ප්‍රදර්ශනය කරමින් ට්‍රම්ප් විසින් එම සිතියම ප්‍රකාශයට පත් කර ඇති සිය ට්‍රූත් සමාජ මාධ්‍ය කිනුම හරහායි. පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ තෙල් සම්පත්වලින් පොහොසත් වෙනිස්වලාව ඇමරිකාවේ නව ප්‍රාන්තයක් බවට පත් කිරීම පිළිබඳ සලකා බලමින් සිටින බවයි. තම රට ඇමරිකාවේ 51 ප්‍රාන්තය බවට පත් කිරීම සම්බන්ධයෙන් කිසිදු අවස්ථාවක සලකා බලා නොමැති බව වෙනිස්වලාවේ අන්තර්භාර ජනාධිපති නියවන ඩෙල්සි රොඩ්‍රිගස් සඳහන් කළා.
3: Theater Top Story.

0: मथुरा बना दी करे मथुरा
1: आई बहिनवा
0: अयो
1: आई बहिनवा
0: එකද තත්ත්වය ඉතින් ඔහේ
2: පැස්සවනම් පායලා තිබුණා
0: හරි
2: ආයෙත් ඉතින් raining cats and dogs බල්ලු පූස වහිනවා කියලා කියන්නේ ඉංග්‍රීසියෙන් අනෝරා වැහිවල
0: හරි ඔකේ
2: ආයෙත් අනෝරා වැස්ස පටන් ගත්තා
0: so sad
2: ඉතින් අපි ඉතින් යනාය විතරක් නෙමෙයි පුතා අතින් අල්ලලා නවත්තන්න බැරි වැස්සත් ඒ වගේම තමයි මට හිතාගන්න බැහැ සබාව ධර්මයා මේ තරම් ගේමක් ඉල්ලන්නේ ඇයි අපිත් එක්ක
0: කියලා. මොනාර
2: කරපු වරදකටද? මොනාර යම්සි අපින් යම්සි වරදක් වුණාද? දැන් තමයි ඒව අහන්නේ ඉතින්. වරදක් වුණාද? එහෙම කොහොමද?
0: කරනකොට
2: ඇඬෙනකොට තමයි ඒව එන්නේ නේද? අපි අතින් කාටද වැරද්දක් වුණේ? අපි කාටද වැරදි කළේ? නේද? ඉතින් ඒක තමයි නේද? අපි ඉතින් කරපුවා තමයි සබාව ධර්මයේ අපිට ආපහු දෙන්න කියන එකත් මතක තියාගන්න ඕනේ.
0: අනිවාර්යයෙන්.
2: කරපු කීප දේවල් කරත්ත රෝදේ වගේ පස්සෙන් එනවනේ. නේද? චක්කංව වහතෝ පදං. චක්කංව වහතෝ පදං. කරපු පව් තියෙනවා නම් කරත්ත බඳපු ගොනාගේ පස්සෙන් රෝදේ එනවා වගේ. රෝදේ කකුල වදිනවා.
0: හරි.
2: තුවාල වෙනවා එවිදිනු පුත.
0: ඕකේ.
2: මොනවා කරන්නද? වෙනදන් යන්න ඕනේ. ගෙදර තියෙන වතුර ටික කොහොම හරි කරලා එළියට ඇදගත්තා විතරයි ආයි වැස්ස පටන් ගත්තා. ඊළඟ මොහොතේදී වාට ඉතින් අපි මේක
0: බජාජ් ත්‍රිවිල් එක 236 සී මෙතන කවුරු හරි වෙන කෙනෙක් අරගෙන කරයි කියලා ටක් ගාලා වැස්සම ආවා ෂෝ එක කරන්න.
2: මේ හරි හරි මේකට කියන්නේ මිස් අපේම නයි අපේම කයි කියලා කියන්නේ. එහෙම.
0: ඔකේ.
2: දැන් මම රස්තාව දීලා ගත්ත ගෑනේ දැන් මං මා වෙනුවට රස්තාවට කාවල් ගන්න තරටම ඇවිල්ලා
0: තියෙනවා.
2: ඕකම තමයි මේ ගුත්තිලටත් වෙන්න ඇත්තේ නේ.
0: තරහයි. ගුත්තිල
2: පව් කියලා මට හිතෙන්නේ මෙන්න මේ වෙලාවට තමයි.
0: තරහයි.
2: පව් ගුත්තිල. මම හිතුවා ඉතින් මූසිල දක්ෂයනේ කියලා. ඔන්නෝගේ තමයි ඉතින්. මොනා කරන්නද සමාජයට? රුදුරු සමාජි.
0: තරහයි.
2: අපිට සිද්ධ වුණානේ මේ වහන්න. මූසි මූස
0: මූසිල. මොකද මූස? උදේ පාන්දර ඉඳන් අපේ ත්‍රිවිල් අයියලා මල්ලිලා ඉතින්නේ ඒගොල්ලෝ වැඩ මම බැලුවා අද නිකන් වැස්සින්ද සමරකට නැතුව ඇති වගේ හිතලා නිකන් මම බැලුවා නෑ වැඩ ඉතින් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ බජාජ් ත්‍රිවිල් එකේ වැස්සද අවුවද කියලා නැහැ ඉතින් නේ අපිට ෆුල් සර්විස් එක දෙනවා එක්කෙනෙක් දෙන්නේ පොඩ්ඩක් නියම් පොඩ්ඩක් මේක් වෙලා පොඩි පොඩි දේවල් වෙනවා එක්කෙනෙක් දෙන්නේ කටින් හැබැයි බහුතරයක් සුපිරි සර්විස් එකක් දෙනවා බජාජ් ත්‍රිවිල් අරගෙන නේද
2: වාහනේ හොඳ එකක් ඔය ත්‍රිවිල් එකෙන් අරන් තියෙන වැඩ ඔච්චරක්ද කියලා කියන්න බෑ රෝද 4 වටේව 10 තිබ්බත් මේ රටේ ත්‍රිවිල් එකක ගිහින් තමන්ගේ වැඩක් කර නොගත්ත මිනිහෙක් මං හිතන්නේ හොයන්න පුළුවන් ඇති කියලා. ඒ නිසා ඒ සර්විස් එක මනරම්. ඒ වාහනේ ටොප්.
0: Yes.
2: ඒ වාහනේ දියුණුත් වෙනවා. ඒ වාහනේ දියුණුත් වෙනවා. දැන් මේ වගේ ත්‍රී වීල කල්චර් එකක් අපිත් ඔය හැම රටකම ඇවිදලා නැහැ. ගිය රටවල් වල නැහැ. මේ ලෙවල් එකේ නැහැ. මේක හැම ලෙවල් එකෙම තියෙනවා. බජාජ් ත්‍රී වීල එක ගෙදර වැඩට පාවිච්චි කරන බිස්නස් එකේ වැඩවලට දුවන ටැක්සි දුවන අය නේද සමහර ඒවායි ඩිලිවරි සර්විස් ට්‍රාන්ස්පෝර්ට් සර්විස් එක කරන්නේ ඒවායි ඒ වගේ එක එක දේවල් වලට යොදවලා තියෙනවා පොඩි වාහනේ හොඳ හයිය පොඩි ඉඩේ ගැහුව හැකි
0: හරි
2: අදිසියක් නම් පටස් ගාලා ආහාරයෙන් මෙහෙන් දාලා නියරක හරි ගිහ හැකි
0: වියදම ආඩුයි
2: මිනිහෙකුට මේ يعني තමන්ගේ ව්‍යාපාරේ ව්‍යාපාරේ බඩු ටික හිට මෙහෙට ඇද ගන්නවා හිතන්න ලොරියක් ගන්න සල්ලි නැති

0: මිනිහෙක්ගේ තියෙන පළවෙනි නිසා හොඳම ඔප්ෂන් එක ඕකනේ. බජාජ් ත්‍රිවිල එක. පිටිපස්සේ සීට් එකක් තොන්නම් ගලවලා දැම්මා. සැලක්ක යුතු බරක් දාලා ඇද්දකේ අලුත් ත්‍රිවිල එක. එන්ජින් එක ටිකක් ලොකුයි. CC 236ක් ඒකේ ධාරිතාව. අනිත් එක එකක 4 ස්ට්‍රෝක්. 4 ස්ට්‍රෝක් කරපු එකෙන් වැඩ දෙකක් වුණා. එකක් සද්දේ ගොඩාක් අඩු වුණා. 2 ස්ට්‍රෝක් එන්ජින් හරිම සද්දයි. ඉස්සරම වට මතකද ත්‍රිවිල සාපු ඒවා හරි සද්දයි. මේම තත්ත්වයක් තමයි තියෙන්නේ නේද? හරිම නිකන් සද්දේ නිකන් සද්දේ සද්දේ ඕල්මෝස්ට් නෑවා. ඒ අලුත් එන්ජින් එකේ සද්දේ හොඳටම අඩුයි. එහෙම තමයි 4 ස්ට්‍රෝක් එන්ජින්. ඒ නිසා තමයි 4 ස්ට්‍රෝක් ආවේ. මේක EFI ඉලෙක්ට්‍රොනික ෆුවල් ඉන්ජෙක්ෂන්. ඒ වගේ නිකන් ලොකු SUV ලයින් එකේ විතරක් නෙමෙයි දැන් අලුත් බජාජ් ත්‍රිවිල එකෙත් EFI එන්ජින් එකක් තියෙන්නේ. 4 valve throttle response එක ඉතා හොඳයි.
1: හරි.
0: ඇදලා යන්න අවස්ථාවක් ආවොත් එහෙම එම හැම වෙලාවෙම ඇදලා යන්න ඕනේ නැහැ. අපි පොඩි පාරවල් වල මේ වාහන ලක්ෂ ගාණක් එක්ක යන්නේ. බලේ තිබුණ පළියට පාවිච්චි කරන්නේ නැහැ නේද? බලේ තිබ්බම කියලා පාවිච්චි කරන්නේ නැහනේ. දැන් කඩුව තිබ්බා කියලා හැම වෙලාවෙම ඇද කඩුව හැම පොඩ්ඩ බැරි නම් බත් කන්න ගියත් කඩුව අදිනවා. තේ බොන්න ගියත් කඩුව අදිනවා. නේද? ටෙලිෆෝන් කෝල් එකක් අවක් කඩුව අදිනවා. එහෙම කරන්නේ නේද මිනිස්සුනේ? බලය කියන්නේ එක රෙස්පොන්සිබිලි පාවිච්චි කරන්න ඕනේ. ඉතින් මේ එන්ජින් එකේ හොඳ ජවයක් තියෙනවා. එන්ජින් එකේ හොඳ ජවයක් තියෙනවා. පවර් කම්ස් විත් රෙස්පොන්සිබිලිටි. බලය එන්නේ වගකීමක් එක්ක. ඉතින් මේ දීලා තියෙනවා.
1: හරි.
0: අවශ්‍යම තැනකදී. කොල ගත්ත හැකි බලයේ මැක්සා ලෙවල් එකේ. ඕන කන්දක් ඕන බරක් දාලා ඕන දිහාක. ලංකාවේ මේ පොළවේ මොන කන්දත් මොන පල්ලමත් අලුත් බජාජ් ත්‍රිවිල එකට ඔට්ටුයි. ලොකුම දේ ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම ගැන කියන හැම වෙලාවකම අපි මතක් කරන්නේ අලෙවි නියෝජිත ජාලය. අලෙවි විතරක් නෙමෙයි මෙතන සේවානේ. මෙතන ෂෝරූම් මේ ඔක්කොම 1400කට වැඩි පොයින්ට්ස් තියෙනවා. ලංකාවේ හැමතැනම මේ දිස්ත්‍රික්ක 25.
1: Yes.
0: ලේසි පුත්‍රයෙකුට මං හිතන්නේ ඒ වගේ කනෙක්ටින් පොයින්ට්ස් ටිකක් මංගේ ව්‍යාපාරය තුලේ හදන්න පුළුවන්. 1400ක් නියෝජිතයෝ හැමතැනම කිව්වම ඒක සෙල්ලමට ගන්න එපා. ඒක මාර නෙට්වර්ක් එක.
1: මම මේ අදටත් කල්පනා කරනවා මේ අදුදෙත් මට හිතුණා ඒක අරවින්ද ඔයා සාමාන්‍යයෙන් ඔයාගේ ගෙදර උළු වස්සට දොරට ලී දැම්මේ නෑනේ. ඔයා කෙලින්ම ඇලුමෙක්ස් දැම්මේ. දැන් අර පල්ලෙහා මට පෙන්වවනේ වීඩියෝ කරලා පොඩ්ඩ යට වෙලා
0: තියෙනවා. දෙයක් කියන්න.
1: හරි.
0: එකක් දෙකක් ලී තියෙනවා තාම.
1: ඔක්කොම චේන්ජ් කරේ නේද?
0: ටිකට බබා ටික දැන් ලැබෙයි කියලා මං හිතා.
1: ඒ කියන්නේ මේ වැස්ස ගම හරිනේ ඉතින්.
0: සෑහෙන ප්‍රමාණයක් ඇලුමෙක්ස් දාලා ගොඩ දාලා තියෙනවා.
1: හරි, ඔකේ.
0: වතුරේ ඔබලා තිබ්බ හැකි. මොකද තවුලක් වෙන්නේ නැහැ. ඒව ගාණක් නැහැ. අනිත් එක එහෙම තිබිච්ච තැන් වලින් වතුර ඇවිල්ලා තිබුණෙත් නැහැ. ඔයා දන්නවනේ ඔය ඇලුමෙක්ස් ලාගේ බිල්ඩින් සිස්ටම් එකේ එක කෑල්ලක් තමයි දැඩි හුළඟට දැඩි වර්ෂාවට
1: හරි
0: පීඩනේ අඩු වැඩි වෙනේමට ඔරොත්තු දෙනවා සිස්ටම් එක.
1: ශබ්දයට පවා නේද?
0: ඔයා කියන්නේ දැන් ඒ වගේ ඇලුමිනියම් ලස්සන ලොකු ෆ්‍රේම් දාලා හදපු තැන්වල වහනවනේ අර ෆ්‍රෙන්ච් වින්ඩෝ එක වගේව.
1: හා.
0: එහෙම වුවට පස්සේ ආයේ එළියේ තියෙන දෙයක් ඇතුළටත් එන්නේ නැහැ. ඇතුළේ තියෙන එකක් එළියට යන්නෙත් නැහැ. ඒ තැන්වලට වතුර දාලා තිබුණෙත් නැහැ. හොඳට වහලා තිබිච්ච තැන්. අර ලීදරුවල් ලස්සෙන් ඕන් ආවා.
1: හ්ම්.
0: දැන් මට හිතෙනවා ඔච්චර කරගත්ත එකේ කොහොම හරි ණය තුරුස් වෙලා හරි ඒක ඇල්ලලා දාගත්තා නම් ඉතින් ගෙදර තව අඩි 4-5ක් වතුර දැම්මත් පාඩුවේ ඉන්න තිබ්බා.
1: ඒකනේ අනේ.
0: වාට මීට වඩා සන්තෝෂ වෙන්නත් තිබ්බා.
1: ඒකනේ. ඇයි මට මොකද මගේ මාව අදාළ කරගන්න එපා ඔයගොල්ලන්ගේ ප්‍රශ්න වලට. හරිද? අදාළ
0: නෑ අදාළ නෑ අදාළ නෑ.
1: මෙතන.
0: කට වහගෙන අතින් වහගෙන ඉන්නේ කට. ඉනාව කට පුරෝලා. මෙහෙම හිනා වෙලා ඉන්නවා දැක්ක නෑ ජීවිත කාලෙම.
1: එහෙනම් හරිනේ වැඩේ පැහැදිලිනේ. අපිට දැන් තියෙනවා ඇලුමෙක්ස්. ඇලුමිනියම් සම්බන්ධයෙන් වැඩක් කරනවා නම් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සම්බන්ධ දෙයකට ඇලුමෙක්ස්. ඇයිද කලබල

0: සියත දෙවයින පුරා රොක්වෙමු සියතට
1: ඉතුරුම් දිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත අමතන්න 0112200 Fitch Ratings A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
0: නෙත දිව යන නිකරට හද පුරවන රස හැඟුම් මෝතා කලසන් ෆ්ලේවර්ස් සිත සනසන වර්ණ සහ රස මිහිර
2: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමකින් ඔබේ Global Life එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝපිලිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIBM, The City University, The Place to Be
3: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගෙල්ස් හොඩ් සිටිවෙතින් මෙගාපට්ටම් රයිගම් දෙවැනි එක සුදුසහල් නූඩල්ස් ඉතිරිය රුපියල් 70යි මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර් ඉතිරිය රුපියල් 100යි මැජික් නුගා සහිත බටර් ස්කොච් අයිස් ක්‍රීම් ඉතිරිය රුපියල් 350යි හාපික් පවර් ප්ලස් 10X ඉතිරිය රුපියල් 150යි කාගෙල්ස් හොඩ් සිටි
4: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
0: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial grade
5: අති විශ්වසනීය ගමනකට Jetac electric scooter kilowatt පැය 3.5ක lithium ion battery kilowatt 3.1ක motorය liter 35ක storage පහසුකම David Pieris e-mobility වෙතින් වැඩි විස්තර සඳහා 0114700550
6: අමතරයේ පෙරලි කරන NLB mega power තවන්ත mega supri tagකට අමතරව රුපියල් කෝටියක power supri tag සහ grand supri tagකට supri motor අතර දිනන ලොකුම supri tag දෙන එකම ලොතරැය NLB mega power ඔබ අදම මිලදී ගන්න
7: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩමඩෙක් ඔට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන්නති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නව? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට. 13:19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩක් නැති
0: රොක්වෙමු සියතට.

0: ඔන්න කතාව සින්දරෙල්ල ගොඩක් පොඩි ළමේත
1: නෑනි, එයා ලොකු ළමෙක්.
0: එහෙනම් එයාට තිබ්බන එතනින් බේරලා යන්න.
1: එයා හිටියේ අව බේරගන්න කුමාර එක්කෙනකන් නේදෝ?
0: මන්නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් තැනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: ඌතා ජෙලි, හදට දැනෙන රසක මහිම.
4: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය.
5: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටගේ කොටේෂන් එක ස්විස්ටෙක් එකට වට්ස්ඇප් කරා.
6: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7000ට වට්ස්ඇප් කරන්න.
7: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112-200. ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
8: අනුවටයි දශම දෙකෙන්.

0: මිහිරී
1: ආම මිහිරී ජීවිතේ පොඩ්ඩක් කඳයි අර මත්තේ මති විත්ත වතුරගේ ඇතුළට ජීවිතේ මිහිරී
2: හරි
1: ඊ ගඳක් එනවා දැන් පල්ලෙහෙන් මොකද කරන්නේ
2: මගේ සින්දුවත් ඔයාට තමයි ප්ලේ කරේ
1: දෝරේ ගලා
2: දෝරේ ගලා කරදර
1: බලය තියෙන වෙලාවේ ඒ දෝරේ ගලා වගේ අනිත් අය ගැන හිතන්න එපා. බලය නැති වෙච්ච දවසට දෝරේ ගලා කරදර ආවත් හොඳට තියෙයි එදාට. මං ඉතින් මේ දේශපාලන ලෝකයේ තියෙන සමහර පෙරලි දිහා බලාගෙන ඉන්නවා.
2: හරි.
1: අති විශිෂ්ට සේවයක් කරපු දේශපාලන නායකයෝ. ඒගොල්ලන්ගේ යම් යම් බැරදිවලට ඉන්ක්වාරි වලට ගෙන්න. ඇත්තදැයි බලනු
2: තාක්ෂි
1: තියෙනවද බලනු මම මේ කල්පනා කරන්න මේ ඔක්කොම දැක්කම අඳුරු අතීතයක් කියලා එකක් නැති දේශපාලනඥයෝ ලෝකෙ කොහෙවත් නැද්ද
2: කියලා.
1: ඔයා මොකද හිතන්නේ?
2: මටත් එකඟ වෙන්න පුළුවන්.
1: අඳුරු අතීතයක් නැති මොකක්කෝ තැනක එහෙම පොඩි ලපයක් කැලලක් නැති දේශපාලනඥයෝ ලෝකෙ නැද්ද? එහෙම මං එකක් අහලා තියෙනවා. දේශපාලනය තුළ සදාචාරය බලාපොරොත්තු වෙන්න එපයි කියලා. තවත් මං අහලා තියෙනවා. රජකම කියන්නේම නිවනට දුර පාර හදන අවස්ථාවක්.
2: ඔව් ඔව්.
1: නිවන දික් වෙනවා. ඒ කියන්නේ තව කාලයක් යනවා නිවනට යන්න. මම අහලා තියෙනවා. ඉතින් මේ තමාර මිනිස්සු කොච්චර වැරදි කරත් සැලකිය යුතු පිරිසක් ඒගොල්ල වටේ ඉන්නවා. අපිටත් සමහරවිට නිච්චි නෑනේ. අපි වැරදි කරනවට අකමැතිද? අපේ නොවන මිනිස්සු වැරදි කරනවට අකමැතිද? හොරකමට අකමැතිද? අපේ නොවන අය. ඒ කියන්නේ පිටවුම් හොරකම් කරනවට විතරක් අපි අකමැතිද?
2: අකමැතිද?
1: අපේ මිනිස්සු හොරකම් කරනකොට අපි අවුලක් නැද්ද? ඒකෙන් අපි ලියා ගන්න ඕනේ. නැත්තම් අපිට කොහොමත් සාධාරණයක් බලාපොරොත්තු වෙන්න අවල්. හැමෝම කරපු හොඳ දේවල් තියෙනවා. අවුරුදු 76ක සාපේ කියන වචනේ මම නම් විශ්වාස කරපු ගන්නේ කවදාක්වත්. එහෙනම් ඔයයි මම මේ බත් කනවා වෙන්න බෑ මේ වෙනකොට. 76 සාපයක් වුණා නම්. මේවා කතා කරන්න මයික් එකක්වත් රටේ තියෙන්නේ
2: නැහැ.
1: නේද?
2: අනිවා.
1: විශ්වවිද්‍යාල කියන ඒවා, රේඩියෝ, ටීවී කියන ඒවා, යාන වාහන කියන ඒවා. මේ අවුරුදු 76 ඇතුළත කරපු මොකක් හරි වංගෙඩියක් හින්ද තමයි අද වෙනකොට තියෙන්නේ.
2: ඔව් අපි මෙහෙම ජීවත් වෙන්නේ. ඔව්.
1: මොනවා වුණත් ඉතින් කියන්න පුළුවන් දෙයක් කරලා තියෙන්නත් ඕනේ, කරන්න පුළුවන් දෙයක් කියලා දෙන්නත් ඕනේ නේද? මොකෙන් මොන වුණත්
2: ඒකනේ නේද?
1: ඉතින් මෙහෙමයි. මොන රජකම් කරත් පළ දෙන්න ගත්තාම පළ දෙනවා. එක්කෙනෙකුට දෙන්නෙකුට නෙවෙයි ඕන කෙනෙකුට. බලය තියෙනකන් ඕන තරම්. මිහිරි කලට මීරිය මීසේ දැනනවා. බලය මාර එකක්ලුනේ. සල්ලි අතහැරියා කියලා. බලය බැරිලු.
2: ආදෙන
1: සල්ලි අතාරින්න පුළුවන් බලය බැරිලු උතුම් අමාරුවලු එක අතාරින්න නිකන් හිතලා බලන්න නිකන් ඉන්නකොට ඒ ගෙදර ඉන්න ගම
2: හරි
1: ඒක බෙබි සල්ලි අතහැරිය හැකි බලය බලෙන් කරන්න පුළුවන් දේවල් හිතන්නකෝ නේද ධනය හොයපොගම මිනිස්සු යන්නේ බලයට තමයි
2: ඒක හරි
1: බලයට තමයි මිනිස්සු කෑදරම කියලා කියන්නේ ඔය මොන ටෝක් දීලාවත් මේක අතාරින්න කියන්නකෝ අතාරින්න බෑ අතාරින්න බෑ ඔය පරණයටත් වෙලා තින්නේ ඒකයි තාමත් ආසයි හිටපු අගමැති හරි කියලා කියනවා
2: ඕ ඒක හරි
1: හිටපු හරි අගමැතිනේ
2: ඒකනේ අතාරින්න බෑ
1: හිටපු ජනාධිපති එහෙම හණ්ඩා හිටපු ඇමති සමහර අය හිටපු කෑල්ලත් නැතුවම දැන් ගෙදර හිටියත් ඇමති

0: ඇද්ද අපි අමාර වටනාම හිනා වෙන මිනිස් විතර ද අපිට ජීවිතය හම්බෝනේ තමන් උදේට කනවද කෙහෙල් ගෙඩියක් නම් හම්බුණා ගත් පාවෙලා අප එකක් කියලා මෙන්න අපේ පුතා කිව්වේ
1: ආනමාලු හොඳ ලස්සන ආනමාලු මේ ගෙඩියක්
0: මිනිස්සු තාම විශ්වාස කරන්නේ අපේ යට යටෝ නංගව විහිළු මූණු දාලා හිනා දාලා එනවා යට වෙලා හරි මරු ඇති නේද කියලා මරු තමයි උත්සවේ අරන් තියෙන පල්ලා තට්ටුවේ අපි
1: මාරයි නියමයි මරු
0: එල එල කිරි
1: එල
0: ආ යට වෙලා
1: එල ෆවුස්
0: එල වොලු
1: මේ වාට මතකද ඕගලංගේ ඉස්කෝලේ තිබ්බ කම්පියුටර් ලැබ් එක මට නම් මතකයි අපේ ඉස්කෝලේ ෂෝක් කම්පියුටර් ලැබ් එකක් තිබ්බා. ඉතින් ඒකට යන්නේ සතියකට එක දවසක් අපිට තියෙන කම්පියුටර් පීරියඩ් එකක් තියෙනවා.
0: අපිට ශිෂ්‍යත්වේ පාස් වෙලා රාජකීය විද්‍යාලයට ආපු හන්දම.
1: හරි.
0: ඒ කාලේ වුණත් ඉතින් ඒ රාජකීය විද්‍යාල පොහොසත් පාසලක්.
1: පාසලක් නේ ඔව්.
0: මං ගමේ කුමාරෙක්.
1: හරි. ඒත්
0: මට ශිෂ්‍යත්වෙන් එන්න පුළුවන් වුණානේ.
1: හරි ඔකේ.
0: ඒ නිසා කම්පියුටර් ලැබ් එකේ කවුලක් කවදක්වත් තිබුණේ
1: නැහැ.
0: බදන්න කාලේ දලව තිබ්බා. මම දන්නවා කොළඹ ඉස්කෝලේ ආනන්ද නාලන්ද ඔයා මේකේ මෙහෙමයි. දැන් ඊටත් වඩා දුර ගිහිලා තියෙනවා ගොඩක් ඉස්කෝල. එක එක වැඩසටහන් තිබුණානේ මට මතකයි ඒ ඉස්සර තිබුණේ මේ කම්පියුටර් ලැබ් හදාගෙන යන වැඩසටහන් තිබුණා.
1: ආ ඔකේ.
0: ඉතින් අතර මග නතර වුණා.
1: හැබැයි සමහරක් ඉස්කෝලවල එහෙම කම්පියුටර් ලැබ් එකක් තිබ්බ නැති ඉස්කෝලත් මතකයි. ඒ සමහර ළමයි අපේ ඉස්කෝලේට එනවා එහෙම පොඩ්ඩක් ඇවිල්ලා කම්පියුටර් යූස් කරනවා. එහෙමත් මතකයි. ඉතින් මේ කමර්ෂල් බැංකුව නියම වැඩක් කරගෙන ඇවිල්ලා තියෙනවා අරවින්ද. දැන් මේක කාලයක් තිස්සේ කරනවා. කම්පියුටර් ලැබ්ස් පාසල් වලට කම්පියුටර් ලැබ්ස් ඒගොල්ල හදලා දෙනවා. දැන් මේ
0: වෙන
1: විශ්වාස කරන්න 400 වෙනි එක.
0: ලස්සන නමක් දාලා තියෙනවා නේද?
1: අක්ෂර.
0: අක්ෂර. මට ආරංචිව තියෙනවා.
1: ආ ඔකේ.
0: අක්ෂර කියලා නමකින්. 399ක් හදලා අද 400 විරුද්ධ කරනවා නේ.
1: හරියට හරි.
0: ආ? අද 400 විරුද්ධ කරනවා. අතුරුගිරි.
1: අතුරුගිරිය මහා මාත්‍ය විද්‍යාලයේදී තමයි ඒගොල්ලෝ විරුද්ධ කරන්නේ අද දවසේ 400 වෙනි කම්පියුටර් ලැබ් එක. අක්ෂර කම්පියුටර් ලැබ් එක. ඉතින් ඒ ළමයිටත් අද ෂෝක් දවසක් ඒ ඉස්කෝලේ ළමයිටත්. ඇත්තට ඉතින් මේ දේවල් වෙන්න ඕනේ නේ. හැම පාසලකම තියෙන්න ඕනි කම්පියුටර් ලැබ් එකක්. ලෝකෙ දියුණු වෙනවා
0: එක දැන් මේ ඈත ඉස්කෝල එක පහසුකම් අඩු ඉස්කෝල එක ළමයින්ට පරිගණකයක් දෙනවා කියලා ඒක අර පරිගණකයක් දුන්නා නෙවෙයි ඒ කම්පියුටර් එකක් වන්නකට සද්දයක් එනවනේ ඩෙන් ඩෙන් ඩෙන් ඒ ළමයින්ට අලුත් ලෝකයකට පාර විවෘත
1: වෙනවා
0: එතකොට ඔය කම්පියුටර් ලැබ් එකක් විවෘත වෙනව නෙමෙයි අද ලෝකෙට යන්න
1: හරි
0: ලෝකෙට යන්න මේ පෝටල් එකක්
1: ඇරෙනවා
0: අත විද්‍යුත් දොරටුවක් අර අපි නිකන් අභ්‍යවකාශයට යන කතාවල ඔය නිකන් සයිෆයි මූවීස් වල අපි දකින්නේ එක පාටම නිකන් නිල් පාට රවුමක් එහෙම මේ වෙලා ඒකෙන් ගියාම වෙන ලෝකයක් ඇත්තට මේ වගේ පෝටල් එකක් තමයි අද විවෘත කරන්නේ
1: ඒ කියන්නේ ස්පෙල් බයින්ඩ් එකේ තියෙන්නේ ටග් ගාලා එහෙම ඇවිල්ලා සමාන්තර ලෝකයකට යන්නේ
0: කාල දොරටුවක් ඒ කියන්නේ මොඩර්න් සමාජයේ සහ අපේ ගම අතර තියෙන ලොකු ගැප් එකක්. අපි මේ පුංචි කම්පියුටර් එකක් කරා තරණය කරනවා එකපාරට.
1: Yes.
0: කොළඹ ළමයිට වඩා වේගින් ඒ ළමයි ඉගෙන ගන්නවා. මොකද ඒ ළමයි දන්නවා ඒක ලැබීමේ වටිනාකම ඒක නොතිබීමේ දුක විඳලා තියෙනවා.
1: Yes.
0: කම්පියුටර් දැකලා විතරනේ ගොඩක් ළමයි තියෙන්නේ. අපි කොච්චර මේක ගන්න දැන් පුළුවන් ආහාර මේකවත් අතරම සිංගල් එකකට ගිහිල්ලා කෙනෙකුට plan පොඩි plan එකක් ඕනේ ඔළුවේ අපිට හිතන්න විතරයි තියෙන්නේ එමේ හිතලා ගියාම සිංගල් එකට ගිහිල්ලා වට ලැප්ටොප් එකක් ගෙවන්න ගන්න පුළුවන් ද සමහර මිනිස්සුන් එහෙම කිව්වහමවත් ඒක තමන්ට පුළුවන්ද බැරිද කියන කැලලටවත් ඒ ගන්න බැරු මිනිස්සු ඉතින් එහෙම තේදි සමහර අයට අපි කොහොම කිව්වත් කොහොම ගෙවන ගැන කතා කිව්වත් සමහර කෙනෙකුට ඒක තමන්ගේ ඉකොනොමික ඇතුලේ ඇත්තෙම නැහැ. ඉතින් ඉස්කෝලේකට දෙනවා කියලා කියන්නේ කම්පියුටර් ලැබ් එකක්. ද පොඩි උන් ඉස්කෝලේල ගෙදර යන්නේ නැහැ ඊට පස්සේ.
1: ඒකනේ.
0: ඕක ඇස්සේ තමයි
1: දැවටෙන්නේ.
0: ඔව්. ඒ පොඩ්ඩොන්ට කොච්චර ආසද දැන් මේ මොකද්ද මේ ලෝකෙ මේ වෙන්නේ මේ කියලා බලාගන්න. පොඩි චාන්ස් එකක් තියෙනවා හැම ගෙදරකම වගේ පොඩි ස්මාර්ට්ෆෝන් කැල්ලක් තියෙන එකේ පොඩි චාන්ස් එකක් තියෙනවා. නමුත් ඉතින් කම්පියුටර් එකෙන් කරන ඔක්කොම දේවල් මේ ස්මාර්ට්ෆෝන් එකෙන් ඉගෙන ගන්න බෑනේ.
1: ඔව් නේ ඒකනේ.
0: ලොකු වැඩ ගොඩක් තියෙනවා ඉගෙන ගන්න. ඉතින් පින් සිද්ධ වෙනවා ඒ වගේ වැඩ. ඒවා මේ කස්ටමර්ස්ලා හදනවා නෙමෙයි කමර්ෂල් බැංකුවා.

0: අස්ටමස්ථාතන රට හදන වැඩිය ඔය කරන්න.
1: සතුටුයි ඉතින්නේ.
0: රට හදන වැඩේ කරන්නේ ඔය. ඒක තමයි අදත් හරිම ලස්සන දවසක්. මේ කොච්චර වැස්සත් මේවා යට වුණාට කමක් නැහැ. අපේ ගවල යට වුණාට කමක් නැහැ. අපේ දරුවෝ ගොඩ යන ඒවා ඇහෙනකොට.
1: අනිවාර්යෙන්.
0: ඉතින් අපේ ගෙදර යට වුණේ අපරාධ ඉති මොන වුණත්.
1: පව්. ඉතින් ඔයා ගැන දුක මෙවට හිනා වෙන්නේ ඇයි? මතකනි ඩෙබිට් කාඩ් එක යූස් කරලා තෑගි දිනා ගන්න පුළුවන්. ඒ වැඩේ ඒ විදිහටම ක්‍රියාත්මක කරනවා. අද මේ ආරංචිය කිව්වා හෙට ඉඳලා ඔයගලන්ට ආයි අපි ආරංචිය කියන්නම්. හරිද? දැන් අධ්‍යාපනය ගැන කතා කරගෙන ආපු නිසා මින් මට හම්බුණා අපේ කසින් කෙනෙක්. කාලෙකට පස්සේ හම්බුනේ. එයා චාටර්ඩ් අකවුන්ටන්ට් කෙනෙක්. මම ඒවා මල්ලි ආ දැන් කොහොමද? එයා කිව්වා එයා ඩුබායි, ඊට පස්සේ වියට්නාම්, ඒ වගේ රටවල් කිහිපයක ඒගොල්ලන්ගේ කම්පැනි එක ව්‍යාප්ත වෙලා තියෙන. ඒ හැම එකකම එයා CFO වගේ. එයාට හොඳ තනතුරක් තියෙනවා. එයා එහෙම ජොබ් එකක් කරන්නේ. එයා කිව්වා එයා ඉගෙන ගත්තෙත් CA ශ්‍රී ලංකා එකෙන් කියලා. මට මාර සතුටක් දැනුනේ. එයා ඒ ගමන ගිහිල්ලා තියෙන, ඒ දුර ගිහිල්ලා තියෙන්නේ CA ශ්‍රී ලංකා එකේ චාටර්ඩ් අකවුන්ටන්ට් කෙනෙක් වෙලා.
0: නෑ, ඒත් දුර යන්න නම් ඇත්ත ප්ලේන් එකේ
1: වෙන්නේ. නෑ, එහෙම දුර කියන්නේ මෙහි ඉඳන් කරන්නේ. මොකද මොකද ඇල්ටි
0: නෝ. දුර යන්න පුළුවන් ප්ලේන් එකේ යන්න පුළුවන්. චාටර්ඩ් අකවුන්ටන්ට් එකේ නැගලා යන්න ඕනේ නෑ.
1: නෑ, ඉතින් අර කසින් කෙනෙක් එහෙම තැන කිනකොට හරි සතුටුයි ඉතින්.
0: ඔයාට?
1: යා.
0: සතුටුයි? ඔව්. කසින් කෙනෙක් ඒ වගේ තැනකට ගින්නවා වුණා.
1: Definitely.
0: එක මරදියලා අන්නේ බලන්න. අවංග මේක බඩවල කඩාගෙන ආපු සහෝදරයාගේ ගේ යට වෙලා විනා වී ඉන්න ගෑනි.
1: තමන්
0: එක සිම් කෙනෙක් චාටර්ඩ් අකවුන්ටන්ට් කෙනෙක් වුණාම සන්තෝෂ වෙනවා. අනේ මේ ඕවා ගිහිල්ලා කියන්න, ඕවා ගිහිල්ලා කියන්න, ඕවා ගිහිල්ලා කියන්න නව චාටර්ඩ්.
1: කොණ්ඩ බැදුම කොරියන් මිනිස්සු පිට කියලා කියන්නේ.
0: තිරාවට.
1: හරි, CA ශ්‍රී ලංකා.
0: තීන්දු කොණ්ඩ බඳින්නේ. තීන්දු බලන්නේ අපේ කොණ්ඩ බඳින්න කොහෙලා බලන්න. පොඩක් කල්පනාවෙන් ඉන්න. දැන් මේ වෙනකොට රට පුරා කරපු මෙහියුම් ගණනාවකින් මම දැක්ක පොලිසිය
1: හරි
0: විදේශිකයෝ 221කට වඩා අල්ලලා තියෙනවා මේ මෑතකද මේ දවස් කීපයක් ඇතුළත. ඔක්කොම කම්පියුටර් ආරෝ මේව ගැජමැටික් තේරමත් එක්ක
1: හරි
0: කිසියම් දෙයකට නෙමෙයි මෙහි ඇවිල්ලා තියෙන්නේ. ඩිජිටල් හොරකම් කරන්න. දැන් මම මේ අවුරුද්ද පටන් ගත්ත වෙලාවෙ ඉඳලා මේ වෙනකොට කී වතාවක් කී දෙනෙක් ඇල්ලුවද කියලා මම මේ රිපෝට් එකක් හදනවා.
1: ආ, ඕකේ.
0: පොඩි තොගයක් නෙමෙයි. මේ 100, 200, 300 ගණන් අහුවෙන්නේ. උදුම සෙනඟක් ඇවිල්ලානේ. මේක තිප්පලක් වගේ වෙලානේ. මගේ රට තිප්පලක් වගේ වෙන්නේ උනේ කොහමද?
1: ඒකනේ අනේ.
0: ඈ? මොනවද දෙන දඬුවම්? මුන්දලවල්ල ගඟේ මුදි දාන්න ඕනේ. මේ බඩට නොකා මේ බඩ පොත්තර කාලා ජීවත් වෙන මිනිත්තුන්ගේ සල්ලි ටිකට දෙන්න මේ ඇවිල්ලා
1: තියෙන්නේ. ඒකනේ අනේ.
0: මම කියන්නේ ගරු ජනාධිපතිතුමා, මේවට රජ කාලේ දඬු වුණොත් මදි. මේ ලයින් එකට මේ ඕන මේ මේ ඕන මරසියක් දාන්න වුණාම මේ රට අල්ලගන්න මට්ටමට ඇවිල්ලානේ. දෙප කිසිම බයක් හැකක් නැතුව 100ක් ගණන් 200 ගණන් ගෙවල් අරගෙන කම්පියුටර් දාගෙන මේ ඩිජිටල් හොරකම් ලොකෝටම කරන්න සැදී පැහැදී වැඩනේ. හැම පාප කර්මෙම කරන්න මේ රටට එන්න පුළුවන් කියලා හිතන ඒ තික් ස්කින් එක හිතන්නකෝ. වැඩි හරියක් ඉන්දියන් සහ නේපාල ජාතිකයෝ. වැඩි හරියක් අපි හිතන මුන් ටෝරිසම් වලට එනවා කියලා. ටෝරිසම් නෙමෙයි අතපත ගාගෙන යන්න ඇවිල්ලා තියෙන්නේ. ඔපෝම කල්පනාවෙන් ජීවත් වෙන්න ඕන කාලයක්. ඔය තියෙන සොච්චම රැකගන්න අපිට බිල් ගෙවලා ඉවරකුත් නැහැ. ඩිජිටල් හොරකම් වර ඉවරකුත්
1: නැහැ. ඒකනේ.
0: 100ක් අල්ලනකොට අර ඉස්සරගෙන අපෙන් එකෙක් නැසන කාලේ තව ඉවෙන් 100,000ක් උපදිනවා. බලන්නකට මේ ඩිජිටල් ෆ්‍රෝඩ් කාර්යය ගැනද කොහෙද කියලා කියලා තියෙනේ මේවා.
1: ඒකනේ තරන් නිකන්නේ.
0: මොකද ඔය හැටි වීරයෝ නම් බිහි වෙන්නේ නැහැ ඔය ලෙවල් එකේ. 10ක් අල්ලනකොට මෙන්න 200ක් එළියට එනවා. ඉතින් කල්පනාවෙන් ජීවත් වෙන්න. ඔබේ ඔය බැංකු ගනුදෙනුවක් කරපහම OTP කියලා එකක් එනවා නේද? තාත්තට අම්මට දෙන්න එපා කියලා කියන්නේ ඒක. මොන තරංගෙන්වත් ඔබ නිකන් දිනන්නේ නැහැ කල්පනාවට ගන්න. මේ නිකපාටම කතා කරලා කියනවා, ආ නේ මේ ඔයා දිනලා මේ ඔයාට OTP එකයි දැන් මේක ගැව්වහම ඒක අපිට එවන්න කියලා. මුලින්ම නිකන් තෑගි දෙන්න වගේ විස්තර
1: ඉල්ලනවා.
0: පාර්සලයක් එවන්න විස්තර ඉල්ලනවා. දැන් ඔබට මතක තියෙනවනේ ඔන්ලයින් ඕඩර් එකක් කාර්යමේ දාපුවම කවද්ද දැම්මේ, කවද්ද එන්නේ, කාටද දැම්මේ ඔන්ලයින් ඕඩර් එක?
1: රයිට්.
0: ඔබ ඔන්ලයින් ගනුදෙනු කරන හැම වෙලාවකම කෙනෙක් ඔබට නොපෙනී ඔබේ ක්‍රියාකාරකම දිහා බලාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. ඔබේ බැංකුවේ මොනවද දැන් ගොඩක් බැංකින් ඇප්ස් වල නම් ඇප් එක ඕපන් කරලා පොඩි වෙලාවක් තිබුණාම ඇප් එක ඔටෝමැටිකලිම ඩිස්කනෙක් වෙනවා. ඔබට තියෙන එහෙම account එකක් නෙවෙයි නම් එහෙම account එකක් හදාගන්න.
1: නැත්තම්
0: මතක ඇතුව ඔබේ වැඩේ කරපු වහම log out වෙන්න system එක. දැන් අපේ සාමාන්‍යයෙන් ඔය අපේ ගොඩාක් රහස් තියෙන ගොඩාක් අපේ වටිනාලිය කියවිලා හැරි මොනවා හරි තියෙන websites කොච්චර අපි ඕපන් කරාට පස්සේ ආපහු log out වෙන්න තෝ තියලා යනවාද? sessions කීයක් ඕපන් කරලා තියාගෙන ඉන්නවද කියලා හිතන්න. ඒව නිකන් අර රෑට ජනෙල් දැරලා තියලා දෙවි පිහිටයි කියලා බුදිය ගත්තා වගේ තමයි. දෙයියෝ විශ්වාස කරන්න මල්ලේ උනාට ඉස්සරහ දොර lock කරන්න ඕනේ. මේ digital frauds කියන ඒවා තාම අපි තේරුම් ගනිමින් ඉන්නේ. අපි ගැන කතා කරලා වැඩක් නැහැ නේ. අපි දැක්කන මුදල් ලමක් තැන්සෙට වෙච්ච හැටි.
1: ඔව් අන්න ඒකනේ.
0: අපි ගැන දැන් යකඩ මල්ලට ගුල්ලෝ ගැව්වට පස්සේ මේ අපි වගේ පම්මලු ගැන නිකන් talk issue කරලා වැඩක් නැහැ මිස්.
1: අපි මේ අහුවෙන්නම තමයි ඉන්නේ.
0: පාන් කෑලි වගේ අපි.
1: ඔව් ඒකනේ.
0: ඒ නිසා ඒව ගැන ඔබ කල්පනාවෙන් ඉන්න වැඩේ සැරටම යනවා. ඔබ උනන්දු වෙලා පොඩ්ඩක් ඔය දැන් පහුගිය කාලේ තිබ්බනේ කවුරු හරි කාලය ඇඳලා ඉන්නව නම් කෝල් එකක් ගහලා කියන්න සැකයි නම් කියලා.
1: තිබ්බනේ සීන් එක.
0: ඒකත් කරගෙන යන්න. ඒකත් පොඩි ජොලියක් තියෙනවා නේද? කවුරු හරි කාලය ඇඳලා ඉන්නව නම් ඩග් ගාලා අර මිනිහා කනවා තුන් වේල කනවා තුන් වේල කනවා අපු ආ තුන් වේල කනවා
1: කන්න ගන්න කෝල් එක.
0: අමාරුයි.
1: ගන්න කෝල් එක.
0: ඒක මේකකුත් කරන්න.
1: හරි.
0: අපේ ඔය තියෙන විශිෂ්ට හැකියාවන් නේ ඔක. නේද? අනිත් එක මොනවද කරන්න කියලා කොහොම හරි හොයාගන්න
1: අපේ තියෙන
0: විශිෂ්ටම හැකියාව.
1: අනිවාර්යයෙන්.
0: මේ හැකියාව පාවිච්චි කරලා අපි කරන්න ඕන වැඩක් තියෙනවා. ටිකක් පිටි ගමන් ඔබේ ගෙවල් ළඟ තැනක බලාපොරොත්තු නොවිය හැකි සෙනඟක් නිතර දැවටෙනවා. නිතර වාහන යන වෙනවා. අමුතු ඒ රිදම් එක අපිට තේරෙනවා. ගෙදරට මිනිහෙක් යන එක නෙමෙයි. එහෙම කරොත් මේ කරන්න හම්බෙන්නේ නැහැ. අපිට ඔත්තර ගෙදර එන්න හම්බෙන්නේ නැහැ. ඔහොම
1: ගියත්. නෑ ඒක තේරෙනවා නේ.
0: තේරෙනවා කවුද එනවා බලන්න ගෙදර අයිතිකාරයා. එහෙමනේ. ඉතින් මේ නිකන් අනවශ්‍ය පිරිසක් විශේෂයෙන්ම විදේශිකයෝ අපේ නොවන මූණු ඔය අතරේ අපේ මූණුත් ඇති. අපේ කිසිම කෙනෙකුගේ ආශිර්වාදයක් නැතුව ඔය වගේ තක්කඩිකම් කරන්න බෑ.
1: කෝල් එක ගන්නෙත් ඉතින් සිංහලෙන් කතා කරලානේ. එහෙම බැලුවොත්
0: ඒ තක්කඩිකම අපිට කොහොමත් ඒ ඥානවලම ඇවිල්ලා තියෙනවා. ඒ වගේ තක්කඩි ඕන තරම් ඉන්නවා. කිසිම රටක මේ ඒ රටේ මිනිහෙක් නැතුව මේ වගේ තිප්පොලවල් හැදෙන්නේ නැහැ.
1: යස් යස්.
0: එහෙම කරන්න බෑ ඇත්තට. ඔයර ඉන්නවා අන්තිර හොයාගෙන ගියාම මේ ඉන්නේ මලක් වගේ ඉඳගෙන දැන්. මුකුත් නොවිත ගන්නද? එහෙම ඉන්නවා කවුරු හරි. ඉතින් ඒව හොයාගන්න වෙයි. මම මේ කියාගෙන ආවේ ඒක අනවශ්‍ය මූමන්ට් එකක්. බලාපොරොත්තු නොවිය හැකි මිනිස්සු පිරිසක් පොඩි කලබලයක් පේනවා නම් ඒ පිළිබඳව පොඩ්ඩක් කල්පනාවෙන් ඉඳලා ඔව් කමක් නැහැ ඉතින් 119 හරි මොනවා හරි නේද ළඟම තියෙන පොලිසියට හරි
1: දැනුම් දීලා නේ
0: මොනවා හරි කළා නේද
1: ඔව් ඇත්ත දැනුම් දීලා
0: සුවසරියට කතා කරන්න එපා තේරුමක් නැහැ නේද කප්පුකට කතා කරන්න එපා කප්පුකට ලෝඩ් එකක් දාන්න වගේකට
1: හරි නම්බරේ බලලා කෝල් එකක් දෙන්න
0: හරි නම්බරේ බලලා කෝල් එකක් දෙන්න කියන්න නිකමට චුට්ටක් ඇවිල්ලා බලන්න මෙතන ටිකක් සෑහෙන පිරිසක් දැවටනවා දැන් පොඩි කාලෙක ඉඳලා ඒකට පොඩ්ඩක් සැකසහිතයි එතන මොනවද වෙන්නේ කියලා චුට්ටක් බලන්න කියලා නේ
1: යාර
0: පොඩි කාලයක් යනවා එකපාරටම යකා පැන්නා වගේ පනින්නත් බෑ වොරන්ට්ස් ගන්න ඕනේ ඉතින් පොඩි වැඩ ටිකක් පොලිසියට තියෙනවනේ කරගෙන ඉන්න අපි හිතනවා ඒ දෙන ආරංචි තොරතුරු වලට පොලිසියත් යහුසුලුව
1: ක්‍රියාත්මක වෙලා
0: මේ මැච් එක ගහයි කියලා මේකේ ඕන හොර තක්කඩි වැඩක් කරන්න නියම තිප්පල තමයි ලංකාව කියලා හිතන අදහස නම් බොහොම ඉක්මනට අතුගාලා දැම්මේ නැත්තම් විශාල කරදරයක් වෙනවා මේක.
1: මේක
0: විශාල කරදරයක්.
1: විශාල කරදරයක්. යා ඒක
0: විශාල කරදරයක්.
1: අනිවාර්යෙන්. දැන් අපි අර චයිනා ඉඳන් ආවේ මට එදුකට සමර කරන්නේ මම බැලුවා නිකන් කික්කලා මට නිකන් හිතනවා මෙහෙම ඉක්කෙන්නේ ද දන්නේ නැහැ. එහෙම කියලාත් මට හිතුණා ගොඩක් චයිනීස්.
0: චයිනා
1: කියන්නේ? අය චයිනා ඉඳන් එනකොට ප්ලේන් එකේ එනකොට අපි දෙන්න.
0: චයිනාත් නිකන් ගියා වගේ හැංගීමක් ඇති කරන්න තමයි ආසයි.
1: චයිනා ගියානේ ඉතින්. ටච් කරානේ
0: ඔය හැරි ප්ලේන් එක ගවිලා ට්‍රාන්සිට් එක බලාපුවම ඒ රටට ගියා වගේ හැඟීමක් එන නංගි කෙනෙක් එක තමයි මම දැන් මේ අවුරුදු ගානක් තිස්සේ ෂෝ එක කරන්නේ
1: රයිට් අපි කතා කරමු අපි කතා කරමු ඔය තියෙන
0: කිරිදත තව ලොකු වෙන්න
1: සී ශ්‍රී ලංකා ගැන අපි වඩා කතා කරගෙන ආවා ඊට පස්සේ තව වෙන අදහසකටත් ගියා
0: නෑ ටික පොඩි හොඳ අදහසකට මතක් කර වෙලාවෙන්නේ
1: කියන්න වෙන්නේ ඔව් අන්න ඒකනේ
0: ඉතින් මේ මහා විශාල ව්‍යාපාරයක් ඇතුලේ මූල්‍යමය ගනුදෙනු සිද්ධ වෙන වේගය සහ ඒ ප්‍රමාණය මේ වගේ මොලයකට අරින්න වෙන කෙනෙකුට තේරුම් ගන්නවත් බෑ.
1: ඒක හරි.
0: චාටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් වෙනකොට එයාට තියෙනවා මේ ස්ට්‍රැටජික් පැත්තේ ඩිසිෂන්ස් ගන්න තියෙනවා.
1: හරි, ඕකේ.
0: අනිත් එක චාටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් වෙනකොට එක මාර වැඩක්, ෆයිනෑන්ස් ගැන මාර ඉවක්
1: තියෙනවා.
0: යාර නිකන් මෙහෙම බලලා කියන්න පුළුවන් මෙතන මොකක් හරි වරදක් තියෙනවා
1: කියලා.
0: ඔයා හිතන්න නිකන් ෂර්ලොක් හෝම්ස් චරිතයක්.
1: ඕ නෑ, ඒකනේ.
0: දැන් ඔය ඕනම ආයතනයක ප්‍රශ්නයක් වුණාම කියන්නේ ෆොරෙන්සික් ඔඩිට් එකක් කරන්න කියලා කියනවා. ඉතින් ඔය වගේ කට්ටිය එකතු වෙලා තමයි බඩු රන් කරන්නේ.
1: යස්.
0: කොහොමද? මෙහෙම බලලා මේ ඉලක්කම් හැම තැනම.
1: හරි.
0: එහෙම ඉන්නවා.
1: ඒකට අල්ල ගන්නවා. ටග් ගාලා.
0: මේක අවුලක් තියෙනවා කියලා. මොහොතින් කියනවා. අවුල මොකද්ද කියලා තමයි චෙක් කරන්න ඊට පස්සේ. අවුලක් තියෙන බව අඳුන ගන්න පුළුවන්. එතනට හදනවා. ඉතින් ඔයා හිතන්නේ එහෙම මොළවලට ලෝකෙ ඉල්ලුම කොයි වගේ ඇද්ද කියලා හිතන්නකො. විශේෂයෙන්ම මේ ෆයිනෑන්ස් කියන එක ලෝකෙ හැම බිංගම් අඟලකම කතා වෙන දෙයක් නේ.
1: ඒකනේ.
0: අපිට නම් ඉතින් ඔය මහ ලොකු ගානක් නෑ ෆයිනෑන්ස් කියලා. ඉතින් ලොකුට බලන්න
1: අපිට වෙලාවක් නෑනේ.
0: ඔව්. ඒත් ලංකාවෙත් ඉතින් සුපිරි මට්ටමේ දුවන කම්පනිස් තියෙනවා. දවා දන්නවද මේ CA ශ්‍රී ලංකාවක හරහා ඉගෙන ගන්න ළමයෙකුට මේ ඒ වගේ අර ඉන්ටර්න්ෂිප් එකක් වගේ හොයාගන්න කිසිම අමාරුවක් නෑ. CA ශ්‍රී ලංකාවක මාර විදිහට උදව් කරනවා ඈ. CA ශ්‍රී ලංකාවේ එහෙම ට්‍රේන් වෙන ළමයිව කාලෙන් කාලට ගන්න ආයතන ලංකාව ඕන තරම් තියෙනවා.
1: ඕකේ, ඕකේ.
0: CA ශ්‍රී ලංකාව තමයි ලංකාවේ accountancy වල ස්ටෑන්ඩඩ් එක
1: හදන්න
0: කියලා තීරණය කරා. ඒගොල්ලෝ තමයි හදන්නේ. දැන් ඒගොල්ලන්ගේ තියෙන 2025-30 කාලයට අදාළව අප්ඩේට් කරපු විෂය නිර්දේශයක් තමයි CA ශ්‍රී ලංකාවේ උගන්වන්නේ. ඒක ලෝකේ ඕනම ෆයිනෑන්ෂල් ඉන්ඩස්ට්‍රි එකකට සමපාතවයි දුවන්නේ. ඒ නිසා මෙතන ඉගෙන ගන්න දරුවා S3ක් තියෙනවා නම් ඕනම විෂය ධාරාවකින් ඔබේ දරුවට චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් අවුරුදු 3කින් වෙන්න පුළුවන්. ආයි කියන්නවද?
1: ආයික පාරක්
0: ඒ ලෙවල් කරලා ඕනම විෂය ධාරාවකින් S3ක් තියෙනවා නම් ඔබේ දරුවට CA ශ්‍රී ලංකාවකින් අවුරුදු 3ක් ඉගෙනගෙන ලෝකෙම පිළිගන්න චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් වෙන්න පුළුවන්.
1: ආයි කියන්න බබා.
0: ආයි මම කියන්නම් හෙට ඇවිල්ලා.
1: කෝල් කරන මේ නම්බරෙකට CA ශ්‍රී ලංකා 0705551 ඔයා දන්නවද අරවින්ද 2026 අවුරුද්දේ දැන් සාමාන්‍ය මැයිනිමේ පොඩි කාලයක්නේ ගත වෙලා තියෙන මේ වෙනකොට NLB එකේ සුපිරි ත්‍යාගලාභීන් බිහි කරලා තිනවා 18ක් මම කියන්නේ ලොකුම
0: හා
1: 18 සුපිරි ත්‍යාගලාභීන් ලොකුම තෑග්ග ගත්ත කට්ටිය.
0: කවුද ඉන්නවද? කවුද? ඒ
1: කියන්නේ මේ අවුරුද්දේ මැයි වෙනකන්.
0: මේ අවුරුද්දට.
1: යා.
0: එතකොට මේ යන්නේ 5 වෙනි මාසේ.
1: ඕනේ 5 වෙනි මාසේ.
0: 18ක්.
1: ඒකනේ කියන්නේ. ඉතින් ඒගොල්ලන්ට අද දවසේ ඒගොල්ලන්ගෙන් කිහිප දෙනෙකුට
0: මාසෙකට නිකන් මාසෙකට 4 දෙනෙක් වගේ වෙන්න. ඉතින් තාම මේ මාසෙ ඉවර නෑ.
1: ඉවර නෑනේ යවුනේ. ඉතින් ඒගොල්ලන්ගෙන් කට්ටියකට ඔන්න තෑගි දෙනවා අද දවසේදී රුපියල් 2,70,00,000 වඩා වැඩි වටිනාකමින් යුත් මුදල් තෑගි පිරිනමන්න ලෑස්ති කරලා තියෙනවා. මේකට තෝරගෙන තියෙන්නේ කුරුවිට සහ මාතලේ නගර කේන්ද්‍ර කරගෙන ඒ ජයග්‍රහකයන්ට තමයි තෑගි දෙන්නේ. ඉතින් රුපියල් 40,000 ඒගොල්ලෝ වියදම් කරේ. දැන් කෝටිපතියෝ ලක්ෂපතියෝ වෙලා. අද ඒගොල්ලෝ
0: වෙස් බලාගෙන ඉන්නේ.
1: ඔව් නේද?
0: වෙස් බලාගෙන ආපුවාම NLB එකට අඳුර ගන්න බැරි වෙයි. ඊටසික මේ කවුද මේ වෙලද මේ ඔයා නෙමෙයි මේ මේක අමාරු වෙනවා බෑග් එක.
1: ඔව් ඒ කියන්නේ NLB
0: ඩෙන්ටි කාඩ් එකේ තියෙන මූණ නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. වෙස් බලාන්නේ ඇවිල්ලා
1: තියෙන්නේ. ගොඩාක් වෙස් බලා ගන්න එපා. පොඩ්ඩක් නේ.
0: ගොඩාක් වෙස් බලාගෙන ගලවන්න බැරි වගේ වහයි කරගෙන ඉන්න එපා. ඩෙන්ටි කාඩ් කවුද හලෝ මේ කියලා අහලා හරවල යනවා. හොම්බ දෙන්නේ නැහැ එතන නේද?
1: ඒකනේ බලනවානේ.
0: අර මිනිහට ටැග් දෙන්න එපා. මාර වැඩන්නේ.
1: එනං NLB කියලා කියන්නේ ඔබ දන්නවනේ දිනන්න තියෙන අවස්ථාව වැඩිම කරලා තියෙන ලොතරැයියක් තමයි. මේ ඔයගලගේ වහලේ කේස් නැද්ද මේ වැස්සේ? වහලේ තත්ක
0: කේස්.
1: ඔයාට මාර මොකක්දනේ ඔයාට මේ
0: ඔප්ෂන්. අපල ඔප්ෂන්. ෆුල් ඔප්ෂන්. අල්ට්‍රා ප්‍රෝ මැක්ස්.
1: අල්ට්‍රා ප්‍රෝ මැක්ස් කියවෙන්නේ. මට මතකයි අර වින්ද.
0: ඔප්ෂන් අල්ට්‍රා ප්‍රෝ මැක්ස්.
1: ඔයාට
0: වතුර යටින් නම් යටින් උඩින් නම් උඩින්.
1: ආයෙත්
0: උඩින වතුර යටින වතුර මැද්දේ සවුන්ද වෙලා ඉන්නේ.
1: ඇත්තට ඔයාට කාලෙකට කලින් ගම් වතුර දාපු වෙලාවෙත් මම ඔයා ළඟ හිටියා. ඊට පස්සේ ඔයාට අර මොනවාද අකුණු ගහලා ඔගලගේ ගෙදර අර ඔක්කොම බඩු ටික පිච්චිලා ගිය වෙලාවෙත් මම ඔයා ළඟ හිටියා. නේ? දැන් මේ පාර වාගේ ගෙදරට වතුර දාපු වෙලාවෙත් මම ඔයා ළඟ හිටියා. හිතන්නකෝ අරවින්ද නේ?
0: ඔයාගේ කරුවෙන් තමයි ඉතින් පරිසන්දිය
1: තියෙන්නේ. නෑ මං දුකේදිත් හිටියා. රයිට්, ගෙවල් වල ඔය වහලේ තියෙන ප්‍රශ්න අඳුර ගන්න තියෙන හොඳම වෙලාවක් තමයි වැස්ස කියලා කියන්නේ. වැස්ස කාලෙට දෙනවා ඉතින්.
0: පොඩ එපා වෙනවා. හැබැයි හොඳ වෙලාවක් තමයි.
1: අනිවාර්යෙන්.
0: ඉතින් කියන්නේ නේ මම බලන් ඉන්නේ.
1: ආ රයිට්. ඉතින් මේ වෙලාවට අඳුන ගන්න. දැන් මේ ඇවිල්ලා තියෙන චාන්ස් එක. වහලේ ප්‍රශ්න තියෙනවාද කියලා අඳුන ගන්න. අඳුන ගත්තට පස්සේ ඉතින් ආයි වහින්න නැති වෙලාවට ආ දැන් හරි අවුලක් නැහැ නේ කියලා. It's okay කියලා.
0: එහෙමත් මේ වහලේ වැඩි ඇත්තටම කල්පනා කරාම අපි මේ වඳුරු ගෙවල් හදනවා වගේ තමයි.
1: හ්ම්.
0: වහින කාලේ නම් අම්මෝ හදන්න ඕන හදන්න ඕන. පායන කාලේ නම් ආ ඉතින් දැන් මොන හදිස්සියක්ද?
1: ඒක හරි. ඉතින් මේකට අපි හොඳ උත්තරයක් අරගෙන ඇවිල්ලා තිනවා කලර් අප්. අපි පහුගිය දවස්වල කතා කරා සිවිලිම ගැන. මොකද ස්ට්‍රිප් සීලින් එක ගැන කතා කරා කලර් අප්.
0: අපි අදත් ස්ට්‍රිප් සීලින් ගැන කතා කරා.
1: ඕකේ ඕකේ. දැන් සාමාන්‍යයෙන්
0: දැන් අපිට තියෙන්නේ මගේ ෆිනිෂින් වහලයක්. මේ මගේ තියෙන්නේ නෝමල් ඇස්බෙස්ටස් වගේ ෂීට් එකකට දාලා සුදු ගාලා එහෙම තමයි තියෙන්නේ. ඉතින් මේ ඒ කාලේට ඒක හොඳ වුණාට දැන් ඒක කැත්තයි කියලා මට හිතෙනවා. මොකද ඔය විලා ටයිප් ගොඩාක් ලස්සන තැන්වල වහලට නිකන් ඔහොම සුදු පාටක් නෙමෙයි දාලා තියෙන්නේ. ඒගොල්ලන් ලී පෙනුමට තියෙන සීලිමක් තමයි ලස්සනට ගහලා තියෙන්නේ.
1: ඕකේ.
0: අර පරාලලට පිටිපස්සෙන් හරිය ලස්සනයි ඒක ගහලා තිබ්බා. හරිම ක්ලාස් එකක් පෙන්නවා.
1: යස්.
0: ගෙදරත් ටිකක් උස බිත්ති තිබුණොත් අනිත් එක දැන් වහලේ හැඩයටනේ ඔය ෆිනිෂින් සීවිලිම යන්නේ.
1: හ්ම්.
0: ඒ නිසා කොහොමත් බිත්තිවල උස පේනවා.
1: හරි.
0: අර සස්පෙන්ඩඩ් සීලිමක් වගේ බිත්ති මට්ටමින් අනේ ගන්න නෙමෙයි වහලේ මට්ටමින්ම තමයි ඒකත් යන්නේ.
1: ඒ කියන්නේ පෙට්ටියක් වගේ ගහන අනෙමෙනි හැඩත් තලත් එක්කම තමයි යන්නේ.
0: හරියට හරි. ඉතින් ඒකේ හරි ලස්සනයි අර ලී පෙනුමට
1: ආවා. ඕනේ.
0: හැබැයි ඉතින් ලී වලින් මේක කරන්න ගියාම එකක් ගණන් අනිත් එක අපි ලී වලට අනිවාර්යයෙන්ම ඕනම අයියා කෙනෙක් අහුවෙනවා. මොකද ලී ගැන දැනුම තියෙන මිනිස්සු බොහොම අතලොස්සයි ඉන්නේ. ඉතින් මේ මිනිස්සු දෙන්න අපිට ඕන එකක් ලීනේ. ඒතර මුළු ගහේම තියෙන ගෑලි වලින්
1: හරි
0: පස්පංගුවෙන්ම අපිට සීදම ගහන්න පුළුවන්. එහෙම අපි ඉතින්
1: ඇත්ත
0: අපිට එළ දන්නෙත් නෑ, අපිට දඬු දන්නෙත් නෑ, දැහැටි දන්නෙත් නෑ, මේ
1: මුල් දන්නෙත් නෑ.
0: දන්නෙත් අපි ඔබ ලීගෙන අපි දන්නේ.
1: හරි ඕකේ.
0: ඉතින් කාලයක් යනකොට ලී මුදලාලි අපිට හොඳටම ලීති ඉරලා තිනවා කියලා දැනගන්න.
1: කාලෙකට පස්සේ
0: දෙකක් තුනක් යනකොට
1: හරි
0: සිරි සිරි ගාලා වහිනවට වඩා හයියෙන් ලීය කුඩු වෙවි වැටෙනකොට හොඳටම ලීටි ඉරලා තිනවා කියලා අපිට. හරිද?
1: යා යා.
0: දැන් ඒවා ඒ වගේ අහුවෙලි අවශ්‍යතාවක් නැහැ. colorup.lk.com කියන සයිට් එකට ගිහින් බලන්න. ඒගොල්ලන්ගේ টপ ක්ලාස් ප්‍රොඩක්ට් එකක් තමයි ඔය සිවිලිමට පාවිච්චි කරන ස්ට්‍රිප් සීලින් කියන concept එක. මේකත් මහෝගනි පාටට නේ.
1: හරි.
0: තේක්ක පාටට, බුරුම තේක්ක පාටට සහ කොස්ලීයේ පාටට හදපු ෆයිබර් සිමෙන් ප්‍රොඩක්ට් එකක්. ලීයේ ටෙක්ස්චර් එක, ලීයේ වෛරම ඒ හැටියටම අරගෙන තියෙනවා. අනිත් එක එකම වෛරම නෙමෙයි හැම ලී හැම එකේම
1: තියෙන්නේ.
0: ඒ වෛරම පවා පොඩ පොඩ වෙනස් කර කර තමයි යන්නේ. එතකොට නේද නැචරල් ගතිය තියෙන්නේ.
1: යා යා ඒක හරි.
0: නැත්තම් ගහක් ෆොටෝකෝපි කරලා ඉරුවා වගේ වෙනවා.
1: ඇත්ත ඇත්ත.
0: එහෙම නැහැ. ඒව කල්පනා කරලා තියෙනවා. අනිත් එක මේක හොඳට කනෙක්ට් වෙනවා. ලීයක් තව ලීයකට තියලා පුරුද්දන පොඩි ගේමක් තියෙනවා. අද පළදු ඕන තරම් අහුවෙනවා. නමුත් මේක ෆැක්ටරියෙන් හදන ප්‍රොඩක්ට් එකක්. අර ටං ඇන්ඩ් ග්‍රූ ක්‍රමයට දතකට පූට් වෙන්න හයි කරා වගේ ලස්සනට හයි වෙනවා. එතකොට සිවිලිමේ ෆිනිෂ් එක ලස්සනයි. ඒක වෙන ඔබටයි දෙපාරක් කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. කාලයම තමයි මේ ඉතුරු වෙන්නේ. අනිත් එක සල්ලි ඉතුරු වෙන එක. වේයකන්නේ. පුස්පඳින්නේ
1: නැහැ.
0: වතුර උරලා තෙමෙන්නේ නැහැ. පපඩම් වගේ පිපෙන්නේ
1: නැහැ. ගිනි ගන්නෙ නැහැ.
0: ගිනි ගන්නෙ නැහැ. කුඩු හැලෙන්නේ නැහැ. ඒ ටිකත් එනවා. ඒ නොමිලේ හැම වෙලේ බෙනිෆිට්ස් ටික. colorup.lk.com සයිට් එකෙන් බලාගන්න. ඒගොල්ලන්ගේ තව ප්‍රොඩක්ට්ස් ගොඩක් තියෙනවා. අද අපි ඔබට නිකන් ඔය කිව්වේ ඔබට ලස්සන සීලිමක් කාලයක් පවතින සීලිමක්. ලස්සන වෙන්නත් ඕනේ. කාලයක් පවතින්න ඕනේ. මොකද ලොකුම ප්‍රශ්නේ තමයි වහලෙක බොනවා හරි කරුම් මෙට්ට හරි සෙට් උනොත් මොකක් හරි වහලේ වැඩක් කරන්න නම් ආයේ ඕන්නේ නැහැ. හොඳේ ගේ මුල ඉඳලා හදන හැංගීමටම යන්න වෙනවා. ඒ තරම් කාර්දරයි වහලයක් ගලවලා ආපහු මොකක් හරි රිපෙයාර් එකක් කරනවා කියන එක. රිපෙයාර් කියන ගාල අතහැරලා දාන්න. කෙලින්ම කලර් අප් එකෙන් ප්‍රශ්නේ විසඳගන්න.
1: කෝල් කරන්න මේ නම්බෙකට 0115 748 738 කියන නම්බෙකට. අපි ඔන X9D ෆෝන් එක ගැනත් මතක් කරන්න ඕනි මේත් එක්කම. ඔනර්ස් මේ ඔනර්වල ෆෝන්ස් ගොඩක් තියෙනවා. ඒකත් විශේෂයෙන් කියනවනේ රේන්ජ් එකක් තියෙනවා. මේ දවස්වල ටිකක් අපි වැඩිපුර ෆෝකස් කරන්න මේ X9D ෆෝන් එකට. කාලෙකට කලින් මතකනේ X9C ෆෝන් එක ආවා. ඒකේ ඊළඟ වර්ෂන් එක තමයි දැන් මේ මාකට් එකට ඇවිල්ලා තියෙන X9D එක. මේකේ පර්ෆෝමන්ස්
0: අනේ X9D තිබුණා හොඳයි අපේ.
1: ඕ නේ.
0: පල්ලෙහා තිබුණා යට වුණා කියලා එහෙම අවුලන්නේ නැහැ. ඒ කියන්නේ මීටරයක් ගැඹුරක මේක වැටුණා කියලා හිතන්නකො. වැටිලා හොයාගන්න බැරි වුණා කියන්නකො මාසයක් යනකම්. සාමාන්‍යයෙන් ඉතින් මාසයක් යනකම් හොයාගන්න බැරි වෙන්නේ. මාසයක් ගිහලා හොයාගන්න බැරි නම් ඉතින් ආයෙක හොයාගන්න බැහැ තමයි. මාසයක් ඉතින් හොයන්නේ නැහැ කවුරුත් ඕක.
1: ෆෝන් එකක් නේ.
0: නමුත් එහෙම වුණත් අපේ ෆෝන් එක X9D නම් හොයන්න. බය වෙන්න එපා. වතුරක වැටුණා නම් මීටරයක් ගැඹුර උඩරිම දවස් 30ක් තිබ්බත්.
1: රයිට්.
0: ෆෝන් එක ඇතුළට වතුර පොඩක්වත් ලීක් වෙන්නේ නැහැ. ඔයා දන්නවනේ ෆෝන් එකක් ඇතුළට මේ වතුර මේ ගඟක් යන්න ඕනේ නැහැ. වතුර බින්දුවක් ජල වාෂ්ප ටිකක් රිංග ගත්තොත් ඇති.
1: ඒක හරි.
0: දැන් ඔය ෆෝන් එකට නිකන් වාරණක ඒත් දැන් වතුර තියලා ගත්තාම ඔයාට හිතේ සැකේනේ.
1: ඔව් වතුර ඇතුළේ තියනවාද කී කී හිතනානේ.
0: තියනවානේ.
1: යස්.
0: රෝහලේ තියෙන මේක ගලවන්න වෙයිද මේක රිපෙයාර් කරන සර්විස් එකකට දාන්න වෙයිද මොකද කරන්නේ. ඒකෙම දීලා තියෙනවා පොඩි ඇප් එකක්. ඒක එබුවාම ෆෝන් එක 108ට උණ හැදිච්ච ලෙඩෙක් වගේ වෙවුලනවා.
1: වයිබ්‍රේට් වෙනවා.
0: හාලා. ඔව්. 108ට උණ හැදිච්ච ලෙඩෙක්.
1: හරි.
0: උන විකාරෙන් වගේ ෆෝන් එක
1: හරි
0: අන්තිම වතුර පොද්ද දූවිලි පොද දක්වාම එළියට තල්ලු කළා දාන
1: කොහොමද ඒක මරු මරු මරු මරු
0: කොහොමද ඒක අනිත් එක මේ හොඳ ෆාස්ට් චාර්ජින් ෆෝන් එකක් බැටරි පාවර් එක ගැන හැමෝම කතා වෙනවා ගොඩක් අය කතා නැහැ අපේ ස්මාර්ට් ෆෝන් මෙච්චර දිනුනක අපිට බැරි වුණානේ බැටරිය ඉම්ප්‍රූව් කරන්න ඒ හැම පොඩි කෑල්ලම මිනිස්සුන්ගේ පේන් පොයින්ට් එක කියන එක කොයි වෙලාවෙත් ඔන හිතලා තියෙනවා X9D එක ඒ වගේ ලස්සනට හැම ෆීචර් එකක්ම ලෝඩ් කරලා හදපු loaded with features ලෝඩ් කරලා හදලා තියෙන හැම එකකින්ම يعني ඔබට නැහැ කියලා කියන ෆීචර් එකක් ඒ ෆෝන් එකක් ඇස්සේ නැහැ.
1: හරි.
0: 100,000 ගාණක් වෙන්නේ ෆෝන් එක. එහෙම කියලා මේ 104ක පහක කුකුත් නෙමෙයි ඔච්චර කරලා.
1: එහෙම කළා 100,000 ගාණත් එක පාර දෙන්න ඕනේ නැහැ. සිංගේ එකට ගිහිල්ලා ගෙවන්න ගන්න පුළුවන්කම තියෙනවා Honor X9D ෆෝන් එක. අද අපි Horizon campus එකේ අපි හැමදේම කතා කරලා තියෙනවානේ අරවින්ද ඒකේ වටපිටාව. ඇත්තටම මම කොහේ හරි මට මතකයි ඉස්සර මම classes කියත් මට පොඩක් තියෙනුනේ class room එක නිකන් ආස හිතෙන විදියට. නැත්නම් මං කියනවා අම්මා මට යන්න බෑ මට යන්න බෑ. teacher මට හොඳ වෙන්න ඕනි. යා උගන්නන විදිය කෙසේ වෙතත් යා හොඳ කෙනෙක් වෙන්න ඕනි. මට එහෙම එහෙම පොඩි පොඩි තිබුණා පොඩි පොඩි කෑලි ටිකක්.
0: ඔයා මෙවෙන් තමයි school යන්න බැරි වුණේ නේ.
1: මට ආදරය කරන
0: ප්‍රතිපල නේද ඔය ඇවිල්ලා තියෙන්නේ. අමුතු කරන්නේ මේ ඔය ප්‍රතිපල අපිටත් ඇවිල්ලා තියෙනවා. මාද
1: ඉතින් දැන් Horizon campus එක ගත්තොතින් ඒ වටපිටාව ඒගොල්ල හදලා තියෙන විදිය ඒව දැක්කම දරුවෝ එක දවසක් ඔන්න campus එකට ගියාම පහවදා යනකම් බලාගෙන ඉන්නේ. මොකද ආසයි ඒ වගේ පරිසරයක ඉගෙන ගන්න.
0: අනිත් ගොඩක් campus මේ මම ඔය අනිත් සංග වලට ගියා දිනවා. ඒවා campus වගේ නෙමෙයි ඒවා office වගේ.
1: ආ yes. හරි
0: හරි. ඔෆිස් වටපිටාවත් ඔෆිස් වගේ. බස් එකෙන් පාරට පාරෙන් කැම්පස් එකට යනවා.
1: ඇත්ත ඇත්ත.
0: කිසිම දෙයක් නැහැ විඳින්න. යාළුව හතර පහ දෙනෙක් එක්ක පොඩි කයියක් ගහගෙන යන්න දුරක් නැහැ. ඇවිදින්න තැනක් නැහැ.
1: යස්.
0: වාඩි වෙලා විනාඩි 10ක බ්‍රේක් එකක් ගන්න විදිහක් නැහැ. ඒ මොකද එහෙම තැන් නැහැ. ඇඟේ හැපෙනවා. කුකුල් කොටු වගේ හදලා උගන්නනවා. එහෙම පරිසරයක උගන්නන්න පුළුවන්ද කියලා මං ඉස්සලා කල්පනා කළා. එහෙම හිතනකොට තමයි මොනවා වුණත් තියෙන්නේ tikai පුටු ගාන අඩුයි උඩරිම 40,000 පුරප්පාඩු ඒත් රජයේ විශ්වවිද්‍යාලවලට අපි ආසයි ආසවන්න කරන්න දෙයක් නැහැ පුරප්පාඩු නැහනේ තමයි ලක්ෂ ගාන 100,000 ඔන්නෝම සම්තිං විශ්වවිද්‍යාල ප්‍රවේශයේ තිබියදී පුරප්පාඩු නැතිකම හින්දා ආපහු පටන් ගත්ත තැනටම වැටෙනු ඒ ලෙවල් හොඳ රිසල්ට් එකක් තියෙන කැම්පස් යාගන්න බැරි ළමෙක් ඉතින් ඒ ළමයාගේ ෆේල් වෙච්ච ළමගේ අතර ඉතින් මහ ලොකු වෙනසක් නැහැ. ඒ ළමයාටත් කැම්පස් යන්න බැරි වුණා සුදුසුකම් තිබිලත්. අර ළමයාට කොහොමවත් බැරි වුණා.
1: ඔව්.
0: හැබැයි ඔය කොට්ටාස දෙකම අතරින් නැහැනේ හොරයිසන් එකේ. හිතන්න මේ හොඳ සුදුසුකම් තියෙනවා. S3ක් තිබුණත් හොරයිසන් කැම්පස් එකේ තියෙන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒගොල්ලන් බයෝමෙඩිකල් පැත්තේ ලස්සන සබ්ජෙක්ට්ස් එකක් තියෙනවා. ගෞරව උපාධි මට්ටමට යන්න පුළුවන්. ඒගොල්ලෝ හැමෝ ගාවම ඇත්තෙත් නැහැ. අද ලෝකෙ ඉල්ලන ජොබ් මාකට්ටක ලොකුවෙමින් යන ක්ෂේත්‍ර දිහා බල බල ඒවට අදාළ කරන ඩිග්‍රි ප්‍රෝග්‍රම්ස් තමයි ගොක් වෙලාවට හොරයිසන් එක අඳුන දාලා තියෙන අපේ ළමයින්. ඒක මාර හොඳයි. නැත්තම් ඩිග්‍රි කොලේකුත් රෝල් කරගෙන අතේ වත්ත වටේ ඇවිදින්න නම් වෙන්නේ අන්තිමට කිසිම තේරුමක් නැහැ. අනිත් එක හොරයිසන් කැම්පස් එක කරන හොඳ වැඩක් මං කියන්නම්. ගොඩක් කාට තියෙන ප්‍රශ්නේ තමයි ওই ඩිග්‍රි එක කෑල්ලක් තියෙනවනේ මේ ප්‍රායෝගික පුහුණුව කියන එක.
1: ඔව්.
0: ඔය ගොඩාක් අනිත් කැම්පස් වලට කරගන්න බැරි මේ කෑල්ල නේගොල්ලෝ කියන ඔන්න ඩිග්‍රි හම්බෙලා තිනවා. ඔයගොල්ලෝ මේ ප්‍රැක්ටිකල් කරන්න තැනක් කොහේ හරි ඉන්ටර්න්ෂිප් එකක් ඉතින් ඕගොල්ලෝ මහන්සිල හොයාගන්න කියලා. හොරයිසන් කැම්පස් යන ළමයිකට එහෙම පේන් එකක් එන්නේ නැහැ. මොකද හොරයිසන් කැම්පස් එක ඒගොල්ලන්ගේ ප්‍රතිපල තියෙන ළමයින්ට ඒගොල්ලන්ගේ ගිවිසුම් ගත ආයතන තියෙන හොරයිසන් කැම්පස් එකට අනුබද්ධ ආයතනත් ගොඩක් තියෙනවා.
1: හරි.
0: ඒ මොනවා හරි එකක ඉන්ටර්න්ෂිප් එක ගැරන්ටීඩ් තියෙනවා. ඒ කියන්නේ හොයන්න මහන්සි වෙන්න ඕනේ නැහැ. ඉන්ටර්න්ෂිප් එක ඒ ළමයින්ට හම්බ වෙනවා. ඉතින් මේ ඔක්කොම බලපුවහම හොරයිසන් කැම්පස් එකට නැතුව කොහෙද යන්නේ කියලා කල්පනා කරලා බලන්නකෝ.
1: ඔව් නේද?
0: ඔකට මීට වඩා ඊළඟට තියෙන හොඳ තැන කියලා ඔබ කල්පනා කරලා බලන්න.
1: රයිට්.
0: ආ මේක තමයි තැන කියලා හිතන අයට අපි දෙනවා නම්බර එක. අනිත් අය තව විස්තර හොයන්න.
1: අපි නම් එක දෙන්න. 0117යි. ආ මෙහෙම කියන්න. 0111 773 7000 කියන නම්බරයකට කෝල් කරන්න. අපි ඊයේ දවසේ කතා කරා පෙරඩුවා ගැන අපි කතා කරා. සමරකට මගෙන් අහලා තිබුණා අරවින්ද ෂෝරූම්ස් කොහෙද තියෙන්නේ අපිට පොඩක් බලන්න යන්න තියෙන්නේ.
0: ඒ කියන්නේ ඔයා දන්නද පෙරඩුවා ගැන සින්දුවක් තියෙනවා?
1: මොකද? පෙරඩුවා
0: පෙරඩුවා ඔබේ සිනාවේ
1: පෙරදා
0: සංගවි කොහේ ගියාද? ඔයා දන්නවද පෙරඩුවා කියන වාහනේ මැනුෆැක්චරර් මැලේෂියාව. මැලේෂියාව කියන්නේ ඔටෝමොටිව් ඉන්ඩස්ට්‍රි එකේ කඩාගෙන බිඳගෙන ඉස්සරහට එන යෝධයෙක්. වෙඩිල්ලක් වගේ එනවා එයා. ලංකාවේ යුනයිටඩ් මෝටර්ස් අනුබද්ධිත යුනිමෝ තමයි ලංකාවට පෙරඩුවා
1: ගෙන්නන්නේ.
0: පෙරඩුවා එක ලංකාවට දෙන්න කලින් ලංකාව ගැන, ලංකාවේ පාරවල් ගැන, ලංකාවේ ඩ්‍රයිවිං බිහේවියර් එක ගැන, ලංකාවේ මිනිස්සුන්ගේ වාහන පිළිබඳ දැනුම ගැන පවා හෙව්වා.
1: හා ඕකේ.
0: වර්තේනවා. මේක මැලේෂියාවේ හැදුවට මැනුෆැක්චරර් මැලේෂියාවේ හිටියට මේක ටෙක්නොලොජි ජපනීස්. ඒ බව වාහනේට නැගපු ගමන් පේනවා. ඔය ගොඩක් අය අර ජපන් වාහන සිහිනෙන් ඉන්නේ. හේතුවක් ඇතුව හෝ නැතුව හෝ ඉතින් පොඩි කාලේ ඉඳලා අහලා තියෙන ඒවා නිසා. මම තේරුම් ගත්ත දෙයක් තමයි දැන් ඔය මාකට් එකේ තියෙන මොස්ට් පොපියුලර් කියන ජපනීස් වෙහිකල්ස් තියෙන්නේ. ඒ හැම එකකටම ආදේශකයක් ඊට වඩා ගාන අඩුවට ඒ ක්වොලිටියම තියෙනවා පෙරඩුවා ළඟ.
1: අන්න
0: ඒකයි ඒගොල්ලෝ ලංකාවට වාහන එවන්න කලින් එච්චර හෙව්වා කියලා
1: කියන්නේ.
0: අපිට ඒගොල්ලෝ වාහන ඒගොල්ලන්ගේ ಜಾති 1යි 2යි ඒවි උපරිම. දැන් ඒගොල්ලෝ එකම වෙලා තියෙනවා මේ සැරේ ඉඳන් ලංකාවට පෙරඩුවා ෆුල් රේන්ජ් එකම එවන්න. වාහන ಜಾති 10ක් හෝ 11ක් ලංකාවට එන්න නියමිතයි.
1: හරි ඕකේ.
0: ඒකෙන් දැන් 10ක් විතර මං හිතන්නේ ලංකාවේ තියෙනවා. ඉතින් ඉස්සෙල්ලා පෙරඩුවා යටතේ තියෙන වාහන ಜಾති මොනවද? ඒගොල්ලන්ගේ කම්පැක්ට් හැච්බැක් සෙඩාන් කම්පැක්ට් SUV SUV MPV
1: හරි
0: මේකේන ටෝටල් රේන්ජ් එකම තියෙනවා. දැන් මැලේෂියාව 2025 හොඳම එන්ට්‍රි ලෙවල් SUV එකත් පෙරඩුවා එක.
1: ආ ඕකේ.
0: හොඳම හැච්බැක් එකත් පෙරඩුවා එක. පෙරඩුවා කියන්නේ ලොකුම බ්‍රෑන්ඩ් නේ, අම්බ්‍රෙලා බ්‍රෑන්ඩ්. ඉතින් ලංකාවේ හැම තැනම නියෝජිතයෝ ඉන්නවා. සර්විස් ස්ටේෂන් තියෙනවා ඇයි? යුනිමෝ අනුමත් වෙලා ඉන්නේ යුනයිටඩ් මෝටර්ස් එකට නිසා.
1: රයිට්.
0: ඒ ටෙක්නොලොජි එක එහෙම පිටින්ම ඔබට හම්බ වෙනවා. ඒ සර්විස් එක, ඒ බැකින් එක එහෙමම තියෙනවා පෙරඩුවා වාහනයක් ගන්නකොට. ලොකුම වාහනේත් වාගාව ඇති ලිස්ට් එක. ලොකුම වාහනේත් මිලියන
1: 16.5
0: මේ වාහන රේන්ජ් එකම මිලියන 7 සිට උඩට පටන් ගන්නවා.
1: රයිට්.
0: 7 ඉඳලා මිලියන 16 ගන්න වෙනකන් ලොකු රේන්ජ් එකක් තියෙනවා. එතන හැමෝටම වාහනයක් තියෙනවා. ගිහින් බලන්න ඔබ අර බල බල හිටපු මාරාස ජපන් වාහනේ මතක තියාගෙන
1: ඕකේ.
0: පෙරඩුවා ෂෝරූම් එකට ගිහින් බලන්න. ඔබට හිතේ ඒටික එහෙම්මම මේකට දීලා තියෙනවා සමහරේවා ඊටත් වැඩිය හොඳට දීලා තියෙනවා. මේ ගාන ඇතුළින් මම මේක ගන්නවානේ මොකටද ඒක ගන්නේ කියලා අනිත් වාරෙම මෙහෙම හිතනවා ඒ වාහනේ නැගපු ගම. එච්චර ඔළුවන් දැන්
1: රයිට් මම ෂෝර් මේ ෂෝම් තියනවා හත් කියන්නේ.
0: ඔව් ඔළුව වනනවා වනනවා
1: මට ඇද කරන්නේ.
0: ඔළුව වනනවා වනනවා නැට්ටක් තිබුණා නංගම නැට්ට කැඩෙනවා.
1: මේ අපි ෂෝරූම්ස් තියෙන තැන් ටික කියන්නම්. කොළඹ තියෙනවා හයිඩ් පාර්ක් කෝනේකේ මේන් ස්ට්‍රීට් එකේ ඒගොල්ලන්ගේ මේන් ෂෝරූම් සෝරි මේන් ෂෝරූම් එක තියෙනවා. ඊට පස්සේ කැන්ඩි කුරුණෑගල රත්නපුර මාතර මෙන්න මේ තැන්වල තියෙනවා. අපි කෝල් කරන නම් එකකුත් දෙන්නම් 01157565170 ගිහිලා බලන්නනේ. ඔයා හැමදාම කියන එකනේ අරවින්ද වාහනයක් ගැන අපි කිව්වම ගිහිලා බලන්න බැලුවම තමයි ඒක ගන්නට හිතට දැනිලා ඒක ෆීල් වෙලා එන්නේ නේද? ඔකේ
0: බලන්නකෝ හිට අනිද්දා ඒගොල්ලෝ රෝඩ් එක හිට කරන වෙලාවේ මොන තරම් කැමතිද කියලා බලන්න. නංගේ එක පෙරඩුව වාහන පාරට දාලා දුවනකොට ඔහෙන්ද බා මේ වාවේ කියලා තමයි හොයන්නේ. ඉස්සෙල්ලාම යන්න කී දැනගන්න පළවෙනි පෙරඩුව එක බස්සන්න පාරට දැන් පෙරඩුව ගැන හෙන්නම හෙන පොපියුලර් බ්‍රෑන්ඩ් එක ලංකාවේ.
1: උගලන්ට ගම් වතුර දාලා නේද මේ ෂෝ කරගෙන
0: ඉන්නේ? අපට දුකෙන් ඉන්නේ පෙ.
1: ඒකනේ මාර නිකන් ෆන් එකේ වගේ
0: නේ. ගම් වතුරේ මැද හරි ගවන්නේ ෂෝ එක දාන්න තමයි බලන්නේ.
1: මට දැන් සැකයි අතරම ගම් වතුර දාල්ද කියලා. ගම් වතුර දාපු මිනිස්සෙක්ගේ
0: මොකද මේ? මගේ ඉතින් හොඳම යාළුවන්ටත් සැකකොට ඉතින් ඔයාගේ මගේ මෙච්චර සම්බන්ධයක් නැතිකොට ඉතින් ඔයාට සැක ඇති.
1: එහෙනම් අපි සමු ගමු නේද අරවින්ද? මං එන්නම් කොයි පැත්තේ help එකක් දෙන්න.
0: ඉතින් මේ ගම් වතුර ඇස්සෙත් අපි වැඩේ මේ live එක කරා
1: නේ? Yes yes.
0: ඉතින් මම ඇත්ත කියනවා ගම් වතුර ආධාර එවන්න අවශ්‍ය නැහැ. ඒ වෝ තරෝල යවන්නෙත් නෑ. මම ප්‍රතික්ෂේප කරන්නේ
1: නෑ.
0: හැබැයි මම බාර ගන්නවා.
1: බාර ගන්නවා.
0: බාර ගන්නවා. ඔයා ගන්න දෙයක් නැතු ඉන්නේ හලෝ. hina නෙමෙයි ඔයා ගන්න දෙයක් නැතු ඉන්නේ. දැන් ගිහලා බාරට ගිහලා කොහෙන් හරි තියෙන තැනක බත් පැකට් එකක් දෙයක් අරන් එන්න. පර්ස් එකක් ගියා.
1: ආනේ.
0: ඒකයි මම මේ කල්පනා කරා. කාඩ් එකක් තේකි.
1: ඕකේ.
0: ඔම් බෑන්ක් කාඩ් එකයි.
1: හරි.
0: පර්ස් එකයි. ඒකත් ගියා.
1: මොකක්ද
0: මේ සොලියුෂන් එකක් වත්
1: අපි මොනව කරන්නද?
0: ටිකක් ට්‍රාන්ස්ෆර් කරගන්නවත්. තල ටිකක් ගන්න බඩු.
1: ඔව්.
0: ඒවා සෝයා මීට්.
1: හරි.
0: හරි. ඒවා නේද?
1: මොනාරි කරන්න.
0: ලිප් පැකට් එකතු කරපුවා නැද්ද?
1: තීස් ටිකක් තියනවා එවන්න. එනා සුබ දවසක්.
0: සුබ දවසක්. සුබ දවසක්. මට වගේ ඔබට වහින්න එපා. මට වගේ. යන්න.
1: සුබ දවසක්. මේ අරවින්ද මං ආශාරය.
2: Rockwemo siyatata පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
3: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
4: අපස උසස් පෙළින් පසු සැබ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන් මම තන්නා 011 544 5000.
3: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
4: ලංකාවේ හොඳම ටැබ් එක හොට් වේව් පැඩ් 13 Pro අඟල් 10.1 ක තිරයයි මිලියම්පි 6580 ක ලොකු බැටරියයි GB 256 ක ස්ටෝරේජ් එක නිසා සුපිරියටම වැඩ කරගන්න පුළුවන් ටැබ් එක තමයි හොට් වේව් පැඩ් 13 Pro. පෙන්, මවුස්, කීබෝඩ්, ලෙදර් කවර් නොමිලේ රුපියල් 55,999 කට පූවා වගකීමක් සහිතව මිලදී ගන්න.
5: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
6: හතර වටේම පත්තර තප්පරේට 100ට.
7: 100ද පත්තරේ.
6: උදේ 7:50ට. අනුග්‍රහය.
8: සීඩීබි රන් නැදෙන ඉස්තරම් තැනක්. රන් බෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්.
9: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
10: තාම ලක්කෙක චාර්ජ් කළේ නැද්ද?
11: මොකද්ද මහත්තයා?
10: ලක්කෙක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
11: සිකුරාද ක්‍රේසි වෙන්දේසියෙන් ස්වර්ණ මහල් ජුවලස් වෙතින් ලැබුණ රුපියල් 1,50,000ක් වටින ලවුමම් පෙන්ඩන්ට් එක රුපියල් 65ක් වගේ අඩු ගානකට අයිති කරගත්තේ මහියංගනේ සුභාෂිනී කල්යාණි.
12: මං හිතුවත් නැති විදිහට සිය තෙත්පෙන්නේ වටිනා ජන් පෙන්ඩන්ට් එකක් ලබා දෙනවා. ඉතින් මේක ජීවිතේ අමතක නොවන තෑග් ගන්න. අම්මලාගේ ආදරේ කියලා මම කරන්න බෑ. මම කරන්නේ ගොවිතැන්. මගේ ඇත්තම ජීවිතේවත් මම හිතුවේ නෑ මට මෙහෙම දෙයක් ලැබෙයි කියලා. මම සිය තෙත්පෙන්නට ගොඩාක් ස්තුතියි. සිය තෙත්පෙන්න අන්න හැමෝම අම්මාවරුන් වෙනුවෙන් මේ කරපු දෙයට සිය තෙත්පෙන්නට දෙවියන් ස්තුතියි.
11: එනසොතී ක්‍රීසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් ඔෆර් එකක්. Hotwell Pad 13 Pro Tablet එකයි Skyki GT Smart Watch එකයි. මේ දෙකම අඩු ගානකට අයිති කරගන්න දැන්ම ක්‍රීසි වෙන්දේසීට register වෙන්න. RG histana KW කියලා type කරලා 3947ට SMS කරන්න.
13: Fiatha Crazy Vendezi.
14: Sigurada hawasa pahata siyatahanna.
15: Powered by Bid to Win.
16: සන්ධිවා සොම්බි චිත්‍රපටි බලලා තියෙනවද?
17: අම්මෝ මකලෝ මං ආසනේ.
16: ආසනේ කවුද සොම්බින්ට ආසනේ? මම දෙකියක්.
17: මම රැට නිදාගත්තෙ මට ඒවනික මැවිලා පේන්න ගන්නවා. මට බයයි.
16: පේනවා කන්නඩිය බුණ බල්ල බල්ල සරේට කෑග ගහදුවන්නේ බය වෙනවා.
17: අනේ මකලෝ.
18: ලාටං.
19: ලා මකලෝ සහ ලාවට සන්ධි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
20: අනුග්‍රහය.
21: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස

0: සියත දෙවයින පුරා
1: උදේ 10 විනාඩි 17යි දැන්
0: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO Nangro හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි

0: किया था टॉप स्टोरी
1: තේ කර්මාන්තයේ නියැලෙන ශ්‍රමිකයින්ට නව විශ්‍රාම වැටුප යෝජනා ක්‍රමයක්. තේවතු ආශ්‍රිතව සහ තේ කර්මාන්ත ශාලා ආශ්‍රිතව සේවය කරන ශ්‍රමිකයින් සඳහා නව විශ්‍රාම වැටුප යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා. මෙය ක්‍රියාත්මක කරනු ලබන්නේ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සහ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ඒකාබද්ධවයි. මෙහිදී දායකයාගේ මූල්‍යමය හැකියාව අනුව මෙම විශ්‍රාම වැටුප යෝජනා ක්‍රමයට සම්බන්ධ වීමේ හැකියාව පවතිනවා. මේ සඳහා වයස අවුරුදු 18 දී දායක වන පුද්ගලයෙකුට කාර්තුවකට රුපියල් 600 බැගින් ගෙවීම මගින් ඔහුට වයස අවුරුදු 60 සම්පූර්ණ වූ පසු මාසිකව රුපියල් 5000ක විශ්‍රාම වැටුපක් ලබා ගත හැකි. මේ ආකාරයට ගෙවනු ලබන වාරික මුදල පදනම්ව රුපියල් 15000, රුපියල් 20000 සහ රුපියල් 25000 ආදී වශයෙන් මාසික විශ්‍රාම වැටුප් ලබා ගැනීමට හැකියාව පවතිනවා. දැන් විදෙස් පුවතක්. හොමු සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට මැදිහත්වීමේ උත්සාහයන් වේගවත් කරන ලෙස චීනය පාකිස්තානයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. චීන විදේශ අමාත්‍ය වැන් ඊ විසින් මෙම ඉල්ලීම කර ඇත්තේ පාකිස්තාන විදේශ අමාත්‍ය මොහමඩ් ඉෂාක් ඩාර් වෙත දුරකථන ඇමතුමක් ලබා තිබෙන. ඇමරිකාව සහ ඉරානය අතර පවතින අර්බුදකාරී තත්ත්වය පාලනය කිරීම සඳහා පාකිස්තානය සිදුකරන මැදිහත්වීම එහිදී චීන විදේශ අමාත්‍යවරයාගේ පැසසුමට ලක් වුණා. ඒ සඳහා චීනයද අඛණ්ඩව සහය ලබා දෙන බවයි චීන විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ.
0: සියත ටොප් ස්ටෝරි.

0: gentlemen, welcome to Bangkok, Thailand.
1: හයි මම ශේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
2: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners 0718-492-492 0718-427-777 සමාජකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් පෛරහා චිකන් සොසේජස් ඉතිරි රුපියල් 290යි ටර්කි සන්ෆ්ලවර් ඔයිල් ඉතිරි රුපියල් 540යි ඩිල්මා ස්ට්‍රොන්ග් තේ ඉතිරි රුපියල් 185යි ඇන්ඩා බේබි රත්මල් සබන් නිකෝ පැක් ඉතිරි රුපියල් 200යි කාගිල්ස් ෆුඩ් සිටි

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
2: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
3: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
4: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න. 011-732-1000. NIBM The City University. The place to be.
5: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 011-22200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
6: කඩපත කඩපත මට කියන්න මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
7: සෙන්ඩි, ආශ්චර්ය, මාෂි, විෂ්මි.
6: මට ඔයාව
7: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
6: අන්නා කලින් කියන්නේ පැයි
8: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක
9: සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි.
6: අහන්න හවස දෙකට සතිය දවස් වල
10: මේ පාර ක්‍රේසි වෙන්දේසින් හොට් වේපැඩ් 13 ප්‍රෝ එකකුයි ස්කයික GT ස්මාර්ට් වෝච් එකකුයි
11: පුවා හෝල්ඩින්ග්ස් එකෙන් ලැබෙන මේ බන්ඩල් එක රුපියල් 61,000 උනාට අඩුම ගානට දැන් ක්‍රේසි වෙන්දේසින්
10: Hot iPad 13 Pro එකේ ලොකු ඩිස්ප්ලේ එකක් තියෙනවා. Milliampere 5580 බැටරි කැපැසිටි එකක් තියෙනවා. Octa-core process එකක හින්දා සුපිරියට වැඩ.
11: එතකොට smart watch එක stable bluetooth phone call option එක තියෙනවා. Waterproof සෑහෙන වැඩ ගොඩක් පුළුවන්.
10: හිත හිතින් එපා. දැන්ම Crazy Windies-ට register වෙන්න. RG histana KW කියලා type කරලා 3944ට SMS කරන්න.
8: Seeta Crazy Windiesi. Sekurada Havas Pahata.
12: Powered by Bid to Win.
13: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
14: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නේ.
15: හරි හරි අපි බලමු කොහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
11: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
16: දැන්ම දරුවගේ 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහන්න.
8: සියත පොකට් මනි අනුග්‍රහය.
11: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි. සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිනුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
17: 2009 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ. ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
11: දෙනවා කියලා මෙහෙමත් දෙනවද? Hot Wave Pad 13 Pro tablet එකයි, Sky Kitchen Smart Watch එකයි අඩුම ගානට පිස්සුනේ.
18: මේ Hot Wave Pad 13 Pro tablet එකේ ලොකු display එකක් තියෙනවා. Milliampere 6580ක battery capacity එකකුත් තියෙනවා. Octa-core process එකකින්ද superior වැඩ.
11: එතකොට smart watch එක stable bluetooth phone call option එක තියෙනවා. Waterproof එකිනෙකිනුකින් ගොඩක් වැඩ කිද.
18: ඌවා holdings within ලැබෙන රුපියල් 61,000ක මේ bundle එක අඩුම ගානට ගන්න දැම්මලා සුතියම්.
11: KW histanak අඩුමලන්සෝ type කරලා 3947ට SMS කරන්න.
8: Seeta Crazy Vendesi Sekurada Havas Pahata

0: අත්තේ මෙන්න ඔය අයියායි කියන සින්දු වෛරල් වෙලා.
1: දුවේක Facebook එකට දැම්මද?
0: Facebook විතරක් නෙවෙයි, මං ඔය දෙන්නව සීත ටීවී වොයිස් ඔෆ් ෆැමිලි එකටත් රෙජිස්ටර් කරා.
2: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න. පවුලි දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම චාන්ස් එක.
3: සීත වොයිස් ඔෆ් ෆැමිලි.
2: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
4: වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආශ්චර්ය. වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
5: 2026 ප්ලැටිනම් එක්සලන්සි සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය සම්මානිත වූ වගයි.
4: ඔබ අප කෙරේ තැබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයින පුරා මේ පැයේ හිත කැමති ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
1: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා

උදේ 10 විනාඩි 47යි දැන් වෙලාව. මං හිතර ඔබ පරිස්සමෙන් වැඩට යන්නේ නැති නැත්නම් ගිවල්වලින් පරිස්සමට ඇති කියලා. හැමතැනම ටිකක් සැරට වහිනවා. පරිස්සමෙන් ඉන්න, හැමතිස්සෙම නිවුස් අහන්න, මොනවද දෙන මැසේජස් කියලා බලන්න. මේ හෙත් එක්කම තිලකවර්ධන ගැනත් ඔබට මතක් කරන්න ඕන නේද? ඒක නැත් ඉස්සර කියන්නේ බයි. අපි යන්න හදන්නේ තිලකවර්ධන සෙලියුල් එක පැත්තට. දැන් මේ දවස්වල ෆෝන් එකේම අනිවාර්යෙන් අතේ තියෙන්නේ පැයිනේ ස්මාර්ට් ෆෝන් එකද පාවිච්චි කරන්නේ. ඔක ගත්ත අවුරුද්ද ඔබට මතකද? අවුරුදු 5ක් 6ක් එච්චර පරණයිද ෆෝන් එක? දැන් සමහර වෙලාවට ඔබේ ෆෝන් එකට මේ ඔය Android updates එහෙම එන්නේ නැතුව ඇති. මොකද ෆෝන් එක ඒ කම්පැනි කිනුත් හදලා දැන් අවුරුදු ගාණක් වෙනවා. ඔබේ අතර ඇවිල්ලත් අවුරුදු ගාණක් වෙනවා. එතකොට මේ සමහර iPhones තියෙන Android phones තියෙන මේ WhatsApp වගේ සාමාන්‍ය app එකක්වත් දැන් ඔබට download කරන්න බෑ. download කරලා තිබ්බත් ඒක open කරගන්නත් බෑ. ඒක යන ඔබ ෆෝන් එක අප්ඩේට් කරන්න ඕන කාලේ ඇවිල්ලා. දැන් ප්‍රශ්නයක් එනවා, කොහොමද ඉතින් කපාර ලොකු ස්මාර්ට් ෆෝන් එකකට යන්නේ කියලා. නෑ පුළුවන් ප්‍රශ්නයක් නෑ. අපිට පුළුවන් ගෙවාගෙන යන්න. එතකොට ඔබට ආයෙත් ප්‍රශ්නයක් එනවා මේ. ඔව් ඉතින් ඒකටත් ක්‍රෙඩිට් කාඩ් එකක් එපයි. අපිත් දන්නවා ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නම් ගෙවාගෙන යන්න ගන්න පුළුවන් කියලා. ඒ ගැන ඔන්න හිතලා තියෙනවා තිලකවර්ධන සෙලියුල් එක පැත්තෙන්. ඔබට පුළුවන් මේ ඔබ කැමතිම Android ස්මාර්ට් ෆෝන් එකේ ගානේ මුලින් 30%ක් ගෙවලා ඊට පස්සේ මාස 24ක් යනකම් හෙමිට ගෙවාගෙන යන්න. වැඩේ කරගන්න තියෙන මෙහෙමයි. මුලින්ම යන තිලකවර්ධන සෙලියුල් අවුට්ලට් එකකට එතනට ගිහිල්ලා මේ අනිවාර්යම යනකොට ඔබත් එක්ක මේ ගැරන්ටි කෙනෙක් එක්කගෙන යන්න, දෙන්න ID cards අරගෙන යන්න. එච්චරමයි ඕන. ෆෝන් එකේ ගානින් මුලින් 30%ක් ඩවුන් පේමන්ට් විදිහට දැම්ම. ඊට පස්සේ ඔබට පුළුවන් ඒ වෙලාවෙම ඔබේ හිතේ තියෙන ඔය ස්මාර්ට් ෆෝන් එක අරගෙන එන්න. යන්න පුළුවන් කිරිබත්ගොඩ, වත්තල, කඩවත, ගම්පහ, ජායල, නිට්ටඹ, මහනුවර, කුරුණෑගල කියන ප්‍රදේශවල තියෙන ඕනම තිලකවර්ධන සෙලියුල් එකකට ගිහිල්ලා ඔබට පුළුවන් වැඩේ කරගෙන එන්න. පොඩි එක කොන්දේසියක් තියෙනවා. කොන්දේසියක් නෙවෙයි ඉතින්. මේ ෆෝන් එක ගන්න යන කෙනාටයි ඔබේ ගැරන්ටටයි මේ වයස අවුරුදු 20කට වැඩි වෙන්න ඕන. එච්චරයි තියෙන්නේ. ඊට පස්සේ ඉතින් ෆෝන් එක ගන්න 30%ක් දුන්නා. ෆෝන් එක අරගෙන ආවා.

0: උදේ 10:54 දැන්.
1: රොක් වෙමු සියතට. හතර වටේම පත්තර තප්පරේට සියතට.
2: සියත පත්තරේ.
1: උදේ 7:50ට. අනුග්‍රහය.
3: සීඩී විරන් නැදෙන ඉස්තරම් තැනක්. රන් බෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්.
4: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස්ටෙක් ස්ලිම් ලයින්.
5: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
6: මොකද්ද මහත්තයා?
5: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
7: අපස උසස් පෙළින් පසු සබ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරීන් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායම ලියාපදිංචි වීමට දැන්මම තන්නා 011 544 5000.
8: මතකද ඒස්තිහා බලාගෙන ආදරේ කියපු දවස?
9: කාටත් හොරෙන් ඒ

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6044ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: ලංකාවේ හොඳම ටැබ් එක Hotwave Pad 13 Pro. අඟල් 10.1 තිරයයි, මිලියම්පි 6500ක ලොකු බැටරියයි, GB 256ක ස්ටෝරේජ් එක නිසා සුපිරියටම වැඩ කරගන්න පුළුවන් ටැබ් එක තමයි Hotwave Pad 13 Pro. Pen, Mouse, Keyboard, Leather cover නොමිලේ. රුපියල් 55,999කට. හුබා වගකීමක් සහිතව මිලදී ගන්න.
3: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් එනකම්.
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉදහරින්න commercial credit.
5: සැන්ඩිවා සොම්බි චිත්‍රපටි බලලා තියෙනවද?
6: අම්මෝ මකලෝ මං ආසනේ.
5: ආසනේ කවුද සොම්බින්ට ආසනේ? මොකද්ද ඒ කියන්නේ?
6: මම රැට නිදාගත්තෙ මට ඒව නිකන් මැවිලා පේන්න ගන්නවා. මට බයයි.
5: පේනවා කන්නඩිය බුණ බලලා බලලා සරේට කෑග ගහදුවන්නේ බය වෙනවා.
6: අනේ මකලෝ.
7: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
8: අනුග්‍රහය.
9: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
10: සිකුරාදා ක්‍රේසි වෙන්දේසියෙන් ස්වර්ණ මහල් ජුවලස් වෙතින් ලැබුණ රුපියල් 150,000ක් වටින ලව්මම් පෙන්ඩන්ට් එක රුපියල් 65ක් වගේ අඩු ගානකට අයිති කරගත්තේ මහියංගනේ සුභාෂිනී කල්යාණි.
11: මම හිතුවත් නැති විදිහට 100 පෙත්තෙන් වටිනා ගන් පෙන්ඩන් එකක් ලබා දෙනවා. ඉතින් මේක ජීවිතේ අමතක නොවන ටැග් ගන්. අම්මලාගේ ආදරේ කියලා මම කරන්න බෑ. මම කරන්නේ ගොවිතැන්. මගේ ඇත්තම ජීවිතේවත් මම හිතුවේ නෑ මට මෙහෙම දෙයක් ලැබෙයි කියලා. මම 100 පෙත්තෙන් ගොඩාක් ස්තුතියි. 100 පෙත්තෙන් අන්න හැමෝම අම්මාවරුන් වෙනින් මේ කරපු දෙයට 100 පෙත්තෙන් දෙවින් ස්තුතියි.
10: එනසොටි ක්‍රීසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් ඔෆර් එකක්. Hotwave Pad 13 Pro tablet එකයි Sky Kitty smartwatch එකයි. මේ දෙකම අඩු ගානකට අයිති කරගන්න දැන්ම ක්‍රීසි වෙන්දේසියට register වෙන්න. RG histana KW කියලා type කරලා 3947ට SMS කරන්න.
7: Fiesta Crazy Wednesday.
9: Sikurada හවස පහට සියතහන්න.
12: Powered by Bid to Win.
13: සෙනසුරාද උදේ 8ට
14: බින්දු පිටියේ මොකෙදම
15: අයියෝ බලපංකෝ ඉතින් ඔලුවක් තියනවද බර වාහනයක් එලවන්නේ කොහමද හැමදාම කියනවා වාහන එලවනකොට ඔලුවෙන් එලවපන් කියලා
14: ඈ ඔලුවෙන් එලවන්නේ කොහමද බං මේ බලපන් මේකේ ගහලම තියනවා රියදුරු දෑතට දෙවි රැකවරණයි කියලා
15: ඈ

0: උදේ 11 විනාඩි 4යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: किया था टॉप स्टोरी
1: අධිවේ කේ මාර්ග භාවිත කරන රේදුරන්ට දැනුම් දීමක් පවතින අයහපත් කාලකුණේ හේතුවෙන් අධිවේ කේ මාර්ගවල රථ වාහන ධාවනය කරන රේදුරන්ට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දැනුම් දීමක් කර තිබෙනවා. එම අධිකාරිය රේදුරන්ගෙන් ඉල්ලා සිටියේ වාහන ධාවනය කිරීමේදී විද්‍යුත් පෝරුවල සඳහන් අවවාදාත්මක වැකි කෙරෙහි අවධානය යොමු කරන ලෙසයි. දහමල් කාලයේද කලවර සහ මේදුම් තත්ත්වයක් පැවතීම හේතුවෙන් සිය වාහනවල ඉදිරිපස ලාම්පු දැල්වා ධාවනය කරන ලෙසද රේදුරන්ට දැනුම් දෙනු ලැබුවා. අධිවේගී මාර්ගවල රථ වාහන ධාවනයේදී පැයට කිලෝමීටර් 60ක වේග සීමාවේ තබාගෙන පාලනය කරගත හැකි වේගයකින් හා පරතරයක් තබාගෙන වාහන පදවන ලෙසයි මාර්ග සංවර්ධන අධිකාරිය ඉල්ලා සිටියේ. දිවයිනාත්සන්නේ පවතින පීඩන අවපාතය හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කළ හැකි බව කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර සබරකමු මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බවයි. දිවයිනේ අනෙක් ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි හටගනු ඇති. ගිගුරුම් සහිත තද වැසි සමග හටගන්නා තද සුළං සහ අකුණු මගින් සිදුවේ හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී සිටිනවා. සියත මීළඟ ප්‍රධාන ප්‍රතිප්‍රකාශය 10:12.
0: සියත ටොප් ස්ටෝරී.

0: හතක් දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසියෙක LB Premier Savings ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
1: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
1: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718 492 492 0721 732 77

0: අතේ මිටේ තියන කාලෙට එකෙන් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩමඩේ කොට්ටු වෙන මිනිස්සු තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්ටරයක් ගන්න, ලොරියක් නැත්තම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන්නති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13:19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නෙති.
1: ඔබත් A-level අවසන් ක්ලාසෙස් වෙක්ද NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝපිලිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Unshaking සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIBM The City University The Place to Be.
2: කඩපත කඩපත මට කියන්න මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
3: සෙන්ඩි, ආස්ටෝවිල්, මාර්ෂි, විෂ්මි.
2: මට පාවයව
3: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සතු කොච්චියෝ.
2: අන්නා කලින් කියන්නේ පැයි
4: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක.
5: සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි.
2: අහන්න හවස දෙකට සතිය දවස්වල.
6: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
7: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
8: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
9: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000 කුත් හම්බෙනවා.
10: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
11: දැන්ම දරුවගේ 9 වසරයි 0.714 151 151 ට වට්ස්ඇප් කරන්න. සතිය දවස් 5 උදේ 5 කාලට සියත FM අහන්න.
4: සියත පොකට් මනි අනුග්‍රහය.
12: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5, සඵල පොලිසියට 4.9, සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිනුමක් අදම අරඹන්න. අමතන්න 13:19.
13: 2012 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා මේ පැයේ හිත කැමතිම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
1: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා

දෙකොළහයි විනාඩි විසි නවයයි දැන් වෙලා මේ වහින දවස්වල ගොඩක් අය කියන කිසි වැඩක් කරන්න හිතෙන්නේ පාඩුවේ පුඩුවකට වෙලා බාඩලා හරි නැත්නම් හොඳ නිින්දක් දාන්න හරි තමයි වහින දවස් හොඳ කියලා. හැබැයි ඉතින් මේ වැස්ස කියලා තමන්ගේ වැඩ ටික කොහොම හරි කරගන්නත් දෙපේනේ ඒවා පහු කරන්නත් බෑනේ. සමහරු ඉන්නෝ මේ සීසන් එකක් ආවොත් විතරයි මොන හරි ඇඳුමක් ගන්න එහෙම යන්නේ. නැත්තම් ජීවිතේකට වෙන කිසිම වෙලාවක ඇඳුම් ගන්න යන්නේ නැහැ. යාළගේ පුරුද්ද තමයි අපි මේ සීසන් එකට ඇඳුම් ටිකක් ගමු. මේ කාලේ තමයි ඔෆර්ස් ටිකක් වැඩිපුර තියෙන්නේ කියලා. සමහරු ඉන්නෝ මේ හේතුවක් නැහැ. යන ගමන් දැක්කොත් ගිහිල්ලා තිලකවර්ධනෙකට ගිහිල්ලා මේ මොකක් කරේ ඇඳුමක් ගන්න. සමහරලාට ගන්නෙත් නැහැ බලලෙනෝ. එහෙම ප්‍රශ්නිකුත් නැහැ තිලකවර්ධනෙකට ගියොත් නම් මේ ඕන වෙලාවක ඔබට ඉඳලා වහන වෙලාවට ආවනම් හරිය එළියට ඇඳුමක් ගත්තත් නැතත් එහෙම ප්‍රශ්නයක් නැහැ. දැන් එතකොට මේ වහින දවස්වල එහෙම මොකක් හරි ප්‍රශ්නයක් හරි නැත්නම් කාට හරි gift එකක් මොකක් හරි දෙන්න හරි ඕන වුණොත් කොහොමද ඇඳුමක් ගන්නෙ? ඔන්න ඒ ප්‍රශ්නේ තිලකවර්ධනකින් විසඳලා තිනවා. ඔබට යන්න පුළුවන් තිලකවර්ධන වෙබ්සයිට් එකට www.tilakawardhana.com වෙබ්සයිට් එකට ගිහලා එතනින් ඔබට පුළුවන්කම තියෙනවා ඇඳුමක් ඕඩ කරගන්න. නැත්නම් එතන තියෙනවා ඉතින් ඒගොල්ලන්ගේ ෂෝරූම් එකේ තියෙන දේවල් ඔක්කොම ටිකත් ඔන්න වෙබ් එකේ ස්ටෝර් කරලා තියෙනවා. ඒ වගේම දෙයක් ඔබට ඕඩ කරලා ලංකාවේ ඕනම තැනකට ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම ලංකාවේ පළවෙනි වතාවට මේ වෙබ්සයිට් එකේ තියෙන ඔප්ෂන් එකක් ඔබට මේ ඇඳුමක් virtual fit on කරලා බලන්න පොඩි තැඹිලි පාට බායකක් තියෙනවා try with කියලා. ඒකට ඔබේ හොඳට උස පේන ෆොටෝස් දෙකක් අප්ලෝඩ් කරන්න. ඊට පස්සේ ඉමේලෙම ෆොටෝ එකක් ජෙනරේට් කරලා දෙනවා ඒ ඇඳුම ඔබ ඇඳාම කොහොමද තියෙන්නේ කියලා. වෙබ්සයිට් එකේ වැඩි ඔබට ටිකක් කරදරයි වගේ නම් යන්න මුලින්ම මේ තිලකවර්ධන Facebook page එකට. එතනට ගිහලා ඔබ කැමති ඇඳුමක් තෝරගන්න. හරිද? බලලා ඔබ කැමතියක් තෝරගන්න. ඒකේ මේ තියෙනවනේ ෆොටෝස්. අන්නේ ෆොටෝ එකක් ඇඳුමේ ෆොටෝ එකක් ඔබ save කරගන්න. ඊට පස්සේ 0.7.0.656.0.560 0.7.0.656.0.560 කියන නම්බෙකට ඒ ෆොටෝ එක WhatsApp කරන්න. WhatsApp කරනකොට අනිවාර්යයෙන්ම ඔබේ නම, address එක, ෆෝන් නම්බර් එක සහ මේ ඒ ඇඳුමෙන් ඔබට ඕන කරන සයිස් එක මොකක්ද කියලා message එකක් තියන්න. ඊට පස්සේ ඉතින් ඔබ ලංකාවේ කොහේ හිටියත් ඒ ඇඳුම ඔබට ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා.

0: උන්සල් වගේ මන්නං ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩහරින්න කමර්ෂල් ක්‍රෙඩිට්.
2: හිනා වෙන්න මෙන්න වෙලාව.
3: පොල් කටු හැන්දක් හදාගන්න දන්නවද විකුණ ගන්න?
4: ඔව් පොල් කටු හැන්දක් හදන්න.
3: හදන්න අවශ්‍ය කරන ද්‍රව්‍ය මොනවාද?
4: පොල් ගෙඩියක්.
3: පොල් ගෙඩියක් මොකද සම්බෝල හදන්නද? පොල් කට්ටක් ඕන.
4: පොල් කට්ටක් අරගෙන ඒකේ හිල් තුනක් විදලා තුනක් මොකද හිල් දෙකක් විදලා
3: මට පුළුවන් ද පොල් කට්ටක් පැත්තක තියලා ඔයාලට හිල් තුනක් විදලා මේ පිටි එල්ලලා තියනවා හැඳිවාරි
5: නටබ දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM breakfast drive.

0: ලැබෙන්නේ.
1: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම වීම.
2: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
3: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
4: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් Honor within Honor X5B Plus. සීක ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබාගත හැකි.
5: සුබ දවසක්.
6: අලුත් වෙලා.
5: පහසු වෙලා.
6: තෑගි වැඩි වෙලා.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
7: මේරිම සතුටයි කැන්ඩස් ජීවිතේ.
8: කැන්ඩස්. මේරිම සතුටයි ජීවිතේ.
9: Prime Kalora අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබ එක්තු වෙන්න අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Prime Lands
10: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තේ සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමික්ස්
11: ඇලුමිනියම් ඕන තරම් ඇලුමික්ස් නම් ඉස්තරම්
12: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගේ
13: මහපාර වෙන අනතුරු කියලා වෙන්නේ නැහැ. හිතේ නිදහස නැති කරගන්න නැතුව හැප්පුණත් හැප්පෙන්නේ නැතුව ඉන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් මෝටර් ප්ලස් එකෙන් වාහනේ ඉන්ෂුරන්ස් කරගන්න.
14: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයෙන්.
15: කිරි ගොවි දිවි සරුවේමයි
16: විශ්වාසවන්තව Amazon, eBay, Walmart වගේ සයිට්ස් වලින් low shipping rates වලින් ලංකාවට බඩු ගෙන ගන්න පුළුවන් එකම සයිට් එකනේ කප්රුක.
17: ආ එහෙමත් පුළුවන්ද?
16: පුළුවන් නේ නැහැ. කප්රුක සයිට් එකට ගිහිල්ලා ඔයාගේ product URL එක ඒගොල්ලන්ගේ price checker tool එකේ paste කරාම ඔයාට full price එක shipping and duty charges එකම පෙන්නනවා. ඒ විතරක් නෙවෙයි දවස් 14 කටලා ගෙදර දොරේ පාපිස්ස ගාවට මට්ටු කියනවා.
18: දෙඩේ හැටියට quality විසඳුම WD-40 demo within original WD-40 නම් demo hologram sticker යාලුවා.

0: දෙනවා.
1: දෙනවා කියලා මෙහෙමත් දෙනවද? Hotpaw Pad 13 Pro Tablet එකයි, Sky Kitchen Smart Watch එකයි අඩුම ගානට. පිස්සුනේ.
2: මේ Hotpaw Pad 13 Pro Tablet එකේ ලොකු ඩිස්ප්ලේ එකක් තියෙනවා. mAh 6580ක බැටරි කැපැසිටි එකකුත් තියෙනවා. Octa-core processor එකකින් ද සුපිරියට වැඩ.
1: එතකොට Smart Watch එක stable Bluetooth phone call option එක තියෙනවා. Waterproof. එකිනෙකිනුකින් ගොඩක් වැඩ කිද.
2: ඌව holdings within ලැබෙන රුපියල් 61000ක මේ bundle එක අඩුම ගානට ගන්න දැම්මලන් සුතියම්.
1: KW හිස්තනක් අඩුමලන් සු type කරලා 39.47ට SMS කරන්න.
3: Theater Crazy Van Desi Sekurada Havas Pahata
4: Powered by Bid to Win
1: Tatte menno ay ay ay kiyana sindu viral wela
5: Duweka Facebook ekata dammada
1: Facebook itarak nevey man oy dennawa Seetha TV Voice of Family ekata register karanna
6: Pauli aadareth ekka oyage talent ekak Lankawatama pennanna Pauli dennekta ekata sindu kiyanna Seetha TV tulin obata labena lokuma chance ekak
7: Seetha Voice of Family
8: register wenna namagama vistara 0712 800 800ට WhatsApp

0: Rockwemos 7. හතර වටේම පත්තර තප්පරේට 7ට.
1: 7ට පත්තරේ.
0: උදේ 7:50ට අනුග්‍රහය.
2: සීලිවිරන් නැදෙන ස්තරම් තැනක්. රන් බෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්.
3: ඇතුළතින්ම ශක්තිමත් දරාගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද? මොකද්ද මහත්තයා? ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
5: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂකක් සමගින් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන් මම තන්නා 0111 544 5000.
6: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
7: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
8: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
9: සියත දිවයින පුරා

0: සේත හඟින්න දැන් වෙලාව දවල් 12යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700.

0: ගුවපුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 200ක්ම වූ වැසි වැඩිම වර්ෂාපතනය කැස්බෑවට. ප්‍රධාන ජලාශ 10ක් වන්දමයි. අධිවේගී මාර්ග භාවිත කරන රියදුරන්ට දැනුම් දීමක්. විගණකාධිපති දෙපාර්තමේන්තු නිලධාරීන් ගල්නගරු ජනාධිපති කොමිසමට. වෙනිසුලාව අමරිකාවේ ප්‍රාන්තයක් කරමින් ට්‍රම්ප්ගෙන් සිතියමක්.
0: දේශීය සියත. Local news on Seatha.
1: දිවයින අසන්නේ පවතින පීඩන අවපාතය හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර සබරකමු මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගල් සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බවයි. දිවයිනේ අනෙක් ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ක පමණ තද වැසි හටගනු ඇති. ගිගුරුම් සහිත තද වැසි සමග හටගන්නා තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී සිටිනවා. ගතෝපේ 24ක කාලයක් තුල වැඩිම වර්ෂාපතනයේ කැස්බෑව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. ඒ මිලිමීටර් 204ක් ලෙසයි. වේයන්කුට ප්‍රදේශයට මිලිමීටර් 145.5ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන ජලාශ 73න් ජලාශ 10ක් තවදුරටත් වන්දමමින් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසනවා. වාරිමාර්ග අධ්‍යක්ෂ HMP SD හේරත් පැවසුවේ ජලාශ 9ක වන්දරටු විවෘත කර ඇති බවයි. මධ්‍යම පරිමාණයෙන් ජලාශ 17ක් වන්දමමින් පවතිනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශවල ජල ධාරිතාව මේ වන විට ප්‍රතිශතයක් ලෙස 76.7%. දෙදරුවේ ජලාශයේ වන්දරටු 4ක් මේ වන විට අඩි 1 බැගින් විවෘත කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එන් තප්පරයට ජලය ඝන අඩි 2800 බැගින් දෙදරුවේට නිකුත් කරනවා. තප්පුව ජලාශයේ වන්දරටු 2ක් අඩි 1 බැගින් විවෘත කෙරුණේ අද පෙරවර වේදී. ගංගාවල ජල මට්ටම් ගං වතුර මට්ටමක නොමැති බවයි වාරිමාර්ග අධ්‍යක්ෂ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ එල්.එස්. සූර්යපණ්ඩාර පැවසුවේ.
2: අද දිනේ පුරෝකථනය තියෙන්නේ වර්ෂාපතනය ලැබීමේ පුරෝකථනය. එම පුරෝකථනයට අනුව ගංගාවල ජල මට්ටම් සහ ජලාශවල වන්දවීම කටයුතු ප්‍රමාණයන් පිළිබඳ දැනුවත් කිරීමට අපේක්ෂා කරනවා සියලුම දෙනා. අද උදෑසන වෙන විට වර්ෂාපතනය ලැබෙන විශේෂම කළුගඟේ රත්නපුර ප්‍රදේශයේ ගින්ගඟ නිල්වලාගඟ සාහන්තන ගලෝය එවැගේම කැරඳගඟ මේ ප්‍රදේශවල ජනතාව විශේෂම අවධානයක් සිටිය යුතුයි. මේ දැනට වර්ෂාපතනය ලැබීම හේතුවෙන් එසේ නමුත් කිසිම ගංගාවක ගම් වතුරක් දක්වා මේ දක්වා වර්ධනය වෙලා නැහැ.
1: කානු පද්ධති අවහිර වීම හේතුවෙන් ඇතැම් මාර්ගවල ක්ෂණික ජල ගැලීම් හටගෙන ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි පැවසුවේ.
3: ඊ දිනේදී වාර්තා වෙච්ච සිද්ධි කීපයක් අපිට තියෙන විශේෂම කානු පද්ධති අවහිර වීම හේතුවෙන් සහ මාර්ග කීපයක් යටවීම අපිට වාර්තා වුණා. රත්මලාන සහ ඒ අවට ප්‍රදේශ ජලින් යටවීම අපිට වාර්තා වුණා. මිලිමීටර 200කට වැඩි ප්‍රමාණයක් වර්ෂාව වාර්තා වෙලා තියෙනවා. ඔබ දන්නවා සාමාන්‍ය ඉංග්‍රීසි භාෂාවෙන් අපි කතා කරන ෆ්ලෑෂ් ෆ්ලඩ් කියලා. ඒ කියන්නේ ක්ෂණිකව ඇතිවන ගංගතුර. කානු පද්ධති අවහිර වීම හේතුවෙන් බොහෝ ප්‍රදේශවල එම ජල ගැලීම් තත්ත්ව වාර්තා වෙලා පවතිනවා. අද දිනේ සන කිහිපයක මෙවැනි තත්ත්ව අපිට වාර්තා වුණා. ප්‍රධාන මාර්ග කීපයක් ජලින් ගැටෙමින් වාර්තා වුණා. නමුත් දැන් මේ වෙන විට යම් තාක් දුරට යථාර්ථයට පත්වෙමින් පවතිනවා.
1: ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 8ක් සඳහා නිකුත් කර තිබූ නායම් අනුතුරු ඇඟවීම් දිස්ත්‍රික් 11ක් දක්වා ඉහළ නංවා තිබෙනවා. බදුල්ල, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මහනුවර, මොනරාගල සහ රත්නපුර එම දිස්ත්‍රික් 4ට අයත්. වැලමාය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් මහා අරකම උල්කන්දේ නායමක් සිදුව තිබෙනවා. උල්කන්ද කඳු කොටසේ විශාල කොටසක මෙම නායම සිදුවී ඇති අතර පස්කඳු සහ විශාල ගස් ගැලවී පහළට කඩාවිත් ඇති බවයි සියත වාර්තාකරු සඳහන් කළේ. මාතර දිස්ත්‍රික්කයට අදහැරෙන අධික වැසි සමග නායම් සහ පස්කඳු කඳා වැටීමේ අවධානම සැලකිල්ලටගෙන තෙලිච්චවල රාජකීය විද්‍යාලයේ ශ්‍රේණි කිහිපයක් සඳහා අද නිවාඩු ලබා දී තිබෙනවා. එම පාසලේ විදුහල්පතිවරයා සඳහන් කළේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් 6, 7, 8, 9 සහ උසස් පෙළ පන්ති සඳහා පමණක් අද නිවාඩු ලබා දුන් බවයි. පවතින අයහපත් කාලකුණේ හේතුවෙන් අධිවේගී මාර්ගවල රථවාහන දහවෙනේ කරන රියදුරන්ට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දැනුම් දීමක් කර තිබෙනවා. එම අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියේ වාහන දහවනේ කිරීමේදී විද්‍යුත් පෝරවල සඳහන් අවවාදාත්මක වැකිකිරී අවධානය යොමු කරන ලෙසයි. දහමල් කාලයේද කළුවර සහ මේදුම් තත්වයක් පැවතීම හේතුවෙන් සිය වාහනවල ඉදිරිපස ලාම්පු දැල්වා දහවනේ කරන ලෙසද රියදුරන්ට දැනුම් දෙනු ලැබුවා. අධිවේගී මාර්ගවල රථවාහන දහවනේදී පැයට කිලෝමීටර් 60ක වේග සීමාවේ තබාගෙන පාලනය කරගත හැකි වේගයකින් හා පරතරයක් තබාගෙන වාහන පදවන ලෙසයි මාර්ග සංවර්ධනාධිකාරිය ඉල්ලා සිටියේ. දිට්වා ආපදා තත්ත්වයෙන් නිවාස අහිමි වූ මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව නැවත පදිංචි කිරීම කඩිනමින් අවසන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මහනුවර දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින්. නැවත පදිංචි කිරීම සඳහා අවශ්‍ය ඉඩම් නිදහස් කර ගැනීමේ ක්‍රියාවලියේ ප්‍රගතිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් විමසා බැලීමටද ජනාධිපතිවරයා පියවර ගනු ලැබුවා. අධි අවදානම් කලාපවලට අයත් වීම හේතුවෙන් වෙනත් ස්ථානවල පදිංචි කළ යුතු පවුල් වෙනුවෙන් ඉඩම් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය සහ එහිදී මතුව ඇති ගැටලු පිළිබඳවද එහිදී සාකච්ඡා කෙරුණා. අධි අවදානම් කලාපවල ජනතාව පදිංචි වීම වැළැක්වීම රජයේ වගකීමක් බවත් ඊට අදාළ තීන්දු තීරණ කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළා.
4: නිවසට හානි නැති නිසා ඒගොල්ලෝ කියනවා නැවත NBRI චෙක් කරන්න කියලා. ඒ කියන්නේ අධි අවදානම් කලාපයේ තමයි නිවාස තියෙන්නේ.
5: රජයටනේ වගකීම තියෙන්නේ. රජයකට වගකීමක් තියෙනවා. අධි අවදානම් කලාපවල මිනිස්සු පදිංචි වීම වළක්වන්න. ඒතර යා කියන මම දිවුරුම් ප්‍රකාශයක් දීලා මම එතන ඉන්නම් කියලා. එහෙම කරන්න බෑ. ඉවත් කරන්න ඕන. එහෙම නැත්නම් මොකද කරන්නේ?
6: ඒක වෙනස් කරන්න පුළුවන් ජනාධිපතිතුමනි ඒක මිටිගේෂන් ක්‍රම භාවිතා කරන්න ඕන. එතකොට ඒක
5: එතන සුරක්ෂිත වීම සඳහා වෙන ඕගොල්ලෝ යෝජනා කරනවා.
6: යෝජනා කරනවා.
5: අනිත් දෙකින් එකකට එන්න. එක්ක එතන යන්න ඕන. එහෙම නැත්නම් මෙහෙන් දෙනවා නිර්දේශයක් එතන නිවාස තියෙනවන විදියක් ගැන නේද පැති තාප්පයක් බං එහෙම නැත්තේ නේද? එහෙම නැතුව ඒගොල්ලන්ට අපිට අයිතියක් දෙන්න බෑනේ. අධි අවදානම් කියලා අපිට වාර්තාවලින් ඇවිල්ලා තියෙන ඒගොල්ලන්ට ඕන විදියට ඉන්න පුළුවන් ඉන්න බෑනේ.
1: ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව විසින් සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන තුළු බලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නමල් රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ජන හමුවකට එක්වෙමින්.
7: අද ආණ්ඩුව බලයට ආවේ අසීමිත බොරු කියලා. ලංකා ඉතිහාසයේ මෙතරම් බොරු කියපු ආණ්ඩුවක් බලන්න නැහැ. අසීමිත බොරු කියන මේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් බැලුවොත් මම දන්නේ මෙයාලා දැන් කියන්නේ බොරුවක්ද ප්‍රතිපත්ති ප්‍රකාශනයේ බොරුවක්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි දැක්ක පහුගිය කාලේ ජනාධිපතිවරයා මේ දින වේදිකාවේ කම්කරුවන්ගේ අයිතිය ගැන කතා කරන වෙනුවට නඩු දීඳු දුන්නා. දැන් 25 දින ජනාධිපතිතුමා කිව්වයි 25 රදිනපත්තු කරන බලන් ඉන්නවා. මම දන්නේ මොකක්ද කියලා ජනාධිපතිනි කිව්වේ.
1: තර්ජනයෙන් සහ මර්දනෙන් සිය දේශපාලනය අවසන් කළ නොහැකි බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පැවසුවේ. පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර සඳහන් කළේ සිදු කරන ඕනෑම පරීක්ෂණයට මුහුදෙන දීමට මෙරට සියලු පුද්ගලයන්ට වගකීමක් පවතින බවයි.
8: ඒගොල්ලෝ නිවැරදි නම් ඒගොල්ලෝ අල්ලස්සකට එන්න ඕනනේ. ඒගොල්ලෝ අධිකරණයට එන්න ඕනනේ. ඇවිල්ලා තමන්ගේ නිර්දෝෂීභාවය ඉදිරිපත් කරන්න එපේ. කපිල චන්ද්‍රසේන මහත්තයම දිවුරුම් ප්‍රකාශයකින් දීලා තියෙනවනේ මේ මිලියන 60ක් දුන්නයි කියලා. ඒක දිවුරුම් ප්‍රකාශයද? ඒක නැත්තම් නෑ කියන්න එයාට සාධක තියෙන්න ඕන.
1: විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද ගල්ලඟුරු ආනයනය සම්බන්ධයෙන් සුවම් පැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට කැඳවා තිබෙනවා. විගණන වාර්තා සම්බන්ධයෙන් ප්‍රධාන කරුණු කිහිපයක් පැහැදිලි කර ගැනීම සඳහා එම නිලධාරීන් කැඳවා ඇති බවයි කොමිෂන් සභාව සඳහන් කළේ. බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා සහ විදුලි උත්පාදන සමාගමේ නිලධාරින්ද හෙට කොමිසම හමුවට කැඳවා තිබෙනවා. මේ අතර සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෘත්තීය සමිති සන්ධානයේද ඊයේ ගල්ලඟුරු ගැටලුව පිළිබඳ සුව පැලීමේ කොමිසම වෙත තොරතුරු ඉදිරිපත් කළා. මෙහි සභාපති වෛද්‍ය චමල් සංජීව.
9: විශේෂයෙන්ම ගල්ලඟුරු නිලධාරීන් මේ යාන්ත්‍රණය ආරම්භ වෙච්ච අවස්ථාවේ ඉඳලා ගල්ලඟුරු ලංකාවට ගෙනේම එම ගල්ලඟුරු දහනයෙන් බලාපොරොත්තු වන ඉන්ධනවල බලශක්ති වලින් ලබා දෙන අදාළ විදුලි බල ප්‍රමාණය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම නිසා එක පැත්තෙන් සිදුවෙච්ච ආර්ථික ලාභය, අනිත් පැත්තෙන් විසිපර්දී බලශක්තිය ජනමය නොවීම නිසා සිදුවෙච්ච බලශක්ති හානිය, එම බලශක්ති හානිය හානිපූර්ණ කර ගැනීමට වැඩි මිලට ඩීසල් මිලදී ගැන සිදුවෙච්ච ආර්ථික හානිය කියන විවිධ පැතිකඩ ඔස්සේ විමර්ශන ක්‍රියාත්මක වී සිටි බව අපි විශේෂයෙන් ඉල්ලීමක් කළා. මෙම ජනාධිපති කොමිසම් සභාවට සමගාමී ලෙස කඩිනමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් කොමිසම දැනට එම කොමිසම් සභාව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී ඇති පැමිණිලි මත කඩිනමින් විමර්ශන ආරම්භ කළා. අධිකරණයට කරුණු වාර්තා කිරීම සිදු වී සිටි බව
1: ජාතික ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලකමද ඊයේ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා. 2011 වසරේ සිදු වංචාවක් සම්බන්ධයෙන් එම පැමිණිල්ල ඉදිරිපත් කළ බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.
10: 2011 වර්ෂයේ සිට 2014 දක්වා අවස්ථා 6කදී ගල්ලඟුරු ගෙනාපු සිද්ධියක් පිළිබඳව මේ අවස්ථා 6ටම කිසිම ටෙන්ඩර් කැඳවීමක් කරලා නැහැ, කිසිම කැබිනට් අනුමැතියක් කරලා නැහැ. මෙට්‍රික් ටොන් ලක්ෂ 5කට වැඩි, වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 52කට වැඩි. ඒ කාලේ රේට් එක අනුව බැලුවොත් වටිනාකම රුපියල් කෝටි 670කට වැඩි. ඒ කාලේ බලශක්ති පිළිබඳ අමාත්‍ය ධූරයේ දැරලා තිබෙනවා දෙදෙනෙක්, පාටලී චම්පිකරණවක මහතා සහ ත්‍රවන්නේ ආරච්චි මහත්මිය. ඔවුන්ගේ දුර කාලෙදි තමයි මේක සිදු වෙලා තියෙන්නේ. මෙහිදී යම්කිසි වංචාවක් දූෂණයක් සිදු වෙලා තියෙනවා නම් ඒ පිළිබඳව සොයන්නට කියලා තමයි ජනාධිපති කොමිසමේ ලේකම්තුමාට මම පැමිණිල්ල බාර දුන්නේ.
1: ගල්ලඟුරු ආනයනය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට තොරතුරු ලබා දීමේ කාලය ලබන 22 දායින් අවසන් වීමට නියමිතයි. බාණ්ඩාගාරයේ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වීමේ සිද්ධියේ පරීක්ෂණ සම්බන්ධයෙන් විපක්ෂය සිදු කරන මැදිහත්වීම ප්‍රමාණවත් නොවන බව ෆ්‍රී ලෝයර් සංවිධානය පවසනවා. එහි කැඳවුම් කරු ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න සඳහන් කළේ විපක්ෂයට මෙම ගැටලුව පිළිබඳ අනාවරණය කිරීමට හෝ අවශ්‍යතාවයක් නොතිබූ බවයි.
11: භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 හොරකම් කිරීම සහ ඒ තොරතුරු ෆ්‍රී ලෝයර්ස් එකට ලැබෙන්න කලින් මේක පාර්ලිමේන්තුවේ විපක්ෂයට මේ තොරතුරු ටික කියවති. නමුත් මොකක් හරි හේතුවක් මත මේ විපක්ෂයේ ඒ තොරතුරු බාරව කටයුතු කළ යුතු උදවිය මේක ගැන අවධානයක් වැඩි යොමු කරේ නැහැ. ඒකෙන් තමයි මේ තොරතුරු ටික ෆ්‍රී ලෝයර්ස් එකට ඇවිල්ලා ෆ්‍රී ලෝයර්ස් එකෙන් අපිට ඒ සම්බන්ධයෙන් කථානායකතුමාට ලියන්න සිද්ධ වුණා. භාණ්ඩාගාරයේ ලේකම් මේක වසන් කරලා තියෙනවා. ඒ වගේම විපක්ෂේ මේක ගන්නෙ නැහැ. ඒක මේකෙදි අපිට සැකයක් තියෙනවා. මේ විපක්ෂ කට්ටිය පෙළක් උදවිය ආණ්ඩුවත් එක්ක වැඩ කරනවාද කියන එක. ආණ්ඩුවට සහයෝගයට වැඩ කරනවාද කියන එක ගැන අපිට සැකයක් තියෙනවා.
1: ඔස්ට්‍රේලියාවට ගෙවිය යුතු ණය මුදලකට අතාලව මෙම ඩොලර් මිලියන 2.5 අස්ථානගත වීම ඇති බව මූලික පරීක්ෂණයේදී අනාවරණය වුණා. ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පරිගණක හදිසි ප්‍රතිචාර සංසදේ මගින් පරීක්ෂණ ක්‍රියාත්මකයි. මූලික පරීක්ෂණවලදී අනාවරණය වූයේ හැකර්වරයෙකු මුදල් අමාත්‍යංශයේ විද්‍යුත් තැපැල් ගිණුමට ඇතුළු වීම හරහා මෙම මූල්‍ය වංචාව සිදුව ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් කීප දෙනෙකුගේ වැඩ තහනම් කිරීමක්ද සිදු කරනු ලැබුවා. සිද්ධිය පිළිබඳ ප්‍රශ්න කිරීම සඳහා මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූර්යපෙරම මුදල් කාරක සභාව හමුවට කැඳවා ලැබුවේ පසුගිය අප්‍රේල් මස 30 වනදායි. එහිදී කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා සඳහන් කළේ මෙම මුදල් අස්ථානගත වීම සම්බන්ධයෙන් මාසයක් තුළ වාර්තාවක් ලබා දෙන ලෙස බණ්ඩාකාර ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට උපදෙස් දුන් බවයි. මෙතර බණ්ඩාකාරයේ ඇමරිකානු ඩොලර් මිලියන 2.5 මුදලක් අස්ථානගත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලබන 20 වනදා යළි අධිකරණයේ හමුවේ කරුණු දැක්වීමට නියමිතයි. තේවතු ආශ්‍රිතව හා තේ කර්මාන්ත ශාලා ආශ්‍රිතව සේවය කරන ශ්‍රමිකයන් සඳහා නව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා. මේ ක්‍රියාත්මක කරනු ලබන්නේ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සහ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ ඒකාපත්තවයි. මෙහිදී දායකයාගේ මූල්‍යමය හැකියාව අනුව මෙම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට සම්බන්ධ වීමේ හැකියාව පවතිනවා. මේ සඳහා වයස අවුරුදු 18දී දායක වන පුද්ගලයෙකුට කාර්තුවකට රුපියල් 600 බැගින් ගෙවීම මගින් ඔහුට වයස අවුරුදු 60 සම්පූර්ණ වූ පසු මාසිකව රුපියල් 5000ක විශ්‍රාම වැටුපක් ලබා ගත හැකි. මේ ආකාරයට ගෙවනු ලබන වාර්ක මුදල පදනම්ව රුපියල් 15000, රුපියල් 20000 සහ රුපියල් 25000 ආදී වශයෙන් මාසික විශ්‍රාම වැටුප් ලබා ගැනීමට හැකියාවක් පවතිනවා. ඕනෑම විටක තමාගේ කැමැත්ත අනුව වැඩි කළ හැකි විශ්‍රාම වැටුපක් සකස් කර ගැනීමටද අවස්ථාව ලබා දී ඇති බවයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කළේ. විශ්‍රාම වැටුප් ලබා ගැනීමට පෙර හෝ පසු දායකයා හදිසි අනතුරකට මුහුණ පෑමට සිදුවේ. පූර්ණ හෝ අර්ධ අබලතාවයකට පත් වූහොත් මියගිය හොත් ජීවිත රක්ෂණ වඳිමුදල් ලබා ගැනීමට මෙන්ම විශ්‍රාම වැටුප් ලබා ගැනීමටද කාලාත්‍රයට හැකියි. රුපියල ශක්තිමත් කිරීම සඳහා රජය කඩිනම් පියවර ගත යුතු බව ආර්ථික විශ්ලේෂකින් පවසනවා. වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය අමින්ද මෙත්සිල පැවසුවේ වාහන ආනයනය තාවකාලිකව අත්හිටුවීම කෙරෙහිද රජයේ අවධානය යොමු විය යුතු බවයි.
12: මේ වැඩි වෙන හැම රුපියලකින්ම දළ වශයෙන් රුපියල් බිලියන 30ක 37ක විතර ප්‍රමාණයකින් අපේ ණය බර වැඩි වෙනවා. ඒතකොට අපි පහුගිය කාලේ ගත්තොත් එම 300 ඉඳලා 326ට වැඩි වුණා කියලා කියන්නේ ශාල වශයෙන් අපේ ණය ගෙවන්න තියෙන වගකීම වැඩි වෙනවා. ඒ නිසා රුපියල ශක්තිමත් කිරීම සහ ඩොලරේ පාලනය කිරීමට රජයේ මීට වඩා මැදිහත්වීමක් කරන්න ඕනේ. අපේ අපනයන ශක්තිමත් කිරීම වෙන්න පුළුවන්, විදේශ ප්‍රේෂණ වැඩි කර ගැනීම වෙන්න පුළුවන්, කොහොම හරි අපිට ඩොලර් ලබා ගන්න පුළුවන් ප්‍රවාහයන් ශක්තිමත් කරන්න ඕනේ. ඒ වගේම තමයි ඩොලර් ඉල්ලුම යම් ආකාරයක පාලනය කරන්න වෙයි. සමහරට වාහන ගෙන්නන එක පවා නැවතවතාවක් తాවකාලිකව නවත්වන්න මේ රජයට සිද්ධ වෙති. ඒ වගේ අර ඊටාම ඉක්මනින් මේකට ප්‍රතිචාර දැක්වේ නැත්නම් මම හිතනවා අපි නැවතවතාවක් කියන්නේ යම් ආකාරයක ආර්ථික අර්බුදයකට ලක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ජනතාවට විශාල පීඩාවක්, බාණ්ඩ මිල ඉහළ යාම හරහා විශාල පීඩාවක් මේ රටේ සාමාන්‍ය ජනතාවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා මේ විදිහට ගියොත්.
1: රුපියල්ට සාපේක්ෂව ඇමරිකානු ඩොලරේ අකය යලි ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට ඩොලරේට සාපේක්ෂව රුපියලේ විකුණුම මගේ දැක්වෙන්නේ 327.38ක් ලෙසයි. රුපියලේ ගැනුම් මගේ 319.77ක් ලෙස දැක්වෙනවා. රුපියල් 4,38,90,000ක කුෂ් මත්ද්‍රව්‍ය තුගයක් සමග විදේශිකයෙකු කඩනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ රේකෝ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරින් පිරිසක් විසින් සැකකරු විසින් නවහැවරදි ඉන්දිය ජාතික ව්‍යාපාරිකයෙක්. ඔහු අද අලුයම තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි එයාර්වේස් ගුවන් සේවයට යානයකින් කඩනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණා. ඔහු විසින් රැගෙන ගමන්මළු දෙකක් තුළ පැකට් 4ක් ලෙස අසුරා කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 389ක ප්‍රමාණයක් සංගවා ගෙනව තිබූ බවයි රේකෝ මත්ද්‍රව්‍ය පාලන අංශය සඳහන් කළේ. සැකකරු සහ කුෂ් තොගේ කටුනායක ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරින් වෙත බාර දී තිබෙනවා. එප්පාවල නගරයේ පිහිටි රජයේ ප්‍රධාන පාසලක් තුලදී සිසුවෙකු විසින් තවත් සිසුන් 5 දෙනෙකුට තියුණු ආයුධයකින් පහර දී තිබෙනවා. තුවාල ලැබූ සිසුන් 5 දෙනා ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත්තේ එප්පාවල ප්‍රාදේශීය රෝහලටයි. අදාළ පාසලේ 12 වන ශ්‍රේණියේ විද්‍යාංශයේ සිසුවෙකු විසින් තාක්ෂණ අංශයේ ඉගෙනුම ලබන සිසුන් පිරිසකට පහර දීම සිදු කර ඇති බවයි පොලිසිය පැවසුවේ. මීට පෙර සිසුන් අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යමින් අද උදැස්සන තියුණු ආයුධයකින් පහර දී තිබෙනවා. පහර දීම සිදු කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි

0: ජක්ද වෙනසේලාව තුළ ප්‍රදර්ශනය කරමින් ඩොනල් ට්‍රම්ප් විසින් මෙම සිතියම ප්‍රකාශයට පත් කර ඇත්තේ සියට්‍රොත් සමාජ මාධ්‍ය ගෙනුම හරහායි. තම රට ඇමරිකාවේ 51 වන ප්‍රාන්තයේ බවට පත්කිරීම සම්බන්ධයෙන් කිසිදු අවස්ථාවක සලකා බලා නොමැති බව වෙනසේලාවේ අන්තර්වාර ජනාධිපතිවරිය වන ඩෙල්සි රොඩ්රිගස් සඳහන් කළා. ඇයි පැවසුවේ වෙනසේලාවේ ජනතාවගේ ස්වාධීනත්වය සහ ස්වෛරීභාවය කිසිසේත් අතහැර නොදමන බවයි. බ්‍රිතාන්‍ය කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් සියදෙනෙකු අග්‍රාමාත්‍ය කීර් ස්ටාමර්ට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අග්‍රාමාත්‍යවරයාට දුහුරින් ඉවත්වන ලෙස එරට කම්කරු පක්ෂයෙන් එල්ල වූ බලපෑම හමුවේ. කම්කරු පක්ෂයේ මන්ත්‍රීවරුන් 80 දෙනෙකු පමණ අග්‍රාමාත්‍ය කීර් ස්ටාමර්ට ඉල්ලා අස්වන ලෙස බලපෑම් කළා. ඔහුගේ පාලනයට විරෝධය පළ කරමින් බ්‍රිතාන්‍ය කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් 4 දෙනෙකු සිය දුහුරවලින් ඉල්ලා අස්වනා. මේ අතර බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාමර් අද පෙරවරුවේ එරට සෞඛ්‍ය ලේකම් වෙස් ස්ට්‍රීටින් හමුවීමට නියමිතයි. කැබිනට් මණ්ඩලය තුළ උද්ගත වී ඇති තත්ත්වය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කරනු ඇත. යලි සිරස්තල ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 200ක්ම වූ වැසි වැඩිම වර්ෂාපතනය කැස්බෑවට. ප්‍රධාන ජලාශ 10ක් වන්තමයි. අධිවේගී මාර්ග භාවිත කරන රියදුරන්ට දැනුම් දීමක්. විගණකාධිපති දෙපාර්තමේන්තු නිලධාරීන් ගල්ලකරු ජනාධිපති කොමිසමට. වෙනසියුලාව ඇමරිකාවේ ප්‍රාන්තයක් කරමින් ට්‍රම්ප්ගෙන් සිතියමක්. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සඳරේනු විමුක්තිකා. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 5:30ට. එතෙක් රැඳී සිටින අපගේ පෑන් පැපුවත් සමග.
1: පුරා සැරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: Town. සුද්දෙක් ඔබමතයි හරිම බඩතුනක් ගරු කටානායකතුමනි.
1: මේ වගේ ස්ටේජ් ඩ්‍රාමාස් ඩිරෙක්ට් කරපු උදේසිරි වික්‍රමරත්නගේ අලුත්ම ස්ටේජ් ඩ්‍රාමක තමයි ඝාතකයා ඔබමතයි.
0: ඒකෙන් අපි ඩිරෙක්ටර් උදේසිරිගේ මහම
2: රමින්ද නන්දරත්න එම ලසඳුනි ජයවර්ධන සහ කසුන් වඩුමේක්ෂි රඟපාන්න අපේ සුපුරුදු පරි සංගීත ලලිත් වික්‍රමරත්න.
1: මොකද්ද මේ අනුන් කැමති සින්දු අහන්න පුරුදු වෙන්න කියන්නේ?
2: වස්සලේන ප්‍රශ්නනේ වස්සල දිහා හැද සින්දු අරේ මේ නමුත් ඒ සින්දු ගැයුරු මාත්‍යාව රින්දිනේ. ඉතින් ඕක ගැන පොඩ්ඩක් කතා වෙනවා. ඒක අන්තිම රංගවත්තා සින්දු විතරක් නෙමෙයි අනුන් කැමති මතවාදවලට අනිකාගේ ලෝකය දැක ගැනීම, විඳ ගැනීම, ඒකට උරු වීම ගැන පොඩි කතන්දරයකට නාට්‍යකලේ කියවෙනවා.
0: ඔයාගේ ඩ්‍රාමාස් මෙච්චර ෆේමස් වෙන්න හේතුව මොකද්ද?
2: මූලිකම වැඩේ මම නාට්‍ය කරන්නේ ජනතාවට. රාජ්‍ය නාට්‍යලේට හරි, නිචවන්ලේකට හරි, එහෙම නැත්නම් ඉතර රඟාලකට හරි, එහෙම නෙමෙයි කලාකාරයෙකුට තියෙන එකම පිළිකරණක් ජනතාව.
0: එහෙනම් මේ මාසේ 19 වෙනිදා නාමල් මාලිනී පුංචි තියඩේකේදී ඝාතකයා ඔබමතයි. Talk of the town.
3: Hi. My name is Peter Parker.
1: Spider-Man: Brand New Day movie ke trailer ka me wenakota record ekak thiyala thiyena.
0: E thamai aduma kalekin social media platforms wala billion ekata wada wediyen views gatta trailer ek widiyata.
1: YouTube වලට අමතරව Instagram, TikTok, Facebook වගේ හැම platform එකකම මේ වෙනකොට trailer එක viral වෙලා තියෙනවා.
0: Tom Holland's super acting එක වෙනස් විදිහේ sensitive story එකක් තියෙන නිසා Spider-Man Brand New Day movie එකක් ලෝකෙ පුරාම famous වෙයි කියලා තමයි production crew එක හිතන්නේ. Talk of the town.
4: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයින පුරා
5: මේ පැයි හිත කැමතිම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ.
6: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
7: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
6: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: සසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව 100FM. සසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද ඇන් ආශ්චර්ය. සසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක 100FM.
1: 2026 ප්ලැටිනම් එක්සලන්සි සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය සම්මානිත වූ වගයි.
0: ඔබ අප කෙරේ තැබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.
2: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ Global Life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියාව විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIBM The City University The Place to Be.
3: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් වෙනකම්.
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial credit.
5: අතිවිශ්වසනීය ගමනකට Jetac electric scooter kilowatt පැය 3.5ක lithium ion battery kilowatt 3.1ක motorය liter 35ක storage පහසුකම David Pierce e-mobility වෙත වැඩි විස්තර සඳහා 011-400-550 අමතන්න.
6: ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

0: දෙනවා.
1: දෙනවා කියලා මෙහෙමත් දෙනවද? Hot Pair Pad 13 Pro Tablet එකයි, Sky Kitchen Smart Watch එකයි අඩුම ගානට පිස්සුනේ.
2: Hot Pair Pad 13 Pro Tablet එකේ ලොකු display එකක් තියෙනවා. mAh 6580ක battery capacity එකකුත් තියෙනවා. Octa-core processor එකකින්ද superior වැඩ.
1: එතකොට smart watch එක stable bluetooth phone call option එක තියෙනවා. waterproof එකෙමකිනුකින් ගොඩක් වැඩ කිද.
2: ඌව holdings within ලැබෙන රුපියල් 61000ක මේ bundle එක අඩුම ගානට ගන්න දැම්මලන්සු තියන්න.
1: KW histanak අඩුමලන්සු type කරලා 3947ට SMS කරන්න.
3: Theater Crazy Van Desi Sekurada Hawas Pahata
4: Powered by Bid to Win
1: Tatte menno ayayay kiyala sindu viral vela
5: duweka Facebook ekata dammada
1: Facebook විතරක් නෙවෙයි මං ඔය දෙන්නව සීත ටීවී වොයිස් ඔෆ් ෆැමිලි එකටත් රෙජිස්ටර් කරා.
6: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම චාන්ස් එක.
7: සීත වොයිස් ඔෆ් ෆැමිලි.
6: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.

0: හතර වටේම පත්තර තප්පරේට සියතට.
1: සියත පත්තරේ.
0: උදේ 7:50ට අනුග්‍රහය.
2: සීනි විරන් නැදෙන ස්තරම් තැනක්. රන් පොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද? මොකද්ද මහත්තයා? ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අගල් 55 LED TV එකක් දිනා ගන්න.
5: ඔනර් සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔනර් ශ්‍රී ලංකාවේ 5G නායකයා.
6: උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අත්දැකීමක් සමගින් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන් මම තන්නා 011 544 5000.
7: රපුන්සල් වගේ මන්නං ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්.
8: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්
9: සිකුරාදා ක්‍රේසි වෙන්දේසියෙන් ස්වර්ණ මහල් ජුවලස් වෙතින් ලැබුණ රුපියල් 1,50,000ක් වටින ලවුමම් පෙන්ඩන්ට් එක රුපියල් 65ක් වගේ අඩු ගානකට අයිති කරගත්තේ මහියංගනේ සුභාෂිනී කල්යාණි.
10: එන
9: සතියේ ක්‍රීසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් ඔෆර් එකක්.
11: සන්ධ්‍යා සොම්බි චිත්‍රපටි බලලා තියෙනවද?
12: අම්මෝ මකලෝ මං ආසනේ.
11: ආසනේ කවුද සොම්බින්ට ආසනේ? මොකද්ද ඒ කියන්නේ?
12: මම රැට නිදාගත්තේ මට ඒව නිකන් මැවිලා පේන්න ගන්නවා. මට බයයි.
11: පේනවා කන්නඩිය බුණ බල්ල බල්ල සරේට කෑක ගහදුවත් බය වෙනවා.
12: අනේ මකලෝ.
13: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
0: අනුග්‍රහය.
6: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
14: සෙනසුරාදා උදේ 8ට.
15: අයියෝ බලපංකෝ ඉතින්. ඔළුවක් තියෙනවද? බර වාහනයක් එලවන්නේ කොහමද? හැමදාම කියනවා වාහන එලවනකොට ඔළුවෙන් එලවපන් කියලා.
16: ඔළුවෙන් එලවන්නේ කොහමද බං? මේ බලපන් මේකේ ගහලම තියෙනවා රියදුරු දෑතට දෙවි රැක වර්ණයි කියලා.
15: ඈ?
17: ජින්තු පිටියේ මොවෙනෝ ජින්තු පිටියේ මොවෙනෝ
18: මැක්සියට FM රියල් සින්දු නිතර ඇහෙන
19: අනුවටයි දශම දෙකෙන් 98.4 දිවයින පුරා

0: දැන් වෙලාව දවල් 1:02.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3-5 අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO. නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: දැන් වෙලාව තවල් එකයි විනාඩි 13යි.
1: රොක් වෙමු සියතට. කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
2: මේ රජය මේ වගකීමෙන් නිදහස් වෙන්නට දරන උත්සාහයට තරයේ විරුද්ධ.
3: එල්බෝඩ් කියලා කියපු කතාව අද ඔප්පු වෙලා තියෙනවා.
4: මේ දියසැලිය නටන එක එයාලගේ විනෝදාංශය බවට පත් වෙලා තියෙනවා.
3: අපි මේ ටික ඔක්කොම හදාගෙන යනවා මාත්තු. කොහොමටත් ඕගොල්ලන්ට මේක හොලවන්න හම්බෙන්නේ නැහැ.
1: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
5: .gov.au සහ .com අතර වෙනසක් නොදැන තමයි ඔක පටන් අරන් තියෙන්නේ.
6: එතකොට අවශ්‍ය වෙනවා අතීතයේදී කරපු ගනුදෙනු.
7: තලලේ ගහන්න ඕන හැම එකකින් පතමදියට හොරු කියලා.
3: උඩු රවුල තිබ්බට වැඩ නැහැ නම කියන්නේ කියලා. මොකටද ගෑකවන්නේ? හෙන්චයියන්ට පුළුවන් නම් එක එක දේවල් කරලා සභාවේ ගරුත්වය නැති කරන්න එක දෙන්න බෑ.
8: sorry.com ඒ වටිනාකමක් නැහැ.
1: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
9: අපේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට. 13:19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකෝ යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නෙති.
10: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Unshaken සම්පූර්ණ කරන්න අදම අමතන්න 011 732 1000 NIBM The City University, The Place to Be.

0: ಕಿಲಕವರ್ಧನ ಟೆಕ್ಸ್ಟೈಲ್ಸ್ 40 ಸರಕ ಡೇವಿಡ್ ಪೀರಿಸ್ ವಿಶ್ವಾಸೆ ಸಮಗಿನ್ನೆನ ಬಜಾಜ್ ಚೆಟಕ್ ಇಲೆಕ್ಟ್ರಿಕ್ ಸ್ಕೂಟರ್ ದನ್ ರಟಪುರ ವಿಹಿದುನು ಡಿಪಿಎಂಸಿ ಪ್ರದರ್ಶನಾಗಾರ ಸಹ ಡೀಲ ಜಾಲೇ
1: ಇತ್ತುರುಂ ಗಿನುಮಕಟ ಸಿಯೇಟ ಹತಕ್ ದಕ್ವಾ ಇಕಲ್ಲ ಪೊಲಿಯ ಕೆತ್ತಲು ಪುದುಮ ಹಿತನ ವಾಸಿಯೆಕ್ಕ ಎಲ್ ಬಿ ಪ್ರೀಮಿಯರ್ ಸೇವಿಂಗ್ಸ್ ಇತ್ತುರು ಕರನ ಪುದುಮ ಹತ ಅಮತನ್ನ ಬಿಂದು ಏಕೈಕೈ ದೇಕೈ ದೇಸಿಯೈ ದೇಸಿಯ ಫೀಚ್ ರೇಟಿಂಗ್ಸ್ ಐ ಮೈನಸ್ ಎಲ್ ಕೆ ಎ ಔಟ್ಲುಕ್ ಸ್ಟೇಬಲ್ ಯಾಪದಿಂಚಿ ಮೂಲೆ ಸಮಾಗಮಕಿ
2: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 402 0718 112 777. Global University Partners, Number 221, Dharmapala Mavata Kolamba 7.
3: Kadapata, kadapata. Mata kiyanna, me loke inna lassanama gana lamaya kawuda?
4: Sandy, Australia, Marshy, Vishmi.
3: Mata oyawa.
4: Mang kiyanna ge e kaata wattadin oyai kiyalai sodu kochchiyo.
3: Anna, kalin kiyanne pai.
5: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක
6: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි.
3: අහන්න හවස දෙකට සතිය දවස්වල
7: මේ පාර ක්‍රේසි වෙන්දේසින් හොට් වේපැඩ් 13 ප්‍රෝ එකකුයි ස්කයික ජීටී ස්මාර්ට් වෝච් එකකුයි
8: පුවා හෝල්ඩින්ග්ස් එකෙන් ලැබෙන මේ බන්ඩල් එක රුපියල් 61000 උනාට අඩුම ගානට දැන් ක්‍රේසි වෙන්දේසියෙන්
7: හොට් වේපැඩ් 13 ප්‍රෝ එකේ ලොකු ඩිස්ප්ලේ එකක් තියෙනවා මිලියම්පිය 6580ක බැටරි කැපැසිටි එකක් තියෙනවා ඔක්ටකෝ ප්‍රොසෙසර් එකක හින්දා සුපිරියට වැඩ
8: එතකොට ස්මාර්ට් වෝච් එක ස්ටේබල් බ්ලූටූත් ෆෝන් කෝල් ඔප්ෂන් එක තියෙනවා වෝටර් ප්‍රූෆ් සෑහෙන වැඩ ගොඩක් පුළුවන්
7: හිත හිතෙන්න එපා දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න ඉස්තර KW කියලා ටයිප් කරලා 3944ට SMS කරන්න.
5: සියත ක්‍රේසි වෙන් දේසි. සිකුරාදා හවස පහට.
9: Powered by Bid to Win.
5: අනුවටයි දශම දෙකෙන්. අනුවටයි දශම හතරෙන්. සියත දෙවයින පුරා
10: මේ පැයි හිත කැමති ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
11: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
12: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
11: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා

0: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් එනකම්.
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
2: ඔබත් A-level සම්සන් කලසසුවෙක්ද? NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝපිලිගත් උපාධිය හිමි කර ගන්න. අදම අමතන්න 011732000 NIBM ද සිටි යුනිවර්සිටි ද ප්ලේස් ටු බී.
3: හිනාවෙන්න මෙන්න වෙලාව.
4: පොල් කටු හැන්දක් හදාගන්න දන්නවද ඉක්ුණ ගන්න?
5: ඔව් පොල් කටු හැන්දක් හදන්න.
4: ගහන්න අවශ්‍ය කරන ද්‍රව්‍ය මොනවාද?
5: පොල් ගෙඩියක්.
4: පොල් ගෙඩියක් මොකද සම්බෝල හදන්නද? පොල් කට්ටක් ඕන.
5: පොල් කට්ටක් අරගෙන ඒකේ හිල් තුනක් විදලා, හිල් තුනක් මොකද හිල් දෙකක් විදලා.
4: මට පුළුවන් ද පොල් කට්ටක් පැත්තක තියලා ඔයාලට හිල් තුනක් විදලා මේ පිටියෙන්න තියනවා. හැඳිවාරි.
6: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අත් එක. සියත FM Breakfast Drive.
7: අනුග්‍රහය. පොළොවේ රන්ස් වනුනවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
8: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වීම.
9: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
10: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා ත්‍රිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
11: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් owner within owner X5B Plus. සීක ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් within දැන් ලබාගත හැකි.
12: සුබ දවසක්.
13: අලුත් වෙලා.
12: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
14: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
15: මේරිම සතුටයි කැන්ඩස් ජීවිතේ.
16: කැන්ඩස්. මේරිම සතුටයි ජීවිතේ.
17: Prime Kalora අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Prime Lands
18: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
19: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
20: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
21: මහපාර වෙන අනතුරු කියලා වෙන්නේ නැහැ. හිතේ නිදහස නැති කරගන්නේ නැතුව හැප්පුණත් හැප්පෙන්නේ නැතුව ඉන්න.
22: ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් මෝටර් ප්ලස් එකෙන්ම වාහනේ ඉන්ෂුරන්ස් කරගන්න.
23: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලයෙන්
24: කිරි ගොවි දිවි සරුවේමයි
25: විශ්වාසවන්තව Amazon, eBay, Walmart වගේ සයිට්ස් වලින් low shipping rates වලින් ලංකාවට බඩු ගෙන ගන්න පුළුවන් එකම සයිට් එකනේ කප්රුක.
26: ආ එහෙමත් පුළුවන්ද?
25: පුළුවන් නේ නං. කප්රුක සයිට් එකට ගිහිල්ලා ඔයාගේ product URL එක ඒගොල්ලන්ගේ price checker tool එකේ paste කරාම ඔයාට full price එක shipping and duty charges එකම පෙන්නනවා. ඒ විතරක් නෙවෙයි දවස් 14ක් අතර ගෙදර දොරේ පාපිස්ස ගාවටම බට්ටු කියනවා.
27: දෙදේ හැටියට quality විසඳුම WD-40 demo within original WD-40 නම් demo hologram sticker

0: දෙනවා.
1: දෙනවා කියලා මෙහෙමත් දෙනවද? Hotpaw Pad 30 Pro tablet එකයි, Sky Kitchen Smart Watch එකයි අඩුම ගානට පිස්සුනේ.
2: Hotpaw Pad 13 Pro tablet එකේ ලොකු display එකක් තියෙනවා. Milliampere 6580ක battery capacity එකකුත් තියෙනවා. Octa-core processor එකකින්ද superior වැඩ.
1: එතකොට smart watch එක stable bluetooth phone call option එක තියෙනවා. Waterproof. එකිනෙකිනුකින් ගොඩක් වැඩ කිද.
2: ඌව holdings within ලැබෙන රුපියල් 61000ක මේ bundle එක අඩුම ගානට ගන්න දැම්මලා සුතියම්.
1: KW හිස්තනක් අඩුමලන් සෝ type කරලා 39.47ට SMS කරන්න.
3: Siyata Crazy Van Desi Sikurada Havasa Pahata
4: Powered by Bid to Win
1: Tatte, minno yai yai yai kiru sindhu viral vela
5: Dueka Facebook

0: ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද එම් ආශ්චර්ය. වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM
1: 2026 ප්ලැටිනම් එක්සලන්සි සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය සම්මානිත වූ වගයි.
0: ඔබ අප කෙරේ තැබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.

0: Rock හතර වටේම පත්තර තප්පරේට සියතට
1: සියත පත්තරේ
0: උදේ 7:50ට අනුග්‍රහය
2: සීනි විරන්න ඇදෙන ඉස්තරම් තැනක් රන් පොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද මොකද්ද මහත්තයා ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද Excite Power Play. Excite battery එක මිලදී කියන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
5: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන් මාම තන්නා 0.11 544 5000
6: ඉස්කෝලේ කාලේ මම හිටියේ දෙකට ගණින්න බෑ වගේ. ඒත් ඉතින් ඕ ලෙවල් දෙපාරක් කරන්න උනා. අපරාධ කියන්න බෑ. ඒ ලෙවල් උත් දෙපාරක් කරගත්තා. පාඩු නෑ. අන්තිමට මම නැවතුනේ ඩිග්‍රී දෙකක් අරන්. රස්සා දෙකක් කළා, වාහන දෙකක් ගත්තා.
7: ගිහන්. හැබැයි එකක්
6: ආයි. ඒ ගැන බය වෙන්න එපා. එකම අඩිස්ගේ. හැබැයි සින්දු දෙකක්.
8: ඔයනු දැසිනකන් කගේද
0: සතියේ දවස් පහේම උදේ 10ට
6: ඒ තමයි ලෝකෙ කොහේ හිටියත් මං ආස එකම රේඩියෝ ෂෝ එක ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
9: අනුවතයි දශම දෙකෙන් අනුවතයි දශම හතරෙන්

0: දෙස දෙකයි වෙනඩියයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: किया था टॉप स्टोरी।
1: ශ්‍රීලංකේ කින්ට කොරියානු රැකියා අදහසක්. මෙම වසරේ ජනවාරි මස සිට අද දක්වා දකුණු කොරියානු රැකියාවන් සඳහා ශ්‍රී ලංකේකින් 999ක් පිටත්ව ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්තිකාරංශය පැවසුවේ පිරිමි පුද්ගලින් 923ක් සහ කාන්තාවන් 76ක් ඒ අතරට ඇත් බවයි. නිෂ්පාදන ධීවර සේවා අංශ මෙන්ම ඉදිකිරීම් වන ක්ෂේත්‍ර ඔවුන්ට හිමිව ඇති රැකියා අතරට අයත්. දකුණු කොරියාවේ නිෂ්පාදනාංශයේ රැකියා හිමි කරගත් 926 වෙනි කාණ්ඩයටම අයත් 90 දෙනෙකුද අද දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. දැන් විදෙස් පුවතක්. ඉන්දියාව නේපාලයට පොහොර ලබා දීමට එකඟ වී තිබෙනවා. ඒ ලෝකාර්බුදයේ හමුවේ නේපාලයේ කෘෂිකර්මාන්තයේ අඩාල මෙම හමුවේ සිදු කළ ඉල්ලීමක් සලකා බලමින්. ඉන්දියා විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ නේපාලයේ කෘෂිකර්මාන්තයේ යළි නගා සිටුවීම සඳහා ඉන්දියාවේ සහාය ලබා දෙන බවයි.
0: Theater Top Story.

good afternoon. How is the kai? Vinari dahayai velava. Api hammuna hai na? How is the pahata hai bhai? Api veng venawa. Iting hambiccha velave. Asa nadda poda me pate avilla sindhu akilla gine anna. Asai neta. Ah? Ambo. වැස්ස නේද? කොහමද ඔය පැත්තේ? විස්තර කියන්න බලන්න. කොමුණත් ඊයේ කියපු එකම තමයි කියන්න ඕනිකම තියෙන්නේ. වැස්සට කමන්නේ හැබැයි පමණට. පමණට වඩා වැඩියෙන් වැස්සහමනේ. ගොඩාක් අයට ඉතින් ප්‍රශ්න කරදර. කාටවත් කරදරයක් වෙන්නේ නැතුව මේ වැස්ස වහිනවා නම් අන්න හොඳයි නේ. හරි කොමාරේ, ඒ ගැනත් හිමීට ප්‍රාර්ථනා කරගෙන අපි වැඩ පටන් ගමු. හවස පහට කලින් සුදු කොච්චියගෙන් සින්දුවක් කිල්ල ගන්නව නම් මෙන්න වට්සප් නම්බර් එක 0711 982 94. හවස පහට කලින් අනිවාර්යෙන් මෙසේජ් එකක් දාන්න. දැන්වත් සින්දු අහමුද එනවා?

0: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
1: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමකින් ඔබේ Global Life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියාව විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 0112 7200 NIBM The City University The Place to Be
0: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද?
2: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
3: දශකායක විශ්වාසයෙන් ඔබ රසවත් කළ මෝතා ඉන්ග්‍රීඩියන්ට්ස්, ජෙලටින්, කලරින් සහ ෆ්ලේවර්ස්. හදට දැනෙන රසකමයිම.
4: අතිවිශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර් 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න.
5: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
6: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
7: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක උත්තරමනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ 9කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
8: සියත පොකට් මනි අනුග්‍රහය.
7: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි. සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්
9: එකකුයි ස්කයික GT ස්මාර්ට් වොච් එකකුයි
7: පුව හෝල්ඩින්ග්ස් එකෙන් ලැබෙන මේ බන්ඩල් එක රුපියල් 61000 උනාට අඩුම ගානට දැන් ක්‍රේසි වෙන්දේසියෙන්
9: Octopad 13 Pro එකේ ලොකු ඩිස්ප්ලේ එකක් තියෙනවා. Milliampere 6580 බැටරි කැපැසිටි එකක් තියෙනවා. Octa-core process එක හින්දා සුපිරියට වැඩ.
7: එතකොට smart watch එක stable bluetooth phone call option එක තියෙනවා. Waterproof සෑහෙන වැඩ ගොඩක් පුළුවන්.
9: හිත හිතෙන්න එපා. දැන්ම Crazy Wendy's එකට register වෙන්න. RG histana KW කියලා type කරලා 3944ට SMS කරන්න.
8: Seata Crazy Wendy's. Sekurada Havas Pahata.
10: Powered by Bid to Win.
11: Love it na, meva lovika hetna.
8: Anuwadai dashma pek.

0: අමරිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
1: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අමරිතා

බැලුව පොඩක් කටකොනින් හිනා වෙලා. සෙට් නෑ අනේ. එතකොට නිකන් කට ඇදයි වගේ. රොමේනියාවේ අනු හයි. ඔයයි චූටි පැංචයි. ලොකු පැංචයි. ඉන්නව නේද හවිය ළඟ? මං හිතන්නේ එයා තමයි ඩ්‍රයිව් කරන්නනේ. තුන් දෙනාත් එක්ක පොඩි රවුමක් දාලා. දැන් මං හිතන්නේ අන ගමන් හෙට අනු එනවා මාව බලන්න. යේ යේ යේ යේ. ඔය චූටි පැංචාවත් අරගෙන නේද එන්නේ? මට ඕනේ ලස්සන සුදු බෝලෙව පොඩක් අල්ලලා බිරි කන්න. චෝඩ මාණිකක් ඉන්නේ අනුට. තාම මාස ගානයි. එයා මේ ලෝකෙ එළිය දකින්නත් කලින් තමයි මේ ප්‍රෝග්‍රෑම් එක ඇහුවේ. ඒ නිසා ඉතින් සින්දු අහගෙන ඉන්න දක්ෂ කොල්ලෙක් නේද අනේ? ඉතින් චූටි පැටියා වත්තට බලන්න බලාපොරොත්තු වෙනවා. අදරී ඉතින් රට ඉඳන් ආවහම මාව බලන්න කොහොම හරි දවසක් වෙලාවක් දාගන්නවා කියන්නේ. මං ඕගොල්ලොන්ගේ හිතේ කොතරද ඉන්නේ නේද? මාත් ඒකනේ ආදරේ. ගොඩාක් ආදරේ. ඊළඟට කසාද බැන්දත් මට ආදරය කරන කොල්ලෙක් තමයි කුසල් කියලා කියන්නේ. මම කියන දේ හරියට ගානට නූලට අහනෝ. පොඩ්ඩක්වත් හිතුවක් කාරණා. හයිවේකේ ඉන්නවා කියලා කිව්වේ. වෙලාවට එයා මම දෙයක් කියද කලින් එයාව ඉස්සර වෙලා කියලා තියනවා. බය වෙන්න එපා හයිවේකේ නවත්තලා ඉද්දි තමයි ටයිප් කළේ කියලා. ඊට පස්සේ දැන් ඔන්න ආයෙ ඩ්‍රයිව් කරන්න පටන් අරන්. දැන් නම් ආයෙ ෆෝන් එක බලන්නේ නැහැ කියලා කිව්වා එක්සිට් වෙනකම්. හොඳ කොල්ලා. ගුඩ් බෝයි. අදරට නිතින් කියන්නේ වාහනේ ඩ්‍රයිව් කරන ගමන් ෆෝන් අතපත ගන්න එපා, කෝල්ස් දෙන්න එපා, මෙසේජ් කරන්න එපා කියලා. ඒක අහනවා කියන්නේ ඒකට සතුටක්.

0: habibi.
1: කැලණියේ ඔක්ටා එජ් ඔෆිස් එකේ කට්ටිය මේ වෙලාවේ මාව අහගෙන ඉන්නේ. ඒගොල්ලන්ගේ ඔෆිස් එකේ ඉන්නවලු අක්කා කෙනෙක්. එයාට හොඳටම ට්‍රැක් කියලා මෙසේජ් එකේ තියෙනවා. ඒයි පවුවනේ එහෙම කියන්නපා. අපි හැමෝටම පොඩ පොඩ නේද? පොඩ පොඩ තියෙනවනේ ඔය ගතිය. දැන් බලන්න මේ මටත් ඉතින් එහෙම තමයි. චුට්ටක් විතර. කොහොම හරි එයාට කියන්නේ ගිට්ට කාතිකා කියලාලු. පවු දෙයනේ. ඔච්චර ඔහොම දේවල් කියද්දි කෙල්ල ඉවසගෙන ඉන්නවද? මාර කෙල්ලක. ගිට්ට කාතිකා. මට බෑනේ හිනා යනවා. ගිට්ට කාතිකාවයි කැලණිය ඔක්ටා එජ් එකේ කටි ඔක්කෝමයි ආදරෙන් එකතු කරගන්නවා. මං හිතන්නේ මෙසේජ් එක දාලා තියෙන්නේ ප්‍රදීප් වෙන්න ඕනි. ප්‍රෙට්ට කදීප්. කමන්න නෑනේ ගීතිකාට ආරෙහෙම කියනවා. මට බැරිද ඔයාට එහෙම කියන්න?

ඒක ගිට්ට කාතිකාට එයාට ඉක්මනට හොඳ වෙන්න කියලා ලොකු උම්මා එකක් දෙන්න කියලා තිබ්බා.

0: රපුන්සල් වගේ මන්නං ඉන්න. මාව බේරගන්න කවුරුත් එනකම්.
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
2: තාත්තේ මෙන්න ඔය අය අය කියන සින්දුව වෛරල් වෙලා.
3: දුවේක Facebook එකට දැම්මට
4: Facebook විතරක් නෙවෙයි මං ඔය දෙන්නව සීත TV Voice of Family එකටත් register කරා.
5: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත TV තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
6: සීත Voice of Family.
5: register වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
7: ඔන සමග 5G revolution එකට එකතු වන්න. රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත්

0: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වාලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
1: වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද ඇන් ආශ්චර්යා. වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
2: 2026 ප්ලැටිනම් එක්සලන්සි සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය සම්මානිත වූ වගයි.
1: ඔබ අප කෙරේ තැබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.
3: අපිට වාර්තා තබන කෝටි 8 NLB ධනරිතහනේ නුතරයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධනරිතහනේ බෙලදී

0: දෙනවා.
1: දෙනවා කියලා මෙහෙමත් දෙනවද? Hot Wave Pad 13 Pro Tablet එකයි, Sky Kitchen Smart Watch එකයි අඩුම ගානට පිස්සුනේ.
2: මේ Hot Wave Pad 13 Pro Tablet එකේ ලොකු display එකක් තියෙනවා. mAh 6580ක battery capacity එකකුත් තියෙනවා. Octa-core processor එකකින්ද superior වැඩ.
1: එතකොට smart watch එක stable bluetooth phone call option එක තියෙනවා. waterproof. එකිනෙකිනුකින් ගොඩක් වැඩ කිද.
2: ඌව holdings within ලැබෙන රුපියල් 61000ක මේ bundle එක අඩුම ගානට ගන්න දැම්මලන්සු තියන්න.
1: KW histanak අඩුමලන්සු type කරලා 39.47ට SMS කරන්න.
3: Theater Crazy Van Desi Sekurada Hawas Pahata
4: Powered by Bid to Win
5: Theater FM MMMMM Real Sindhu Nidara Ahena
6: Anuwatai Dashama Deken Anuwatai Dashama Hataren Divine Apura

විින්ද්‍යානි පාදුකේ නම් මෙසේජ් කටාල තියෙනවා. දිසාමාම ඉන්න ඔලු අනුලමිස් එකටි ඔක්කොම එකතු කරගන්නවා කියලා තියෙනවා. අදරේ කියලක් තියෙනවා මට. මට අදරේ.

සශී මට මෙසේජ් එකක් දාලා තිබ්බා. හයි සශී, දැන් ඇහෙනව නේද? ලාවියෝ ඊළඟට කියාලා. හරිද නම් ටික කිව්වා? ආදරෙන් එකතු කරගන්නවා සුදු ඔයාවත්.

0: හතර වටේම පත්තර තප්පරේට සියතට.
1: සියත පත්තරේ.
0: උදේ 7:50ට අනුග්‍රහය.
2: සීනි විරන් නැදෙන ඉතරම් තැනක්. රන් පොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
5: මොකද්ද මහත්තයා?
4: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද?
6: Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අගල් 55 LED TV එකක් දිනා ගන්න.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන් මම තන්නා 0.11 544,500.
2: ඇලුමිනියම්නේ
3: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
4: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර
5: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
6: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මව බේර ගන්න කවුරුත් වෙනකම්.
7: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්.
8: සිකුරාදා ක්‍රේසි වෙන්දේසියෙන් ස්වර්ණ මහල් ජුවලස් වෙතින් ලැබුණ රුපියල් 1,50,000ක් වටින ලව් මම් පෙන්ඩන්ට් එක රුපියල් 65ක් වගේ අඩු ගානකට අයිති කරගත්තේ මහියංගනේ සුභාෂිනී කල්යාණී.
9: මම හිතුවත් නැති විදිහට 100 පෙත්තෙන් වටිනා ජන් පෙන්ඩන් එකක් ලබා දෙනවා. ඉතින් මේක ජීවිතේ අමතක නොවන තෑග්ගක්. අම්මලාගේ ආදරේ කියලා මම කරන්න බෑ. මම කරන්නේ ගොවිතැන්. මගේ ඇත්තම ජීවිතේවත් මම හිතුවේ නෑ මට මෙහෙම දෙයක් ලැබෙයි කියලා. මම 100 පෙත්තෙන්කට ගොඩාක් ස්තුතියි. 100 පෙත්තෙන්ම අන්න හැමෝම අම්මාවරුන් වෙනුවෙන් මේ කරපු දෙයට 100 පෙත්තෙන්කට දෙවියන් ස්තුතියි.
8: එන සතියේ ක්‍රීසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් ඔෆර් එකක්. Hotwell Pad 13 Pro Tablet එකයි Sky Kitty Smart Watch එකයි මේ දෙකම අඩු ගානකට අයිති කරගන්න දැන්ම ක්‍රීසි වෙන්දේසියට register වෙන්න RG histana KW කියලා type කරලා 3947ට SMS කරන්න.
10: Fiesta Crazy Wednesday
11: Sigurada House පහට සියත අහන්න.
12: Powered by Bid to Win.
13: සන්දිවා සොම්බි චිත්‍රපටි බලලා තියෙනවද?
14: ඔව් මොමකලෝ මං ආසනේ.
13: ආසනේ කවුද සොම්බින්ට ආස? මොකක්ද ඒ කියන්නේ?
14: මම රැට නිදාගත්තේ මට ඒව නිකන් මැවිලා පේන්න ගන්නවා. මට බයයි.
13: පේනවා කන්නඩිය බුණ බල්ල බල්ල සරේට කෑක ගහදුවත් බය වෙනවා.
14: අනේ මොකලෝ.
10: ටාටං ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
15: අනුග්‍රහය
16: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
17: සෙනසුරාදා උදේ 8ට
18: අයියෝ බලපංකෝ ඉතින් ඔළුවක් තියෙනවද? බර වාහනයක් එලවන්නේ කොහමද? හැමදාම කියනවා වාහන එලවනකොට ඔළුවෙන් එලවපන් කියලා.
19: ඈ ඔළුවෙන් එලවන්නේ කොහමද බං? මේ බලපන් මේකේ ගහලම තියෙනවා රියදුරු දෑතට දෙවිරක වර්ණයි කියලා.
18: ඈ

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයින පුරා
1: හයි නිර්මාල්, ඔය ෆස්ට් ටයිම් නේද මට මෙසේජ් එකක් දාලා තියෙන්නේ? කස්ටම විසිට එකට අවස්සාවෙල්ල යන ගමන් ඉන්න නිර්මාල් කොල්ලා කියලා තිනෝ මගේ වොයිස් එක හරිම ලස්සනයි කියලා. හනේ දැනගෙන හිටියේ නෑ සුදු ඔයා කියනක. තැන්කියුවා. ලකුණු 100න් 100ක් දෙනවලු. හොඳ ලකුණක් නේ නේද? කිරිබත් ගොඩ එගොලොන්ගේ ස්ටාෆ් එක සෙන්ට්‍රල් ෆයිනන්ස් ස්ටාෆ් එක ඔක්කොම එකතු කරගන්නවා කියලා තියෙනවා. මේ සින්දු හොඳයි නේද? ඔබ ගාව මම ඉන්නෙමි. හැබැයි හවස 5 වෙනකම් විතරයි.

0: දවස 3යි විනාඩි 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: क्या था टॉप स्टोरी।
1: දෙට්වා අපදාවෙන් විපතට පත්වුවන්ට ජනපතිකෙන් තවත් සහනයක්. දෙට්වා සලකුණාටුවෙන් විපතට පත්වුවන්ට නිවාස කුලී ලබා දීම තවත් මාස 3කින් දීර්ඝ කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ මහනුවර දිස්ත්‍රික්ක විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින්. නිවාස අහිමි වූ මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව නැවත පදිංචි කිරීම කඩිනමින් අවසන් කරන ලෙසද ජනාධිපතිවරයා නිලධාරීන්ට දැනුම් දී ඇති බවයි ජනාධිපති මාධ්‍යංශයේ පවසුවේ. මෑතර මේ මාසයේ ඉන්ධන සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 550කට වැඩි මුදලක් වැය වෙන බවත් ඉන්ධන අරපිරිමැස්මින් භාවිත කරන ලෙසත් ජනාධිපතිවරයා රාජ්‍ය නිලධාරීන්ට එහිදී උපදෙස් ලබා දී තිබෙනවා. තවත් දේශීය පුවතක්. දිවයිනට ඉසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඉදිරිපැය 48 තුළ එම පද්ධතිය දිවයිනෙන් ඉවතට ගමන් කරමින් ක්‍රමයෙන් දුර්වල වන ඇතැයි අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි දින දෙක තුළදීද තවදුරටත් පවතිනු ඇති. බස්නාහිර සබරකමුව මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගල් සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.
0: Theater Top Story.

0: Benadi, දහයයි. ඔයා ප්ලේ කරන සින්දු ටික මතක් වෙලා එක පාරට අහන්න හිතුණා. මට එම් මෙසේජ් එකක් දාලා තියෙනවා. ඉන්දි, අයියෝ, ඔයා මොකද අද වෙනද නැතුව?
1: වෙනද නැතුව?
0: වෙනද වගේ නැතුව, වගේ කෑල්ල. එක පාරට ගිලුණා. මේ අද වාහනේ යන ගමන් නෙවෙයිද? සාමාන්‍යයෙන් ෂේරා බබයි, ඊළඟට පුතන්දියයි, මොකද යාගේ නම? හෂොන්ද. අයියෝ, මේ මතක තිබ්බ මේ අමතකුණානේ කොළු පැංචාගේ නම. කොමහරියා අම්මි බබාල දෙන්නයි ගොඩක් වෙලාවට මේ එක්ක ඉස්කෝලේ යන ගමන් නැත්තම් ක්ලාසස් යන ගමන් මාව අහනවා. අද කවදාවත් නැතුව ගෙදර ඉඳන් අහනවා කියලා තියෙන්නේ. ලෙඩ වෙලා ඕ සර්ජරි එකක් කරලා ගෙදරලු ඉන්නේ. අනේ සුදු, දුකයි. කමන්න ඉතින් නේ, කරන්න ඕනේ සර්ජරි එකක් නිසා නේ ඔක කරන්න ඇත්තේ. ඉතින් මං ඔයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. ආයේ කලින් වගේම වාහනේ ඩ්‍රයිව් කරගෙන බබාලා දෙන්න එක්ක එහෙම යන්න, මාවත් අහන්න. ඔයාට ඉක්මන් සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හරිද? පුතාගේ නම නාෂෝන් නේද? කොහෙද ඉන්නවද නාෂෝනුයි ෂේරා බබයි? හයි, ඔගලම තාදරෙන් එකතු කර ගන්නවා අම්මිත් එක්කම. එහෙනම් මේ සින්දුව ඔගොල්ලන්ගේ පවුලේ ඔක්කොටමත් එක්ක හොඳේ.

0: ආදරේ නැති වුණත් මට නම් කමක් නැහැ. මම් මට ආදරේ. එනිසා ඉතින් කවුරු ආදරේ කළත් නොකළත් නේද? ඔබත් එහෙම හිතන්න. එහෙම කවුරුත් අපිට ආදරේ කරන්න ඕනි කියලා එකක් නැහැ. කවුරුත් ඔබට ආදරේ නැහැ කියලා හිතනවනම් ඔබ ඔබට ආදරේ කරන්න ඉච්චනයි. වෙන කවුද නේද? ඔබ තරම් ඔබට ආදරේ කරන කෙනෙක් මේ ලෝකෙ කොහෙවත් නැහැ. එනිසා දිගටම ඔබට ආදරේ කරන්න. හරිද? ඔබව ගොඩ නගා ගන්න. එච්චරයි මට කියන්න තියෙන්නේ. හා චොඩි බ්‍රේක් එකක් ගමු, ඊට පස්සේ ආයේ සුපිරි සින්දු සෙට් එකක් අහමු. හවස 3:17 දැන්.
1: මෙත දිවයන නිකරට හද පුරවන රස හැඟුම් මෝතා කලසන් ෆ්ලේවර්ස් සිත සනසන වර්ණ සහ රස මිහිර.
2: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
3: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ Global Life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology Hall, Logistics and Unshaking සම්පූර්ණ කරන්න. අදම අමතන්න 0111 732 1000. NIBM The City University, The Place to Be.

0: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.
1: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
2: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි. දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
3: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
4: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
5: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
6: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
7: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්.
8: Global University Partners. කතා කරන්න 0718 492 492 0712 1777.

0: අතේ මිටේ තියෙන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සු තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අදහන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 ට දැන් ගන්නකෝ කෝල් එක. අහන්නකෝ යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩෙක් නෙති.
1: මේ පාර ක්‍රේසි වෙන්දියසින් හොට් වේපෑඩ් 13 ප්‍රෝ එකකුයි, ස්කයික ජීටී ස්මාර්ට් වෝච් එකකුයි,
2: පුවා හෝල්ඩින්ග්ස් එකෙන් ලැබෙන මේ බන්ඩල් එක රුපියල් 61,000 කුණාට අඩුම ගානට දැන් ක්‍රේසි වෙන්දියසින්.
1: හොට් වේපෑඩ් 13 ප්‍රෝ එකේ ලොකු ඩිස්ප්ලේ එකක් තියෙනවා. මිලියම්පිය 6580ක බැටරි කැපැසිටි එකක් තියෙනවා. ඔක්ටකෝ ප්‍රොසෙස් එකක හින්දා සුපිරියට වැඩ.
2: එතකොට ස්මාර්ට් වෝච් එක ස්ටේබල් බ්ලූටූත් ෆෝන් කෝල් ඔප්ෂන් එක තියෙනවා. වෝටර් ප්‍රූෆ් සෑහෙන වැඩ ගොඩක් පුළුවන්.
1: හිත හිතෙන්න එපා. දැන්ම ක්‍රේසි වෙන්දියසින් රෙජිස්ටර් වෙන්න. RG හිස්තන KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
3: Theater Crazy When Desi Sekurada Havas Pahata
4: Powered by Bid to Win
3: Avisa Veleta 98.4 Theater FM
5: Meepay Hit Kemutima Geeta Obavita Genenni
6: අමරිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
7: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
6: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අමරිතා.
8: අයියෝ ෂේරා බබා, කලින් මං ඔයා ගැන කියනවා ඔයා හං ඉඳලා නෑ. දැනුයි මැණිකේ ඒක දන්නේ. ඔය හරි ආසයිලු මං ආදරේ කියනවට නේද? එතකොට ඒක කිව්වන් පස්සේ අම්මි කිව්වා ඔයත් කියනවා කියලා, ආදරේ ආන්ටි කියලා නේද? අන්නා සීටනේ ෂේරා බබා, I love you. ගොඩාක් ආදරේ.

0: සංගම වසන්ත කුමාර සිරේ.
1: හයි, වහිනවා ආයෙත් නෑ.
0: පිස්සු කොරා කියලා දාලා තියෙනවා.
1: ඒ මදුවට එයා කියලා තිනවා අහස හිල් වෙලාද මන්දා, එකක් හොයලා බලන්න කියලා. ඒක නම් ඇත්ත අනේ නේද? අහස හිල් වෙලාද මන්දා තමයි.

ආදරේ කියන්නේ උඹතුවක් කියන්නේ නේද? බොරුවක් නෙවෙයි නේ. ඒ සින්දුවේ හැටියට ඒ කොල්ලට ඒ ගෑනු ළමයා තරම් ලස්සරට මේ ලෝකෙ වෙන කිසිම දෙයක් පේන්නේ නැහැ. මාව දැක්කත් එයාට යාගේ ගෑනු ළමයා තමයි ලස්සන වැඩියෙන්ම. මගේ ලස්සනවත් ඒ කොල්ලට පේන එකක් නැහැ එච්චරට ආදරෙන් අන්ද වෙලා. අන්න එහෙමයි ආදරේ කියන්නේ. හරි චුඩි බ්‍රේක් එකක් ගමු. ඊට පස්සේ තව ලස්සන සින්දු ගොඩක් අහමු. හවස 3:00 වෙනාඩි 33.

0: වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව 100FM. වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද එම් ආශ්චර්යා. වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක 100FM.
1: 2026 ප්ලැටිනම් එක්සලන්සි සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය සම්මානිත වූ වගයි.
0: ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.
2: අපිට වාර්තා තබන කෝටි 8 NLV ධනනිධානය ලුතරයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධනනිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
3: තාත්තේ මෙන්න ඔය අයියා කියන සින්දු වෛරල් වෙලා.
4: දුවේක Facebook එකට දැම්මද?
3: Facebook විතරක් නෙවෙයි මං ඔය දෙන්නව සියත ටීවී වොයිස් ඔෆ් ෆැමිලි එකටත් රෙජිස්ටර් කරා.
4: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සියත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම චාන්ස් එක.
5: සියත වොයිස් ඔෆ් ෆැමිලි.
4: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
6: හිනා වෙන්න මෙන්න වෙලාව.
7: පොල් කටු හැන්දක් හදා ගන්න දන්නවද ඉක්ුණ ගන්න?
3: ඔව් පොල් කටු හැන්දක් හදන්න.
7: ගහ ගන්න අවශ්‍ය කරන ද්‍රව්‍ය මොනවද?
3: පොල් ගෙඩියක්.
7: පොල් ගෙඩිය මොකද සම්බෝල හදන්නද? පොල් කට්ටක් ඕනි.
3: පොල් කට්ටක් අරගෙන ඒකේ හිල් තුනක් විදලා, අහිල් තුනක් මොකටද හිල් දෙකක් විදලා?
7: මට පුළුවන් ද පොල් කට්ටක් පැත්තක තියලා ඔයාලට හිල් තුනක් විදලා මේ පිටියෙලල තියනවා. හැඳිවාඩි.
5: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අත් එක්ක 100FM Breakfast Drive.
8: අනුග්‍රහය. පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
9: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වී.
10: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
11: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් නැත්.

0: මොනවද කියන්න බෑ. ඒලෙවලුත් දෙපාරක් කරගත්තා. පාඩු නෑ. අන්තිමට මම නැවතුනේ ඩිග්‍රි දෙකක් අරන්. රස්සා දෙකක් කළා, වහන දෙකක් ගත්තා.
1: ගිහන්. හැබැයි එකක්.
0: ආයි ඒ ගැන බය වෙන්න එපා. එකම ආටිස්ගේ. හැබැයි සින්දු දෙකක්.
2: සතිය දවස් පහේම උදේ 10ට.
0: ඒ තමයි ලෝකෙ කොහේ හිටියත් මං ආස එකම රේඩියෝ ෂෝ එක.

0: දෙනවා.
1: දෙනවා කියලා මෙහෙමත් දෙනවද? Hotwell Pad 13 Pro Tablet එකයි, Sky Kitchen Smart Watch එකයි අඩුම ගානට පිස්සුනේ.
2: මේ Hotwell Pad 13 Pro Tablet එකේ ලොකු display එකක් තියෙනවා. mAh 6580ක battery capacity එකකුත් තියෙනවා. Octa-core processor එකකින් ද superior වැඩ.
1: එතකොට smart watch එක stable bluetooth phone call option එක තියෙනවා. waterproof. එකිනෙකින් ගොඩක් වැඩ කිර.
2: ඌවා holdings within ලැබෙන රුපියල් 61000ක මේ bundle එක අඩුම ගානට ගන්න දැම්මල අසුතියක්.
1: KW හිස්තනක් අඩුමලන්සෝ type කරලා 39.44ට SMS කරන්න.
3: Siyata Crazy Van Desi Sikurada Hawasa Pahata
4: Powered by Bid to Win

ඇස්සසු දුකොච්චි කියලා මට මෙසේජ් එකක් දාලා තියෙනවා. ඒ කවුද? කෝ නම? එන්නකොරක් විතරයි WhatsApp එකෙත් තියෙන්නේ. කිරිපත් කුඩ නිවන්තක. මං ඔයාගේ නම කීපසරයක්ම කියවන්න ගියා. මට ඒක මිස් වුණා. සෝරි අනේ. හොඳ වෙලාවට දැන් මේ එන්නකොරත් එක්ක ඔයාව මතක් වුණා. නේද? අනේද කියලා වගේ ගහලා වැඩක් නැහැ නේ. හනේ හනේ. ඉස්ස කෙල්ල. ඊළඟට අනේ දැන් තමයි වහ වහන්න පුළුවන් වුණේ. අද නිවාඩු. නිවාඩු දවසේ ඉතින් දෙකේ ඉඳන් මොකද අහන්න බැරි වුණේ කියලා කියන්නේ මලේ. මහරගම චිත්තා. කොහමද? ඇස්සෙම රෙදි සේරම හොදගත්තලු. ඒ කියන්නේ හේදුව කියන්නේ වහිනකොට නිකන් බේසමකට දාලා රෙදි ටික එළිය තිබ්බා. ඊට පස්සේ වැලට දැම්මා. එහෙමද? හෑ අයියා. සබන් පොඩ්ඩක් ගාලා අතුල්ලන්න හරිද? නැත්තම් ඉතින් සබන් කුඩු තියෙන්නේ. එහෙම හරි දාන්න. රෙදි හොදනවා කියන්නේ නිකන් බේසම වැස්සේ තියලා තියෙනක නෙවෙයි. හරිද? අයියෝ අයියෝ. වැස්සට පස්සට යන කොල්ලෝ එහෙම නෙවෙයි අපි කියලා තියෙනවා. ගුඩ්. නියමයි. ඒයි ඒයි අපහාස කරන්න ඔට්ටු නෑ කියලා තියෙනවා. අනේ අපහාස කළේ නෑ සුදු. චෝක් එකක් ඒක. හරිද? ඔයා තරන්නම් හොඳට රෙදි හොදලා නැතුව ඇති කවුරුත් කියලා කසුන් මෙසේජ් එකක් දාලා තියෙනවා. ඇත්ත ඇත්ත ඇත්ත. අපි ඔෆිස් එකෙත් වැඩි හරියක් කරන්නේ රෙදි හොදන එක තමයි. දෙන්න දෙන්න එකතු වෙලා ගොඩක් වෙලාවට අම්බෝ කිලෝ ගණන් හොදන්නේ රෙදි. ඒකට වැඩ කරන්න වෙලා යන්නේ රෙදි හොද හොද ඉඳලා. ගොඩ දවසකින් ඔබ පෑව හසරැල්ල සින්දුව ඇහුවේ නෑ සුදු. අහමුද? බලන්න සින්දු ඉල්ලන ලස්සන මේ කෙල්ලෝ. වල්පිට නිල්ම මෙසේජ් එක දාලා තියෙන්නේ.

අද තමයි හරියට මේ සිද්ධිය තේරුම අහගෙන හිටියේ. ඒක කියන්නේ කළු ගෑනු ළමෙක්ට නේද? කළු මැකෙන්න බාර වෙන්න කියලා. ඒ කාලේ සින්දුවක්නේ. ඒ කාලේ ඔය සුදු වෙන ක්‍රීම් මනම්මනම් නෑ ඉන්ජෙක්ෂන් නනම්මනම් කතන්දර. හයියෝ හයියෝ. පවුලේ යනේ කළු මැකෙන්න බාර වෙන්න. මෙන්න කළු කොල්ලෙක් මාව වහගෙන ඉන්නවා. චන්දන. චන්දන කළු වුණාට හොඳ කොල්ලා කියලා තියෙනවා. ඇත්ත ඇත්ත මාත් පිළිගන්නවා.

නමුල්ලේ තාදු මෙසේජ් එකක් දාලා තියෙනවා. එයත් බාර වෙන්න ඕන්ලු මත්තකුඩි පන්සලට ගිහිල්ලා කළු මැකෙන්න. ඔයා කළු නෑ සුදුයි. හරිද?

0: ඒ අතරෙ මේ චන්දන අහන අයා සුදු නැද්ද කියලා. හරි හරි, මේ වෙලාවේ සියත අහන ඔක්කොම සුදුයි. හරිනේ, ඔක්කොම සුදුයි. මොකද අහන්නේ සුදු කොච්චිව නිසා. හරිද ෂෙප්නේ? අම්බලංගුඩ ගාවේෂ්, ඔයාවත් ආදරෙන් එකතු කරගන්නවා. දැන් ගන්නවා චූඩි බ්‍රේක් එකක්. ඊට පස්සේ ආය අපි හම්බෙමු. හවස 4ට ළඟයි, තව තියෙන්නේ විනාඩි 7යි.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට.
2: සියත පත්තරේ
1: උදේ 7:50ට අනුග්‍රහය.
3: සීනි විරන් නැදෙන ස්තරම් තැනක්, රන් බෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්.
4: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති, පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝ සහ වින්ඩෝ සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
5: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
6: මොකද්ද මහත්තයා,
5: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද?
7: Excite Power Play. Excite battery එක මිලදී කියන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
8: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා. NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන් මම තන්නා 0.11 544 5000.
9: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම
10: සම්පත.
11: චූටි ගර්ල් දැන් කරන්නේ ලොකු වැඩනේ. එයාද වින්ඩෝ එක උඩින් ටොයිස් තියලා ඒන ෂැඩෝ එකෙන් ලස්සන ඩ්‍රොයිං එකක් කරලා තිබ්බා.
10: එයා තාත්තා වගේම දක්ෂයි.
11: තව අම්මයාට නැන්ග්‍රෝ කිරින් දෙනවනේ. ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික්, ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3-5 අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO. නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය.
12: නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
13: රැපුන්සල් වගේ මන්නං ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
12: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්
14: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
15: සන්ධිවා සොම්බි චිත්‍රපටි බලලා තියෙනවද?
16: අම්මෝ මකලෝ, මං ආසනේ.
15: ආසනේ කවුද සොම්බින්ට ආසනේ? මොකක්ද ඒ කියන්නේ?
16: මම රෑට නිදාගත්තේ මට ඒවනිකක් මැවිලා පේන්න ගන්නවා. මට බයයි.
15: තේනවා කන්නඩිය බුණ බල්ල බල්ල සරේට කෑක ගහුවද්ද බයයි.
16: අනේ මකලෝ.
17: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට.
18: අනුග්‍රහය.
19: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකම සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
18: 98.4 මේ කොමුවට. සියත FM.

කුලකනේ මහත්මයාගේ මේ සින්දු ලස්සන් තලුත් දෙයට හදපු රණාජි. ඒ රණාජි කොල්ලත් අහගෙන ඉන්නේ මේ වෙලාවේ. අම්මිවත් එකතු කරගන්නවා සුනන්දා.

0: දැංවලාව හවස්ස හතරයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: Theatre Top Story.
1: අල්ලස්කත් පළාත් ආදායම් කාර්යාල සේවකයෙකු අත්අඩංගුවට. පොළොන්නරුව පළාත් ආදායම් දිස්ත්‍රික්ක කාර්යාලයේ සනීපාරක්ෂක කම්කරුවෙකු අල්ලස් වූ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඉඩමක තක්සේරු වාර්තාවක් අඩු වටිනාකමකින් සකස් කර දීම සඳහා රුපියල් 35,000ක අල්ලස් මුදලක් ලබා ගැනීම හේතුවෙන් අල්ලස් වූ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි කරුවෙකු විසින් කරන ලද පැමිණිලකට අනුව මෙම වැටලීම සිදු කළ බවයි. පැමිණිලිකරුගේ ඥාති සහෝදරයෙකුට අයත් රජයේ ඉඩමක් පැමිණිලිකරුගේ නමට පවරා ඔප්පුවක් සකස් කර ගැනීමේදී අදාළ ඉඩමේ තක්සේරු වටිනාකම අඩුවෙන් සඳහන් කර දීමට සැකකරු පොරොන්දු වේ තිබෙනවා. එමගින් රජයට ගෙවිය යුතු මුද්‍ර ගාස්තු අඩු කර දීම සඳහා ඔහු ඉල්ලා ඇති අල්ලස් මුදල රුපියල් 50,000ක්. පසුව දෙපාර්ශ්වයේ අතර ඇති වූ එකඟතාවය මත අල්ලස් මුදල රුපියල් 35,000ක් දක්වා අඩු කර තිබෙනවා. එම මුදල ලබා ගන්න අවස්ථාවේදී පොළොන්නරුව පළාත් ආදායම් දිස්ත්‍රික්ක කාර්යාල පරිශ්‍රයේදී සැකකරු අත්අඩංගුවටගත් බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ.
0: Theatre Top Story.

මාවනල ටොප් චොයිස් එකේ චතු ඔය අහගෙන නේද? මාව අහගෙන තමයි වැඩ කරන්න. ආදරෙන් එකතු කරගන්න. ඊළඟට රොමනියා වෙනම් මං හිතන ජයන්තද කොහෙද මට මෙසේජ් එකක් දාලා තිබ්බ. ජයන්ත, I'm sorry. ඔයා ටික වෙලාවක් මෙසේජ් එක දාලානේ.

ඔහු ගාව රැඳිලා තේ. ඔහු කිව්වේ මේ ඉන්නේ මේ ඉන්නේ ෂිමි ෂිමි ශිහාන් මිහිරංග ගොඩාක් ගැහුණු ළමයින්ගේ හිත නේද ෂිහාන් ගාව තමයි රැඳිලා තියෙන්නේ. ඒ කාලේ ඉඳන්ම ෂිහාන් කොච්චර වයසට ගියත් අපේ ආදරේ වෙනසක් වෙන්නේ නැහැ. මාන වාසනාවන්ත කොල්ලෙක් නේ. එහෙන් බැලුවම කසාද බැන්දත් ළමයි හිටියත් වයසට ගියත්

ලක්මන සුපුන් මගෙන් අහල තියනවා මොකක්ද කරන්නේ මේ කියලා. එයා වාහන යන ගමන් ඉන්නේ මේ වැස්සක් එක්ක මේ සින්දු ටික ඇහෙනකොට පොඩ දරාගන්න අමාරුයිනේ. ආදරෙන් එකතු කරගන්නවා සුපුන්වත්. ශිහාන්ගේ සින්දෝ යනකොට ශිහාන්.

අතර දිනේත්‍රී ඔයා වාදරෙන් එකතු කරගන්නෝ එළඟට සුදු කොච්චි කියලා හට් එකක් දාලා මං හිතන්නේ මේ ඕස්ට්‍රේලියාවේ ඉඳන් මෙසේජ් එක දාලා තියෙන්නේ ශෂි මං හරි නේද ආදරෙන් ඔයාවත් එකතු කරගන්නවා ශෂි මේ සින්දුවට

0: මොනා හරි ඕනේ සින්දු තියෙනවද? මේ බ්‍රේක් එක අතරේ 0711 98 2 98 4ට වට්ස්ඇප් මෙසේජ් එකක් දාන්නකෝ. ඔබ කිව්ව නැතත් මම හිතලා හරි හොඳ සින්දු ටිකක් දෙන්නම්. හා නිකමට හරි ලස්සන සින්දුවක් මතක් වුණොත් නමයි ගමයි එක්ක සින්දුවේ ටයිටල් එක දාන්න. මම දෙන්නම් අනිවාර්යෙන් හවස 5ට කලින් ඒ සින්දුව. හවස 4යි විනාඩි 22යි දැන්.
1: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
2: මේ රජය මේ වගකීමෙන් නිදහස් වෙන්නට දරන උත්සාහයට තරයේ විරුද්ධ.
3: එල්බෝඩ් කියලා කියපු කතාව අද ඔප්පු වෙලා තියෙනවා.
4: මේ දියසැලිය නටන එක එයාලගේ විනෝදාංශය බවට පත් වෙලා තියෙනවා.
3: අපි මේ ටික ඔක්කොම හදාගෙන යනවා මාත්තු. කොහොමටත් ඕගොල්ලන්ට මේක හොලවන්න හම්බෙන්නේ නැහැ.
1: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
5: .gov.au සහ .com අතර වෙනසක් නොදැන තමයි ඔක පටන් අරන් තියෙන්නේ.
6: එතකොට අවශ්‍ය වෙනවා අතීතයේදී කරපු ගනුදෙනු.
7: තලලේ ගහන්න ඕන හැම එකකින් පතමදියට හොරු කියලා.
3: උඩු රවුල තිබ්බට බෙඩ නැහැ නම කියන්නේ කියලා. මොකටද ගෑකවන්නේ? හෙන්චයියන්ට පුළුවන් නම් එක එක දේවල් කරලා සභාවේ ගරුත්වය නැති කරන්නේ ඒක නෙදෙන්න බෑ.
8: sorry.com ඒ වටිනක් නැහැ.
1: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
9: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියාව විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Anshikin සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIBM The City University The Place to Be.
10: සිරිබෝඩ් සමාජිකයන් සඳහා Cargills Food City within Megapattam Raigam දෙවැනි එක සුදු සහල් Noodles ඉතිරි රුපියල් 75යි මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර් ඉතිරි රුපියල් 100යි මැජික් නුගා සහිත බටර් ස්කොච් අයිස් ක්‍රීම් ඉතිරි රුපියල් 350යි හාපික් පවර් ප්ලස් 10x ඉතිරි රුපියල් 150යි කගිල්ස් පොසිටි.
11: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
12: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
13: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000 කට අම්මනා.
14: පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714-151-151ට වට්ස්ඇප් කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
15: සියත පොකට් මනි අනුග්‍රහය.
16: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි. සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්
17: විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
18: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
19: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
20: අතිවිශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් 3.5ක ලිතියම් අයන් බැටරිය, කිලෝවොට් 3.1ක මෝටරය, ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම. ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 0114-700-550 අමතන්න.
21: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718-492-492 0718-322-377 Global University Partners, No. 221 Dharmapala Mavata, Colombo 7.

0: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
1: මේ පාර ක්‍රේසි වෙන්දේසින් Hot Wheels 13 Pro එකකුයි Skyk GT Smart Watch එකකුයි.
2: පුවා හෝල්ඩින්ග්ස් එකෙන් ලැබෙන මේ බන්ඩල් එක රුපියල් 61000 උනාට අඩුම ගානට දැන් ක්‍රේසි වෙන්දේසියෙන්.
1: Hot Wheels 13 Pro එකේ ලොකු ඩිස්ප්ලේ එකක් තියෙනවා. Milliampere 6580ක බැටරි කැපැසිටි එකක් තියෙනවා. Octa-core processor එකින් ද සුපිරියට වැඩ.
2: එතකොට Smart Watch එක stable Bluetooth phone call option එක තියෙනවා. Waterproof සෑහෙන වැඩ ගොඩක් පුළුවන්.
1: හිත හිතෙන්න එපා. දැන්ම ක්‍රේසි වෙන්දේසියට register වෙන්න. හිස්තන KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
3: සියත ක්‍රේසි වෙන්දේසි සිකුරාදා හවස පහට
4: powered by bid to win.
5: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
6: සියත දිවයින පුරා මේ පැයේ හිත කැමතිම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ.
7: අමරිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
8: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
7: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අමරිතා.

මැදිරිගිරියේ පැතුම්. හයි. ඔයත් වැඩ කරන ගමන් මාව අහගෙන ඉන්නවනේ හොර ගෙඩියෙක් වගේ. මෙච්චර දවසක් හැබැයි මෙසේජ් එකක් දැම්මේ නැහැ. අද මේ සින්දු ටිකටද කොහෙද? කොල්ලපොඩක් ඇවිස්සුනා. ටග්ගාල මෙසේජ් එකක් දැම්මා. ඊට පස්සේ ලලිත් සුපුරුදු විදිහටම කවියක් කියවලා තියෙනවා. මට අද කවි කියන්න වෙලාව ගන්න ලෝබයි. මොකද ලස්සන සින්දු ටිකක් ප්ලේ කරන්න තමයි මට අද වැඩිපුරම ඕනේ. එනිසා අපි සින්දු ටිකක් වැඩිපුර අහමු නේද ලලිත්? මේ තියෙන මුඩ් එකේ හැටියට කොච්චර සින්දු ඇහුවත් මදි වගේ නේද? දුම්බර ලලිත් ප්‍රියංකර ඔයාවත් එකතු කරගන්නවා දුව ආයේෂිත් එක්ක. ඊළඟට ඇංක එකේ වැඩ කරන කට්ටිය SMS එකේ කොල්ල කෙල්ලෝ සෙට් එක එහෙමද කියන්න ඕනේ? එහෙම තමයි එවලා තියෙන්නේ. ඔක්කොම එකතු කරගන්නවා.

කිව්වොත් බ්‍රේක් එකක් ගන්න මටත් ලෝබයි. ඒ වුණාට අපිට බ්‍රේක් එකක් ගන්නම වෙනවා. ඊට පස්සේ තව ලස්සන සින්දු 3-4ක්වත් අහමු. දිගටම ඉන්න සියත අහගෙන හවස 4:00 වෙනදී 46 දැන්.

0: වගේ මන්නම් ඉන්නේ නෝබෙල් ගන්න කවුරුත් වෙනකම්.
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්. මතකද ඒස්තිහා බලාගෙන ආදරේ කියපු දවස?
2: කාටත් හොරෙන්

0: ප්‍රශ්න, ඔයාගේ ආදර කතාව, ඔයාගේම හඬ අපිට කියන්න.
1: 071 555 6044ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

0: පස්සෙත් බැඳගනි. කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
1: තාත්තේ මෙන්න ඔය අය අය කියලා සින්දුව වෛරල් වෙලා
2: දුවේක ෆේස්බුක් එකට දැම්මද?
1: ෆේස්බුක් විතරක් නෙවෙයි, මං ඔය දෙන්නව සීත ටීවී වොයිස් ඔෆ් ෆැමිලි එකටත් රෙජිස්ටර් කරා.
3: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න, පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම chance.

0: සසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව 100FM. වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද එම් ආශ්චර්යා. වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක 100FM.
1: 2026 ප්ලැටිනම් එක්සලන්සි සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය සම්මානිත වූ වගයි.
0: ඔබ අප කෙරේ තැබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.
1: ලංකාවේ හොඳම ටැබ් එක හොට්වෙල් පැඩ් 13 Pro. අඟල් 10.1 තිරයයි, මිලියම්පි 6580ක ලොකු බැටරියයි, GB 256ක ස්ටෝරේජ් එක නිසා සුපිරියටම වැඩ කරගන්න පුළුවන් ටැබ් එක තමයි හොට්වෙල් පැඩ් 13 Pro. පෙන්, මවුස්, කීබෝඩ්, ලෙදර් කවර් නොමිලේ රුපියල් 55,999 වගකීමක් සහිතව මිලදී ගන්නා.

0: දෙනවා.
1: දෙනවා කියලා මෙහෙමත් දෙනවද? Hot Wave Pad 13 Pro tablet එකයි, Sky Kitchen Smart Watch එකයි අඩුම ගානට පිස්සුනේ.
2: මේ Hot Wave Pad 13 Pro tablet එකේ ලොකු display එකක් තියෙනවා. mAh 6580ක battery capacity එකකුත් තියෙනවා. Octa-core processor එකකින් ද superior වැඩ.
1: එතකොට smart watch එක stable bluetooth phone call option එක තියෙනවා. waterproof එකෙමකිනුකින් ගොඩක් වැඩ කිද.
2: ඌව holdings within ලැබෙන රුපියල් 61000ක මේ bundle එක අඩුම ගානට ගන්න දැම්මලන්සු තියන්න.
1: KW හිස්තනක් අඩුමලන්සු type කරලා 39.47ට SMS කරන්න.
3: Theater Crazy Van Desi Sekurada House Pahata
4: Powered by Bid to Win.

හතරට තවත එන්න වෙනාඩි 10යි. බොරලස්කමුවේ නිල්මිනි, දුව වොසඳි, ඒ වගේම පුතා සදික. ඒගොල්ලොත් මාව අහගෙන ඉන්නේ. කොමගම ඉන්නවා නිෂාන්. එයාවත් ආදරෙන් එකතු කරගන්නවා.

0: ඔන්න සීතල හාද්දක්. අපි අන්තිම බ්‍රේක් එක ගන්න හදාන්නේ තව එකම එක සින්දුවක් දෙනවා. මොකක්හරි කැමති එකක් තියෙනවා නම් ටක්කල වට්ස්ඇප් මෙසේජ් එකක් දාන්න. හවස පහට ළඟයි, තව තියෙන්නේ විනාඩි 7යි.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට.
2: සියත පත්තරේ
1: උදේ 7:50ට අනුග්‍රහය.
3: සීනි විරන් නැදෙන ස්තරම් තැනක්, රන් බෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්.
4: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති, පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝ සහ වින්ඩෝ සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
5: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද? මොකද්ද මහත්තයා, ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද?
6: Excite Power Play. Excite battery එක මිලදී කියන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
7: සිකුරාදා ක්‍රේසි වෙන්දේසියෙන් ස්වර්ණ මහල් ජුවලස් වෙතින් ලැබුණ රුපියල් 150,000ක් වටින ලව් මම් පෙන්ඩන්ට් එක රුපියල් 65ක් වගේ අඩු ගානකට අයිති කරගත්තේ මහියංගනේ සුභාෂිනී කල්යාණී.
8: එන
7: සතියේ ක්‍රීසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් ඔෆර් එකක්. Hotwell Pad 13 Pro tablet එකයි, Skykey GT smartwatch එකයි. මේ දෙකම අඩු ගානකට අයිති කරගන්න දැන්ම ක්‍රීසි වෙන්දේසියට register වෙන්න. RG histana KW කියලා type කරලා 3947ට SMS කරන්න.
1: Fiesta Crazy Vendezi.
2: Sigurada house pahata sieta hanna.
9: Powered by Bid to Win.
5: Excite ganna, lucky ka charge karaganna. Excite battery එක මිලදී කියන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
10: අපොස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන් මාම ගන්නා 011 544 5000.
11: පරම්පරා ගානා අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටි තියත් එක්කම වරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
12: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තර.
13: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර්, දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක්. දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
12: ඔන සමග 5G රෙවොලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්ති මත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහූ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඕන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
14: සන්ධ්‍යා සොම්බි චිත්‍රපටි බලලා තියෙනවද?
15: අම්මෝ මකලෝ, මං ආසනේ.
14: ආසනේ කවුද සොම්බින්ට ආසනේ? මොකද්ද ඒ කියන්නේ?
15: මම රැට නිදාගත්තෙ මට ඒ වනික මැවිලා පේන්න ගන්නවා. මට බයයි.
14: පේනවා. කන්නඩිය බුණ බල්ල බල්ල සරේට කෑක ගහදුවන්නේ නැහැ. මම බයයි.
15: අනේ මකලෝ.
16: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
1: අනුග්‍රහය.
17: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
18: සෙනසුරාද උදේ 8ට.
19: අයියෝ බලපංකො, ඉතින් ඔළුවක් තියෙනවද? බර වාහනයක් එලවන්නේ කොහමද? හැමදාම කියනවා වාහන එලවනකොට ඔළුවෙන් එලවපන් කියලා.
7: ඈ ඔළුවෙන් එලවන්නේ කොහමද බං? මේ බලපන්, මේකේ ගහලම තියෙනවා රියදුරු දෑතට දෙවි රැකවරණයි කියලා.
19: ඈ
9: ජින්තු පිටියේ මවෙනෝ, ජින්තු පිටියේ මවෙනෝ.
1: අනුමතයි
20: 104.4 පනතුරට
0: දැරණිය කළ චමින්ද කලින් සිින්දුව සීතල හාදුවකි එක ප්ලේ කලේ ඇත්තටම මේයා ඔයාව මතක් වෙලා ඔයා එකට ආසයින හැමයි නම කියන්න බැරිවුණා කොල්ල කොහෙ දෝ ඉඳම් මෙසේජ්ජකක් දැම්මා ඔට මා මතක් වුණා නේද කියලා හලා මලි අද ඔයයි වගේ දුවයි දෙන්නම ඉන්නවා කායකේ නේද දුවගේ නම යොමින්දි සදෙවුනා වාව් ලස්සන නමක් චුටි කෙල්ලවත් එකතු කරගන්නවා එහෙනම්

බෙදෑතු මට දෙන්න. මම ගන්නවා. හැබැයි දැන්නම් බෑ, දැන් ගෙදර යන්න ඕනේ. හෙට හවස දෙකට දෙන්නකෝ. ආද අත නෙවෙයි හැබැයි හිත තමයි ඕනේ ඔබේ මට.

අපි හෙට හම්බෙමු. සතුටින් පරිස්සමින් ඉන්න වැස්ස තෙමෙන්න එහෙම එපා. ගොඩාක් පරිස්සම් වෙන්න කල්පනාවෙන් ඉන්න හරිද? මම ආගේ සුදු කොච්චියා.

0: සුබ සන්ධ්‍යාවක්. හවස 5:02 දැන් වෙලාව.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3-5 අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නෑන්ග්‍රෝ 4 HMO. නෑන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: था टॉप स्टोरी
1: දීවරේන්ට අනතුරු ඇඟ වීමක්. දිවයින ඊසාන දෙසින් පවතින අඩුපීඩන කලාපයේ හේතුවෙන් වෙල්ලාසන මුහුදු ප්‍රදේශයේ පවතින කාලගුණික තත්ත්වය රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පැවසුවේ දීවර කටයුතුවල නිරත වීමේදී දැඩි අවධානයෙන් පසුවන ලෙසයි. සියලුම දීවරේ ජීවිතාරක්ෂක කබා පැළඳීම අනිවාර්ය බවත් දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් සුසන්ත කහවත්ත ප්‍රකාශ කළා. දිවිනට ඊසාන දෙසින් පිහිට ඇති අඩුපීඩන කලාපය තවදුරටත් පවතින බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඉදිරි පැය 48 තුළ එම පද්ධතිය දිවිනේ නිවත්ව ගමන් කරමින් ක්‍රමයෙන් දුර්වල වනු ඇතැයි අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. පවතින වැසි සහිත කලගුණ තත්ත්වය ඉදිරි දින දෙක තුළදීද තවදුරටත් පවතිනු ඇති. බස්නාහිර, සබරගමු, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. මේ අතර පුත්තලම මාර්ගයේ දුම්රිය දහවණිය හලාවත දුම්රිය ස්ථානය දක්වා සීමා කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් පුත්තලම දුම්රිය මාර්ගයේ තිල්ලඩි ප්‍රදේශයෙන් ස්ථාන කිහිපයක් ජලෙන් යට වැති බවයි. සියත ප්‍රධාන පුවත් සවස 6:30ට බලාපොරොත්තු වන්න.
0: සියත ටොප් ස්ටෝරී.

0: Padang.
1: Howdy makalo. Oh, howdy kiwata makalo nane. Hayo puruddata kiyawenawa. Howdy Charlie. Ane Charlieth nane. බලන්නු කිතෙන්නේ ජම්මිට වඩා පුරුද්ද ලොකෝයි අනේ. මේ දෙන්නම අද නැහැ. කවුරු නැති වුණත් ඉතින් පුරුද්දට මට හවුඩි කියවෙනවා. අනිත් ඒ තමයි ඉතින් මේ දෙන්න නැති වුණත් මට ඉතින් අනිවාර්යෙන් ප්‍රෝග්‍රෑම් එකක් කරන්න වෙනවා. හැබැයි මම මේ කල්පනා කරේ මෙච්චර කාලයක් හවුඩි හවුඩි කියලා තියෙන්නේ මම මේ පුරුද්දටද කියලා. කවන්න කවන්න කොහොම වුණත් මං කියනවනේ හවුඩි කියලා හරි නේද? මේ මේ පුරුද්ද කියන්නේ හරි අමුතු දෙයක් නේද? සමහර මිනිස්සුන්ට තියෙන පුරුදු දැක්කම අපිට පුදුම හිතෙනවා. බලන්න දැන් සමහර මිනිස්සු ඉන්නවා මතට පුරුදු වෙලා ඉන්නවා. අත්තර ගන්නම බෑ. සමහර අය නියපොතු කන්න පුරුදු වෙලා ඉන්නවා. එතකොට සමහර අය ඉන්නවා හොරකම් කරනවා. ඒකත් පුරුද්දට ගිහිල්ලා. ඒ පුරුද්ද කොච්චරද කියනවනම් කොච්චර සල්ලි තිබ්බත් හොරකම් කරන්නම හිතෙනවා. ඔහොම ඔහොම ඉතින් ගොඩාක් දේවල් තියෙනවා. අද මං හිතුවා මේ ලෝකෙ සමහර මිනිස්සුන්ට තිබ්බ අත්තරින්නම බැරි වුණ පුරුදු ටිකක් ගැන කතා කරන්න. ඒක නෙවෙයි මං කියවේ නෑනේ අද ඇයි මකලෝ නැත්තේ කියලා. දැන් ඔය මකලෝ කියන්නේ නිතරම කතා කරන මිනිස්සෙක්නේ. ඒක යාට පුරුද්දක් වෙලා තිබ්බේ. අඩුම ගානේ ඔයාලා දන්නවද? මකලෝ නින්දනුත් කතා කරනවා. ආයේ නිකන් මෙහෙසේ මෙසේ කතා කරලා නෙමෙයි උත්තටම කතා කරනවා නින්දෙන්. දැන් ඉතින් මේ වැඩසටහන කරද්දිත් දන්නවනේ වැඩිපුරම කතා කරන්නේ කවුද? මකලෝ. ඉතින් ඔය වැඩිපුර කතා කරන පුරුද්ද කොච්චර දුර දිග ගියාද කිව්වොත් මිනිහට දැන් වචනයක්වත් කතා කරගන්න බැරුව ඉන්නේ. උගුර ගියාද දන්නේ. හැබැයි ඉක්මනට එයිද දන්නේත් නැහැ. මම නම් කියන්නේ අනේ දෙයියනේ කටහඬ ඉක්මනට ආවත් නැතත් ඉක්මනට වැඩට එන්න කියලා. මකලෝ නැති වුණාට ඉතින් පුරුදු විදිහට සැන්ඩි ඉන්නවනේ. අද අපි එනවා අමුතු පුදුම පුරුදු ටිකක් ගැන කතා කරමු. පුරුදු විදිහට අපිට ඉන්නවා මාළඹේ පුංචි කාර්යෝස. පුරුදු විදිහට අපි ක්‍රේසි වෙම්බේසි ගැනත් ඔන්න කතා කරනවා. හය හමාර වෙනකන් අහගෙන ඉන්නවනේ. හඳ හොඳලාඩක් හැන්දෑ ජාමේ.

0: ඔබට දැනෙන රසකම අහිම.
1: ඔබත් A-level අවසන් ක්ලාසෙස් වෙත NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියාව විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Anshikin සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIBM The City University The Place to Be.
2: අතේ මිටේ තියන කාලෙට එකෙන් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අදහන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 ට දැන් ගන්නකෝ කෝල් එක. අහන්නකෝ යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩෙක් නෙති.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද?
1: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තර.
2: 45 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.
3: අපස උසස් පෙළින් පසු සැබ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යාශේ ත්‍රියන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන් මම ගන්නා 0.11 544 5000.
4: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර්, දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක්, දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
5: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව.
6: ෂනාලි ලී වගේද ස්විස්ටෙක් ඇලුමිනියම් ආකිටෙක් වගේම ෆැබ්‍රිකේටත් හයිලි රෙකමෙන්ඩ් කරා.
5: ලව්ලි ඊට පස්සේ සහෙලි
6: ෆැබ්‍රිකේටගේ කොටේෂන් එක ස්විස්ටෙක් එකට වට්ස්ඇප් කරා. කැෂ්බැක් එක වගේම අවුරුදු 30ක වොරන්ටියත් ලැබුණා. ලයිෆ් ටයිම් ආෆ්ටර් සේල් සර්විස් එකක් දෙනවනේ.
7: මිලියන 2.5ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7778 වට්ස්ඇප් කරන්න.
8: පුංචිකාර නිවස වාහන උද්‍යානය, තෝරගන්න වාහන 400ක් එකම තැන, වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
9: මේ පාර ක්‍රේසි වෙන්දේසින් Hot Wheels 13 Pro එකකුයි, Skyki GT Smart Watch එකකුයි.
8: පුවා හෝල්ඩින්ග්ස් එකෙන් ලැබෙන මේ බන්ඩල් එක රුපියල් 61,000 කට අඩුම ගානට දැන් ක්‍රේසි වෙන්දේසියෙන්.
9: Hot Wheels 13 Pro එකේ ලොකු ඩිස්ප්ලේ එකක් තියෙනවා. Milliampere 5580 ක බැටරි කැපැසිටි එකක් තියෙනවා. Octa-core processor එකින් හින්දා සුපිරියට වැඩ.
8: එතකොට Smart Watch එක stable Bluetooth phone call option එක තියෙනවා. Waterproof, සෑහෙන වැඩ ගොඩක් පුළුවන්.
9: හිත හිතෙන්න එපා, දැන්ම ක්‍රේසි වෙන්දේසියට register වෙන්න. හිස්තන KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
10: සියත ක්‍රේසි වෙන් දේසි සිකුරාදා හවස පහට
11: powered by bid to win.
12: සියත FM MMMMM real සින්දු නිතර ඇහෙන එන්න එන්න එන්න
13: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයින පුරා
14: මේ පැයි හිත කැමති නගීත ඔබ වෙත ගෙනෙන්නේ.
15: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
16: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
15: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.

0: ล้านดัง
1: ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තම මම කියවනේ අද අපි කතා කරන්නේ අමුතු පුදුම පුරුදු ගැන කියලා. මෙන්න මේ පුද්ගලයාව දන්නවද කියලා බලන්න. බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින්. මෙයා ඇමරිකාවේ හිටපු කෙනෙක්. මෙයාට කියනවා ඇමරිකාවේ ආරම්භක පියවරුන්ගෙන් එක්කෙනෙක් කියලා. Founding Fathers of the United States. දැන් මෙයා මේ එක පැත්තකින් විද්‍යාඥයෙක් එහෙම නැත්නම් නව නිපැයුම්කරුවෙක් කියලා කියන්නත් පුළුවන්. අකුණු සන්නායකය හොයාගත්තේ මෙන්න මෙයා. ඒ කියන්නේ බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින්. තව ගොඩාක් දේවල් මෙයා හොයාගෙන තියෙනවා. ඉතින් හොයලා බලන්න, සර්ච් කරලා බලන්න මෙයා මොනවද කරලා තියෙන්නේ කියලා, මොනවද හොයාගෙන තියෙන්නේ කියලා. ඔක්කොම මට මෙතන කියන්නත් බෑනේ නේද? දැන් මේ බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින්ගේ තිබිලා තියෙනවා අමුතු පුරුද්දක්. එයා උදේම ඇහැරෙනවා. ඇහැරිලා ජනේලෙ ගාවට ගිහින් ජනේලෙ හොඳට අරිනවා. ජනේලෙ ඇරලා ඇඳුම් ඔක්කොම ටික එයා ගලවලා දාලා එයා සීතල වාතය නානවලු. නිකන් කියපු ගමන් අපිට හිතෙන්නේ මොන පිස්සු වැඩක්ද කියලා නේ. හැබැයි ඔයා දන්නවද මේ බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් විශ්වාස කරලා තියෙනවා උදේට එන සීතල වාතය ඇඟේ වැදුනාම ඒක සෞඛ්‍යයට හොඳයි කියලා. මේ බෙන්ජමින් හැමදාම පුරුද්දක් විදිහට මේක කරගෙන ගිහිලා තියෙනවා. හොඳම වැඩේ තමයි ගමේ මිනිස්සුත් මේක දකිනවා. ඉතින් ඇඳුන් නැතුවනේ ඉන්නේ මුළු ගමක්ම මේ මෙයාගේ අමුතු පුරුද්ද ගැන කතා වුණා කියලත් කියනවා. හැබැයි ඉතින් ගමේ මිනිස්සු මේක ට්‍රයි කරන්න ගියා කියලා නම් සඳහන් වෙන්නේ නැහැ. දැන් මේක අහලා නිකන් ඔයාටත් හිතුනොත් පොඩ ට්‍රයි කරලා බලන්න ඕනේ කියලා පොඩක් පරිස්සමෙන් ට්‍රයි කරන්න. හරි. ඔයාට මේ වගේ අමුතු පුරුදු තියෙනවා නම් අපිට පොඩි මැසේජ් එකක් දාන්න 0711 982 94 අපේ WhatsApp නම්බර් එක. ඉතින් හොඳ කියන්න පුළුවන් පුරුද්දක් නම් අපි ඔන්නෑ කියනවා.
0: Random.

0: දශකායක විශ්වාසයෙන් ඔබ රසවත් කළ මෝතා ඉන්ග්‍රීඩියන්ට්ස්, ජෙලටින්, කලරින් සහ ෆ්ලේවර්ස්, හදට දැනෙන රසක මහිම.
1: රපුන්සල් වගේ මන්නං ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: සමග 5G රෙවලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහූ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඕන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
4: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව.
5: ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා.
6: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7000ට වට්ස්ඇප් කරන්න.
5: දෙනවා කියලා මෙහෙමත් දෙනවද? Hotwell Pack 30 Pro Tablet එකයි, Sky Kitchen Smart Watch එකයි අඩුම ගානට. පිස්සුනේ!
7: මේ Hotwell Pack 13 Pro Tablet එකේ ලොකු ඩිස්ප්ලේ එකක් තියෙනවා. mAh 6580ක බැටරි කැපැසිටි එකකුත් තියෙනවා. Octa-core processor එකකින්ද සුපිරියට වැඩ.
5: එතකොට Smart Watch එක Stable Bluetooth Phone Call option එක තියෙනවා. Waterproof, එකිනෙකිනුකින් ගොඩක් වැඩ කිඩ.
7: ඌවා Holdings within ලැබෙන රුපියල් 61000ක මේ bundle එක අඩුම ගානට ගන්න දැම්මල අසුතියක්.
5: KW හිස්තනක් අඩුමලන්සෝ ටයිප් කරලා 39.47ට SMS කරන්න.
8: සියත ක්‍රේසි වෙන් දේසි සිකුරාද හවස පහට
9: powered by bid to win.
5: තාත්තේ, මෙන්න ඔය අයියායි කියන සින්දුව වෛරල් වෙලා
10: දුවේක Facebook එකට දැම්මද?
5: Facebook විතරක් නෙවෙයි, මම ඔය දෙන්නව සීත TV Voice of Family එකටත් register කරා.
11: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත TV තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
12: සීත Voice of Family.
13: register වෙන්න නම ගම විස්තර 0712-800-800ට WhatsApp කරන්න.
14: සරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. සරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආශ්චර්යා. සරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
15: 2026 Platinum Excellence සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ Voice of Asia මාධ්‍යචාලය සම්මානිත වූවකයි.
14: ඔබ අප කෙරෙහි තිබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.

ගරාජ්වල. සමහර මිනිස්සු ඉන්නානේ පුරුද්දට වගේ ඇඳෙනවා. මං කියන්නේ වාහනයක් ගන්න යනකොට ඔහොම ඇඳෙන්න එපා. ඇඳ ගන්න යන්න එපා. රැවටෙන්න එපා. අපි මේ නිතරම ඔබට කියන්නෙත් ඒකනේ, මේ මග පෙන්නනවා කරන්නේ නේද? අපි මාර කාර්යතාවයක් මොනවා වුණත් මේ කරන්න කියලා මට හිතෙනවා. දැන් වාහනයක් ගන්න ඕන වුණාම තැන් තැන් වලට ගිහින් රස්තේ අදු වෙන්න එපා. එක තැනක් තියෙනවා. එතන වාහන 400ක් විතර තියෙනවා. අනිත් එක හොඳ වාහන එතන තියෙන්නේ. යන්න මාළඹ පුංචි කාර් නිවසට. පුංචි කාර් නිවසේ තියෙනවා සෑහෙන වාහන ප්‍රමාණයක්. තමන්ගේ හිතේ තියෙන වාහනේ වාහන 400න් මම මේකට කැමතියි කියලා ගන්න පුළුවන්. අනිත් එක ඔතෙන්ට ඔය දාන වාහන හැම එකක්ම එකක් නෑර හොඳට චෙක් කරලා තියෙන්නේ. හරියට නිකන් කාලා බැලුවා වගේ චෙක් කරලා තියෙන්නේ. ඔයාට ගිහිල්ලත් නිකන් ඩබල් චෙක් කරගන්න ඕන නම් සර් මට පුළුවන් මේක පොඩක් වාහනේ චෙක් කරගන්න කියලා ඒගොල්ලෝ ගාව තියෙන ඔටෝඩොක් වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකයක්. ඒකේ තියෙන හොයිස්ටර්ස් ඒ වගේම වාහනේ උස්සනවා. උස්සලා ඔයාටම බලා ගන්න පුළුවන් වාහනේ අඩුපාඩු තියෙනවද, වාහනේ ප්‍රශ්න තියෙනවද කියලා. ඉතින් ඒ වගේ අර විනිවිද භාවයක් තියෙන හොඳ ආයතනය කම්පැනි එකක් තමයි මාළඹේ පුංචි කාර් නිවස කියලා කියන්නේ. ඒ නිසාම තමයි අපි ඔබට නිතරම කියන්නේ පුංචි කාර් නිවසට යන්න. මං කියන්නේ වාහනයක් ගන්නවනම් පුරුද්දක් කරගන්න මාළඹේ පුංචි කාර් නිවස පැත්තේ ගිහිල්ලා පොඩි රවුමක් දාලා වාහනයක් අරගෙන ඉන්න එක පුරුද්දක් කරගන්න. හරිද? මං ඇඩ්‍රස් එක කියන්නම් මාළඹේ පුංචි කාර් නිවසේ. පුංචි කාර් නිවස වාහන උද්‍යානයේ පුංචි කාර් හන්දිය පුංචි කාර් පාර මාළඹේ. දැන් ඊළඟ පුරුද්ද ගැන තමයි මේ කියන්න හදන්නේ. පුරුද්දට වගේ දැන් හැමෝම ගොඩක් අය ලන්සු තියාගෙන යනවා. ඒක දැන් පුරුද්දක් වෙලා තියෙන්නේ. ක්‍රේසි වෙන්දේසියේ ලන්සු තියෙන එක. හරිද? ඉතින් ඒ පුරුද්දට අපි දෙනවා ලොකු සපෝට් එකක්. මේ පාර ඕගොල්ලන්ට බන්ඩල් එකක් දීලා තියෙනවා. රුපියල් 61,000ක් වටින මේ බන්ඩල් එක ඔයාට ඉතාමත් අඩු ගානකට ගන්න පුළුවන්. ක්‍රේසි වෙන්දේසියෙන් මේ එන සිකුරාදා හවස 6:00 වෙද්දි. ඉතින් අපි බලමු කාටද කොයි පැත්තටද මේ බන්ඩල් එක යන්නේ කියලා. මේ බන්ඩල් එකේ තියෙනවා ටැබ්ලට් එකකුයි ස්මාර්ට් වොච් එකකුයි. හොට් වේව් පැඩ් 13 ප්‍රෝ ටැබ්ලට් එකයි ස්කයිකි GT ස්මාර්ට් වොච් එකයි. සුපිරිම ටැබ්ලට් එකකුයි සුපිරිම වොච් එකකුයි තියෙන්නේ. ඉතින් කතා දෙකක් නෑ. ඉතින් මේ වගේ ලොකු වටිනාකමක් තියෙන එකක් ඉතාමත් අඩු ගානකට ගන්න තියෙන්නේ ක්‍රේසි වෙන්දේසියෙන් විතරයිනේ. මෙන්න මෙහෙම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්නකෝ. REG කියලා ටයිප් කරන්න, හිස් තැනක් තියන්න, KW කියලා ටයිප් කරන්න, ඒ මැසේජ් එක 39:47 SMS කරන්න. ඊට පස්සේ ඉතින් මේ එන සිකුරාදා හවස 6:00 වෙනකන් ලන්සු තියාගෙන යන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට ලන්සු තියන්න. KW කියලා ටයිප් කරා, හිස් තැනක් තිබ්බා, අඩුම ලන්සු ටයිප් කරා, මැසේජ් එක 39:47 SMS කළා.

0: 양.
1: 포르도 포르도 포르도 포두마 포르도 메와 냉망키 안내 안내 අපි කවුරුත් දන්න පැබ්ලෝ පිකාසෝගේ අමුතු පුදුම පුරුද්දක් ගැන. පිකාසෝ නිතරම එයාගේ සාක්කුවේ පිස්තෝලයක් තියාගෙනලු එන්නේ. හැබැයි මේකෙන් වෙඩි තිබ්බොත් වෙඩි වදින්නේ නැහැ. ඒ කියන්නේ මේක බොරු පිස්තෝලයක්. හැබැයි කාටහරි මේකෙන් ඩිෂුන් ඩිෂුන් කාලා වෙඩි තිබ්බොත් පොඩි සද්දයක් එනවලු. ටිකක් පොඩි සද්දයක් නෙමෙයි ටිකක් ලොකු සද්දයක් එනවා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ මේ පිකාසෝ තියාගෙන ඉන්න මේ පිස්තෝලේ ව්‍යාජ එකක් බොරු එකක් උණ්ඩ තියනවා හිස් උණ්ඩ තියෙන්නේ. සද්ද විතරයි පිට වෙන්නේ, කිසිම හානියක් වෙන්නේ නැහැ. බ්ලැන්ක්ස් එමත් නැත්තම් සද්ද විතරක් වෙන උණ්ඩ තමයි මේ පිස්තෝලේ තිබිලා තියෙන්නේ. ඇත්තටම මේ පැබ්ලෝ පිකාසෝ මේක පුරුද්දක් විදිහට කරගෙන ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ යාගේ සාක්කුවේ මේ ව්‍යාජ බොරු පිස්තෝලේ දාගෙන ගිහිල්ලා තියෙනවා. ඇයි මෙයා මෙහෙම කරලා තියෙන්නේ? මේකට හේතුව තමයි කවුරු හරි පිකාසෝගේ චිත්‍රවල තේරුම මොකද්ද කියලා ඇහුවාම ඊට පස්සේ කවුරු හරි යාගේ චිත්‍ර විවේචනය කරන්න එහෙම ආවොත් ඊට පස්සේ නිකන් පිකාසෝගේ චිත්‍ර ගැන කියලා නිකන් මෝඩ ප්‍රශ්න වගේ අහගෙන ආවොත් පිකාසෝ ගත්තලු සාක්කුවෙන් එළියට පිස්තෝලේ අරගෙන වෙඩි තියනවලු. අහසට වෙඩි තියනවා කියලා තමයි කියන්නේ. එතකොට ඉතින් සද්ද එනවා, අර ප්‍රශ්න අහපු කෙනා කලබල වෙනවා, බය වෙනවා, බය වෙලා දුවන. සමහර වෙලාවට කියලා තියෙනවා පිකාසෝ මේකින් සෑහෙන විනෝදයකුත් ලැබුවා කියලා. ඒක නිසා පුරුද්දක් විදිහට දිගටම තියාගෙන ගියා කියලත් කියනවා. ඒක නෙවෙයි මම මේ කල්පනා කරේ. හොඳ වෙලාවට මකොලෝට මේ පිකාසෝගේ වගේ පිස්තෝලයක් නැත්තේ. තිබ්බ හැමනම් මං අහන ප්‍රශ්න වලට මකොලෝට අහසට වෙඩි තිය තියාම තමයි ඉන්නේ.
2: රන්ඩන්

0: Rockwemo Theatre. ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා.
2: හතර වටේම පත්තර තප්පරේට 100ට.
1: 100ද පත්තරේ.
2: උදේ 7:50ට. අනුග්‍රහය.
3: සීනිවි රන්න ඇදෙන ඉස්තරම් තැනක්. රන් පොමුට
4: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස්ටෙක් ස්ලිම් ලයින්.
5: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද? මොකද්ද මහත්තයා? ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදී කියන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
6: උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන් මම තන්නා 0.11 544,500.
7: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
8: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
9: සින්දරෙල්ල යව බේරගන්න කුමාරයෙක් එනකම් බලන් හිටියට මන්නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්.
10: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
11: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
12: මෝක් ජුවලස් වෙත ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 0.112 414 414 කොන්දේසි සහිතයි. මෝක් ජුවලස් සැමදා ඔබ සමගයි.
13: ඔබත් A-level සම්සන් කළ සිසුවෙක්ද? NIBM ද සිටි යුනිවර්සිටි සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0.11 732 1000. NIBM ද සිටි යුනිවර්සිටි, the place to be.
14: වාර්තා පිට වාර්තා සම්බන්ධ කෝටි 8 NLB දනඩ තහනමේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත
15: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉතල පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0.112 200 200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
16: ඉස්කෝලේ කාලේ මම හිටියේ දෙකට ගණින්න බෑවකි. ඒත් ඉතින් ඕ ලෙවල් දෙපාරක් කරන්න උනා. අපරාධ කියන්න බෑ. ඒ ලෙවලුත් දෙපාරක් කරගත්තා. පාඩු නෑ. අන්තිමට මම නැවතුනේ ඩිග්‍රි දෙකක් අරන්. රස්සා දෙකක් කළා, වාහන දෙකක් ගත්තා.
17: ගිහන්. හැබැයි එකක්.
16: ආයි ඒ ගැන බය වෙන්න එපා. එකම ආටිස්ට් ගේ. හැබැයි සින්දු දෙකක්.
18: සතියේ දවස් පහේම උදේ 10ට.
16: ඒ තමයි ලෝකෙ කොහේ හිටියත් මං ආස එකම රේඩියෝ ෂෝ එක.

0: திலகவரதன் டெக்ஸ்டைல்ஸ், சிகுராத கிரேசி வெந்தேசியன், ஸ்வர்ண மஹால் ஜுவல்லர்ஸ் வித்தின் லேபுன ரூபியா 150,000 வாட்டின லவ்மாம் பெண்டன்ட் கா ரூபியா 65 வகை அடு கானகட்ட ஐதி கரகத்தே மஹியாங்கனே சுபாஷினி கல்யாணி
1: මංගිතියවත් නැති විදිහට සිය තෙත්පෙන්නේ වටිනා ජන් පෙන්ඩෙන් එකක් ලබා දෙනවා. ඉතින් මේක ජීවිතේ අමතක නොවන තෑග් ගන්න. අම්මලාගේ ආදරේ කියලා මෙම කරන්න බෑ. මම කරන්නේ ගොවිතැන්. මගේ ඇත්තම ජීවිතේවත් මම හිතුවේ නෑ මට මෙහෙම දෙයක් ලැබෙයි කියලා. මම සිය තෙත්පෙන්නකට ගොඩාක් ස්තුතියි. සිය තෙත්පෙන්න අන්න හැමෝම අම්මාවරුන් වෙනුවෙන් මේ කරපු දෙයට සිය තෙත්පෙන්නකට බෙහෙවින් ස්තුතියි.
0: එනසොතී ක්‍රීසි වෙන්දේසෙන් රුපියල් 61,000 වටින බන්ඩල් ඔෆර් එකක්. Footwell Pad 13 Pro Tablet එකයි Skyki GT Smart Watch එකයි. මේ දෙකම අඩු ගානකට අයිති කරගන්න දැන්ම ක්‍රීසි වෙන්දේසීට රෙජිස්ටර් වෙන්න. RG හිස්තන KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න. Fiat Crazy Vendezi.
2: සිකුරාදා හවස 5ට සියතහන.
3: Powered by Bid to Win.

0: සහයයි විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
0: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික්, ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Mangrove 4 HMO. Mangrove. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු.
1: අඩුපීඩන කලාපයේ තවදුරටත් දීවරේන්ට තනතුරු ඇඟපේ. පුත්තලම මාර්ගයේ දුම්රිය දහවනේ හලාවතට සීමා කෙරේ. ඉන්ධන භාවිත කිරීම ගැන ජනපතිගෙන් රාජ්‍ය නිලධාරීන් උපදෙස්. අල්ලස්ගත් පළාත් ආදායම් කාර්යාල සේවකයෙකු අත්අඩංගුවට. ඉරානයට එරෙහි යුද්ධයෙන් අමරිකාවේ ගුවන් යානා 39ක් විනාශ වේ.
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයින පුරා.

0: 라당.
1: අපි දැන් ඉන්නේ අලුත් පැයකට ඇවිල්ලා මකලෝ නෑ කියලා පාළුවක් නෑ නේද අනේ. මට තනේනොත් මේක කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි චාලි පොඩක් හිටියා නම් ඒත් හොඳයි නේ. හරි. දැන් අපි මේ කතා කර කර ඉන්නේ සමහර මිනිස්සුන්ට තියෙන අමුතු පුදුම පුරුදු ගැන. නිකමට හිතන්න ඇහැරුණු වෙලාවේ ඉඳන් ඇඳට වෙලා තමයි ඔයාගේ වැඩ ටික කරන්න කියලා කියද්දිත් ආසයි මේ. දැන් අද වගේ මේ වැස්ස දවසක ඇඳට වෙලා ඉතින් ඉන්න තිබ්බනම් අම්මෝ කියද්දිත් සනීපයි. දැන් මේ ඇඳට වෙලා වැඩ කරන එක පුරුද්දක් වෙලා තිබ්බ මිනිස්සෙක් හිටියා. එයාගේ නම තමයි වින්ස්ටන් චර්චිල්. මෙයා බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිවරේ. 1940 ඉඳන් 1945 වගේ කාලේ තමයි මෙයා අගමැති වෙලා ඉඳලා තියෙන්නේ. දෙපාරක් අගමැති වුණා කියලත් කියනවා. දැන් දෙවන ලෝක යුද්ධ කාලේ හිට්ලර් ටෙරෙහිව බ්‍රිතාන්‍ය වෙනුවෙන් හිටපු බ්‍රිතාන්‍ය මෙහෙයවපු නායකයෙක් කියලා කියනවා මේ වින්ස්ටන් චර්චිල්. දැන් අගමැතිවරයෙක් වෙලා ඉද්දිතින් සෑහෙන කාර්ය බහුලයින කොච්චර වැඩ ගොඩක් තියෙනවද නිකමට හිතන්න. හැබැයි මේ වින්ස්ටන් චර්චිල් වැඩ කරන්නේ ඇඳට වෙලා. උදේ 7ට විතර ඇහැරෙනවා. ඇහැරපු වෙලාවේ ඉඳන් එයාට තියෙන මීටින්ස්, කට්ටියට උපදෙස් දෙන ඒවා, රැස්වීම් කරන ඒවා, ලිපි ලියන ඒවා, නම් මනම් ඔය තියෙන වැඩ ගොඩම අගමැතිවරයෙක් කරන සාමාන්‍ය වැඩ කන්දරාවම මේ චර්චිල් කරන්නේ ඇඳට වෙලාලු. මේක පුරුද්දක් විදිහට මේ මිනිස්සු දිගටම කරගෙන ගිහිල්ලා තියෙනවා. ඇයි මෙහෙම කරන්නේ කියලා හොයලා බැලුවම වින්ස්ටන් කියනවා එයාට ඇඳේ ඉඳන් වැඩ කරද්දි නිදහසේ හිතන්න පුළුවන්ලු. මටත් හිතෙනවා ඇත්තටම ඇඳට වෙලා වැඩ කරොත් මීට වඩා හොඳට අදහසෙයි කියලා. හොඳ ක්‍රියේටිව් අදහස්. අනික නිදහසේ හිතන්න පුළුවන්, පොඩ්ඩක් නිදා ගන්නවා, පොඩ්ඩක් ඇහැරෙනවා, වැඩ කරනවා. හොඳට කියලා බලන්න ඕනේ අපේ බොස්ට. මේ වැඩේ හොඳයි, ට්‍රයි කරලා බලමුද කියලා.

අපිටත් එක එක පුරුදු තියෙනවනේ අනේ. සමහර ඒවා අත්තරගන්න බෑ. නිකන් සමහර ඒවා ඉබේ වෙන පුරුදු. දැන් එකමිට හිතන්නේ ෆෝන් එක. අපිට පොඩි නිදහසක් හම්බුණත් අපි ෆෝන් එක අතට අරගෙන ඒකේ මොනාරි ඔබනවා Facebook යනවා මොකක් හරි කරනවනේ. නිකන් පුරුද්දක් වෙලානේ ඒක. දැන් මං කිව්වොත් ඔය පුරුද්දක් වෙලා තියෙන එකෙන් ඒ කියන්නේ ෆෝන් එක හැමදෙස්සෙම අතට අරගෙන ෆෝන් එක ඔබන පුරුද්දෙන් අපි වැඩක් ගත්තොත් මොකද? නිකමට ඉන්න ගම ක්‍රේසි වෙන්දේසිය ලංස තියන්නකෝ. අඩු ගානට ඔය ක්‍රේසි වෙන්දේසියෙන් දෙනේවා ගන්නත් පුළුවන්. SMS ගණන් නෙවෙයි, ඉතින් ලක්ෂ ගණන් වල දේවල්. එතකොට ෆෝන් සම් වෙනවා, අනම් මනම් ජාති ගොඩක් හම් වෙනුනේ. පහුගිය කාලේ රත්තරම්ම දුන්නා, නිකන් රත්තරම් පුරෝලම දුන්නා. දැන් මේ පාර අපි දෙන බන්ඩල් එකක්. ඕකේ තියෙනවා ටැබ්ලට් එකකුයි ස්මාර්ට් වොච් එකකුයි. හරිද? මේකේ ටැබ්ලට් එකේ නම තමයි හොට් වේව් පැඩ් 13 ප්‍රෝ ටැබ්ලට් එක. එතකොට ස්කයිකි GT ස්මාර්ට් වොච් එක. ඉතින් කරන්න තියෙන්නේ පුරුද්දට වගේ අර ෆෝන් එක අතට ගන්න වෙලාවේ ක්‍රේසි වෙන්දේසි මෙන්න මේ බන්ඩල් එකට අඩු ලංසු තියාගෙන යන්න. මං කියන්නේ ඒ වගේ දේවල් පුරුදු කරගන්න. දැන් ක්‍රේසි වෙන්දේසිට මේ දීලා තියෙන බන්ඩල් එක, මේ පාර තියෙන බන්ඩල් ඔෆ් එකක් නේ මේක දීලා තියෙන්නේ අපිට පුවා හෝල්ඩින්ග්ස් වෙතින් රුපියල් 61,000 මේ බන්ඩල් එක. ඉතින් අඩු ගානට ගන්න, හිත හිතා ඉන්න එපා. ෆෝන් එක ගන්න, රෙජිස්ටර් වෙන්න, ලංසු තියන්න. කෝ ෆෝන් එක ගන්න පුරුද්දට වගේ ෆෝන් එක ගන්න. ගත්තා REG කියලා ටයිප් කරා, හිස් තැනක් තිබ්බා. KW කියලා ටයිප් කරා, ඒ මැසේජ් එක 3944 SMS කරා. ඊට පස්සේ පුරුද්දට වගේ ලංසු තියාගෙන යන්න තියෙන්නේ. KW කියලා ටයිප් කරා, හිස් තැනක් තිබ්බා, අඩුම ලංසු ටයිප් කරා. මහා ලොකු දෙයක් නෑ. ඒකමාරි 3944 SMS කරා. හරි ලේසි, හරි පහසේ. සිග්‍රාදහව සහයමාර වෙනකන් ලංසු තියන්න ඕනේ. ඊළඟට මාළුවේ පුංචි කාරණාවක් ගැනත් මතක් කරන්න. ඉතින් වාහනයක් ගන්න යන ඔබ අනිවාර්යයෙන්ම යා යුතු තැන මාළුවේ පුංචි කාර් නිවස. ඇයි අපි මේ නිතරම ඔබට මාළුවේ පුංචි කාර් නිවසට යන්න කියලා කියන්නේ? එතන වාහන තියෙනවා, හැබැයි තියෙන්නේ හොඳ වාහන විතරයි. ඒගොල්ලෝ කියනවනේ අපි ඔබට හොඳ වාහන පමණක් තෝරා බේරා දෙන්නෙමු. ඉතින් ඒගොල්ලෝ ඒ කියන දේ හරියට කරලා තියෙනවා. මාළුවේ පුංචි කාර් නිවස පරිශ්‍රයට ගියොත් ඔයගොල්ලන්ට ඒක බලා ගන්න පුළුවන්. අනිත් එක තමයි ඒගොල්ලන්ගේ ඔටෝඩොක් වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකයේ තියෙනවා. වාහනයක් විකුණන්න මාළුවේ පුංචි කාර් නිවසට දානවා නම් ඒගොල්ලෝ ඔටෝඩොක් වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකයෙන් ඒ වාහනේ හොඳට චෙක් කරනවා. චෙක් කළා තමයි වාහනේ මාළුවේ පුංචි කාර් නිවස පරිශ්‍රය දාන්නේ. ඉතින් කස්ටමර් කෙනෙක්ට ඕන වාහනේ ඩබල් චෙක් කරගන්න ඒකත් කරගන්න පුළුවන්. විශේෂයෙන් කියන්න ඕනේ ගණන් කතා කරගන්නකොට ඒගොල්ලෝ සෑහෙන මූල විනිවිදභාවයක් තියාගෙන තමයි කටයුතු කරන්නේ. දැන් අපිට වාහනයට ආස හිතුණා, අපි කොහමද මේක ගන්න ඕනේ කියලා ගන්න ඕනේ කියපු ගමන්ම ඒගොල්ලෝ වාහනේ හිමිකරුවව කන්ටැක්ට් කරලා දෙනවා. හැබැයි මාළුවේ පුංචි කාර් නිවස ඒකට හවුල් වෙන්න යන්නේ නැහැ. ගණන් කතා කරගන්න මාළුවේ පුංචි කාර් නිවස කට්ටිය මැදිහත් වෙන්නේ නැහැ. අපිට වාහනේ හිමිකරුවත් එක්ක තමයි ගාන කතා කරගන්න තියෙන්නේ. ඉතින් වාහනයක් ගන්න කොච්චර හොඳ වටපිටාවක් තියෙන තැනක්ද මාළුවේ පුංචි කාර් නිවස කියලා කියන්නේ. වාහන සේනය සැබෑ කරගන්න යන්න මාළුවේ පුංචි කාර් නිවසට. මෙන්න ඇඩ්‍රස් එක. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, පුංචි කාර් හන්දිය, පුංචි කාර් පාර, මාළුවේ.

0: ரகசிய தட்ட. ඔබත් ඒලෙවල් අවසන් කලස සුවෙක්ත NIBM ද සිටි යුනිසිටි සමකින් ඔබේ ගලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලියයා, මැලේසියා හෝ රශ්‍යයා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධයක් බිස්නස්, කම්පියුටින්, ඩිසයින්, ඩේට සයින්ස්, ඉංජිනීරින්, ලැංග්වේජස්, සයිකොලොජි හෝ ලොජිස්ටික්ස් යන අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011 732 1000 NIBM ද සිටි යුනිවර්සිටි ද ප්ලේස් ටු බී.
1: ඇලුමිනියම් ඇලුමිනියම් මනේ
2: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි එකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
3: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තර. ඕන සමග 5G රෙවොලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගල් හෝ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඕන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
4: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
5: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
6: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
4: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. Kata karanna 0718 492 492 0718 132 77.
7: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති, පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝ සහ විඩෝ සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
8: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
9: මේ පාර ක්‍රේසි වෙන්දේසින් හොට් වේපෑඩ් 13 ප්‍රෝ එකකුයි, ස්කයික GT ස්මාර්ට් වෝච් එකකුයි,
10: පුවා හෝල්ඩින්ග්ස් එකෙන් ලැබෙන මේ බන්ඩල් එක රුපියල් 61,000 උනාට අඩුම ගානට දැන් ක්‍රේසි වෙන්දේසියෙන්.
9: Hot iPad 13 Pro එක ලොකු ඩිස්ප්ලේ එකක් තියෙනවා. Milliampere 6580ක බැටරි කැපැසිටි එකක් තියෙනවා. Octa-core processor එකක හින්දා සුපිරියට වැඩ.
10: එතකොට smart watch එක stable bluetooth phone call option එක තියෙනවා. Waterproof සෑහෙන වැඩ ගොඩක් පුළුවන්.
9: හිත හිතෙන්න එපා. දැන්ම Crazy Vendee site register වෙන්න. register කරලා KW කියලා type කරලා 3947ට SMS කරන්න.
11: Theater Crazy Vendee. Sekurada හවස පහට.
12: Powered by Bid to Win.
13: මේ හිත කැමති නගීත ඔබ වෙත ගෙනෙන්නේ.
14: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
15: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
14: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.
16: Bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow, bow

0: ัง
1: මෙන්න අහගන්න තවත් පුදුම අමුතු පුරුද්දක්. මෙන්න මේ නිලියව දන්නවද කියලා බලන්න. මර්ලින් මොන්රෝ. මෙයා 1950 දශකයේ හොලිවුඩ් චිත්‍රපටවල රඟපාපු ඉතාමත් ලස්සනම ලස්සන නිලිය. නම අමතක වුණාට, නම පොඩ්ඩක් මීටර් වෙන්නේ නැති වුණාට සර්ච් කරලා බලන්න මෙයාගේ රූපේ දැක්ක ගමන් ඕගලන්ට මෙයාව මතක් වෙනවා. හරිද? දැන් මේ නිලිය එයාට තිබිලා තියෙන අමුතු පුරුද්දක්. මොකද්ද මේ පුරුද්ද? එයා දවසට 15 වතාවක් විතර එයාගේ මූණ හොදලා තියනවලු. එයා ඒක පුරුද්දක් විදිහට නිතිපතා දිනපතා කරගෙන ගිහිල්ලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඇත්තටම ඒකට හේතුව විදිහට එයා කියලා තියෙන්නේ, එයා නිතරම හමේ තෙතමනේ ගැන හිතලා තියෙනවා. එයා හමට විස බීජයයි කියලා හිතලා තියෙනවා. එතකොට එයා හම ගැන සෑහෙන්න උනන්දුයි එයාගේ. ඉතින් ඒ වගේ ගොඩාක් කාරණා හින්දා තමයි එයා ඒ විදිහට දවසට 15 වතාවක් එයාගේ මූණ හොදලා තියෙන්නේ. හැබැයි එයාට මෙන්න මේ සින්ඩ්‍රෝම් එකක් තිබිලා තියෙනවා. ජර්මෝෆෝබියා, විස බීජ වලට බය, විස බීජ භීතිකාව. මේ ෆෝබියා එක තිබිලා තියෙන ඒකත් එක්ක තමයි මෙයා මේ නිතරම හොදන වැඩේ කරලා තියෙන්නේ. මුණ හොදන එක විතරක් නෙවෙයි, එයා නිතරම අත් දෙකත් හොදන කෙනෙක් කියලා තමයි කියන්නේ. මටත් නිකන් හිතෙනවා මට ජර්මෝෆෝබියාද කියලා. සමහර වෙලාවට මකලෝ හැම ඉන්නකොට මට බය හිතෙනවා. මට හිතෙනවා නිකන් මට ජර්මෝෆෝබියා කියලා. හරි, එහෙනම් ඉතින් හදට අපි සමගන්නයි සෝදානම. අපි නෙමෙයි මම. හෙට හම්බෙමු හවස 5ට. මකලෝ එයිද දන්නේ? හෙට ආවෙ නැත්තත් ප්‍රශ්නයක් නෑ. තේනවද ඉතින්? මකලෝ අත්‍යවශ්‍ය නෑ මේ වැඩසටහනට. අම්මෝ මේවා අහගෙන ඉඳලා පස්සේ ඇවිල්ලා මට දෙස් දෙවල් තියන්න පුළුවන්. රයිට්. හෙට කවුරු නැතත් මේ සැන්ඩියට. ගිහින් නම් හෙට හම්බෙමු.

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: අඩුපීඩන කලාපයේ තවදුරටත් දීවරේන්ට තනතුරු ඇඟවීම. පුත්තලම මාර්ගයේ දුම්රිය දහවනේ හලාවතට සීමා කෙරේ. ඉන්ධන භාවිත කිරීම ගැන ජනපතිගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්. අල්ලස්ගත් පළාත් ආදායම් කාර්යාල සේවකයෙකු අත්අඩංගුවට. ට්‍රම්ප් චීනයට.
0: දේශීය සියත. Local news on සියත.
1: දිවිනට ඊසාන දෙසින් පිහිට ඇති අඩුපීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඉදිරි පැය 48 තුළ එම පද්ධතිය දිවිනේ නිවතට ගමන් කරමින් ක්‍රමයෙන් දුර්වල වනු ඇතැයි අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි දින දෙක තුළදීද තවදුරටත් පවතිනු ඇති. බස්නාහිර, සබරගමු, මත්යම සහ බයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. ගිගුරුම් සහිත වැසි සහ සුළන් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක ඉල්ලීමක් කළා.
2: තරමක තද වැසි අපි අපේක්ෂා කරනවා බස්නාහිර, සබරගමු, පුත්තලම වගේ දිස්ත්‍රික්කවල සහ ගාල්ල මාතර වගේ දිස්ත්‍රික්කවල සාමාන්‍ය මිලිමීටර් 200 කන වර්ෂාපතන සමහර ස්ථානවලට ලැබීමේ හැකියාවන් තියෙනවා. මීට අමතරව උතුරු මැද, ඊට අමතරව අම්පාර සහ තිරුකුණමලේ වගේ දිස්ත්‍රික්කවල සමහර ස්ථානවලට මිලිමීටර් 100 කන වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා. අධික ලෙස වහින අවස්ථාවේදී తాවකාලිකව තද සුළං සහ අකුණු අනතුරු ඇතිවීමේ තත්ත්වයන් තියෙනවා. අද තත්ත්වය ගත්තම සාමාන්‍යයෙන් තාමත් තියෙන අඩුපීඩන කලාපයක් බවට. හැබැයි මේක හරිම ස්ලෝලි යන ගමනක් පෙන්නුම් කරන්නේ. ඉතින් ඒක නිසා ඉදිරි දින කීපය තුළ මේක ක්‍රමක්‍රමයෙන් උතුරට බරව ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. කෙසේ නමුත් මේකේ ඍජු බලපෑමක් නැහැ.
1: දිවෙන ඊසාන දෙසින් පවතින අඩුපීඩන කලාපයේ හේතුවෙන් බෙර්ලාසන්න මුහුදු ප්‍රදේශයේ පවතින කාලගුණික තත්ත්වය රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පැසුවේ දීවර කටයුතු වල නිරත වීමේදී දැඩි අවධානයෙන් පසුවන ලෙසයි. සියලුම දීවරෙන් ජීවිතාරක්ෂක කබා පැලඳීම අනිවාර්ය බවත් දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජෙනරාල් සුසන්ත කහවත්ත ප්‍රකාශ කළා. තවදුරටත් වැසි ඇති වුහොත් ගංගාවල ජලමට්ටම ඉහළ යනු ඇති බවයි වාරිමාර්ග අධ්‍යක්ෂ ජලවිද්‍යා හා අපදා කළමනාකරණ එල්.එස්. සූර්යබණ්ඩාර පැවසුවේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ වසන්ත සේනාධීර පැවසුවේ නායම් පවතින ස්ථාන ලෙස හඳුනාගෙන ඇති ස්ථානවලින් වහාම ඉවත් වන ලෙසයි.
3: මාර්ග භාවිත කරන්නන් ඒ වගේම තම නිවාසවට යම් ආකාරයක නායමේ ලක්ෂණ 15 තුම මෙම ප්‍රදේශයේ ඉවතලා ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස ඉල්ලා සිටි. දිත්ත සලකුණට සමග දිස්ත්‍රික්ක කීපයක් දැඩි අවධානයට ලක්ුණා. ඒ වගේම ඒ සම්බන්ධව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් සහ අදාළ ආයතන නිලධාරීන් මෙම ප්‍රදේශ වලට ගිහිල්ලා මේ ප්‍රදේශ ජනතාව බෙහෙම දැනුවත් කරලා තියෙනවා. මේ ප්‍රදේශ වල මොනවන ප්‍රදේශද අන්තර්දාය තත්ත්වයන් පවතින්නේ, ඒ වගේ ගල්පෙරළ ස්ථාන, පස්කණ්ඩි කඩායක ස්ථාන සහ හැල දෙපස මාර්ග භාවිත කරන්න සඳහා මාර්ග වල පවතින අවධානය සහිත ස්ථාන ඒ වගේ ඇල මාර්ග දෙපස මොන වගේ තත්ත්ව දිවි හැකි කියලා ඒ නිසා ඒ සම්බන්ධ සියලුම ජනතා දැනුවත් කරලා දෙන මේවට ඒ යම් ආකාරයක අවධානමක් සහිත තත්ත්වයක් ඉස්මතු වුතේම මේ ස්ථාන ඉවත් වෙන්නේ. ඒ වගේම ලබල් දීලා තියෙන උපදෙස් අනුව ක්‍රියාත්මක ලෙස හිලා
1: කානු පද්ධතිය අවහිර වීම හේතුවෙන් නැතැම් මාර්ගවල ක්ෂණික ජල ගැලීම් හටගෙන ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි පැවසුවේ.
4: ඒ දිනේදී වාර්තා වෙච්ච සිද්ධි කීපයක් අපිට තියෙනවා. විශේෂයෙන්ම කානු පද්ධති අවහිර වීම හේතුවෙන් සහ මාර්ග කීපයක් යටවීම අපිට වාර්තා වුණා. රත්මලාන සහ ඒ අවට ප්‍රදේශ ජලින් යටවීම අපිට වාර්තා වුණා. මිලිමීටර 200කට වැඩි ප්‍රමාණයක් වර්ෂාව වාර්තා වෙලා තියෙනවා. ඔබ දන්නවා සාමාන්‍ය ඉංග්‍රීසි භාෂාවෙන් අපි කතා කරන ෆ්ලෑෂ් ෆ්ලඩ් කියලා. ඒ කියන්නේ ක්ෂණිකව ඇති වෙන ගංවතුර. කානු පද්ධති අවහිර වීම හේතුවෙන් බොහෝ ප්‍රදේශවල එම ජල ගැලීම් තත්ත්ව වාර්තා වෙලා පවතිනවා. අද දිනේ සන කිහිපයක මෙවැනි තත්ත්ව අපිට වාර්තා වුණා. ප්‍රධාන මාර්ග කීපයක් ජලින් යටවීම වාර්තා වුණා. නමුත් දැන් මේ වෙන විට යම් තාක් දුරට යථාර්ථත්වයට පත් වෙමින් පවතිනවා.
1: දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තර් හුවමාරුවේ කොළඹ දෙසට ගමන් කරන පිවිසුම් මාර්ගයේ ජලයෙන් යට වී තිබෙනවා. ඒ හේතුවෙන් එම මාර්ගයේ తాවකාලිකව අවහිර වී ඇති බවයි මාර්ග සංවර්ධන අධිකාරිය පැවසුවේ. පුත්තලම මාර්ගයේ දුම්රිය දහවනේ හලාවත දුම්රිය ස්ථානයේ දක්වා සීමා කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දුම්රිය මාර්ගයේ තිල්ලඩි ප්‍රදේශයෙන් ස්ථාන කිහිපයක් ජලෙන් යටව ඇති බවයි. ජල මට්ටම තවදුරටත් වැඩි වෙමින් ඇති බවත් ඒ හේතුවෙන් අද සාහෙට පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය හලාවත දුම්රිය ස්ථානය දක්වා සීමා වනු ඇති. පුත්තලම කාර්යාල දුම්රිය සහ අනිකුත් සියලු දුම්රියන් කොළඹ කොටුව සිට හලාවත දක්වා පමණක් ධාවනය කරන අතර හෙට දින උදෑසන එම දුම්රියන් හලාවත දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ. ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජනාධිපතිවරයා රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ මැයි මාසේ ඉන්ධන සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 550කට වැඩි මුදලක් වැයවීම හේතුවෙන්. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ නුවරඑළිය දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වමින්.
5: මාර්තු මාසේ පළවෙනිදා මිලට තමයි ඉන්ධන ගලප්පන්නේ. ඉතින් ප්‍රශ්නයක් ඇති. නමුත් ඒක

0: මේතරින්ද කැමති එකනම කියන්නේ. ඔව්. අපි ඒකට අවසර දෙනවද?
1: නැහැ. නමුත් නිවසට හානි නැති නිසා ඒගොල්ලෝ කියනවා නැවත NBRI චෙක් කරන්න කියලා. ඒ කියන්නේ අධිවදානම් කලාපයේ තමයි නිවාස තියෙන්නේ. නිවසට හානියක් වෙලා නැහැ.
0: රජයකට වගකීමක් තියෙනවා අධිවදානම් කලාපවල මිනිස්සු පදිංචි වීම වළක්වන්න. ඒතර යා කියන මම දිවුරුම් ප්‍රකාශය දීලා මම මෙතන ඉන්නම් කියලා. ඒක කරන්න බෑ. ඉවත් කරන්න ඕන.
1: ඒ අයගේ නැවත පරීක්ෂාවට ඉල්ලීම නැවත යොමු කරලා තියෙනවා.
0: ඔව් නැවත පරීක්ෂා කරත් මෙතුමලා ආපහු ඒක තමයි වැඩිපුර වෙන්න ඉඩ තියෙන අපෝ. ඒගොල්ලන්ගේ ප්‍රධාන හේතුව මොකක්ද? ඉවත් වෙන ඒගොල්ලන්ගේ ගේ තියෙන වටිනාකම් වැඩි නිසා එහෙමද ප්‍රශ්නේ? ඉවත් වීමට අකමැත්ත ප්‍රකාශ කරන්නේ.
1: ප්‍රදේශය දාලා යන්න කැමති නැහැ.
0: ප්‍රදේශය දාලා යන්න කැමති. හරි අපි ඒකට තීන්දුවක් ගන්න ඕන නේද? අපි බලමු අපි කතා කරලා එවන්න.
2: මුදල් අමාත්‍යාංශයේ ආරක්ෂාව තවදුරටත් දැඩි කිරීමට තීරණය කළ බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. අමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වංචනිකයන් පිරිසක් අතට පත්වීම පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මේ බව ප්‍රකාශ කළේ මහබැංකුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින්.
3: බැංකු account එකට බැංකුවට සක්ෂණ දෙනකොට මගේ ගිණුමෙන් ආවලා ගිණුමට ගෙවන්න කියලා බැංකුවට තියෙන එකම දේ තමයි මේ ගිණුම් අංකය හරිනම් සිස්ටම් එකේ යනවනම් ගේම් කරන එක තමයි ගලන් කරන්නේ. එතකොට එතනින් එහාට බැංකුවට අයිතියක් නැහැ ඔබතුමා කියපු instruction එක වෙනස් කරන්න. අපිත් බැංක විදිහට අපිට දෙන instruction එක වෙනස් කිරීමට බැංක විදිහට අයිතියක් නැහැ. ගේම් කරාට පස්සේ ගේම් එම instruction එක යනවා. එතකොට අනිත් පැත්තෙන් ගේම් ගුණන්නේ නැද්ද කියන එක statement එක බලන එක ඒ statement එක access support නැහැ. මොකද ඒක තියෙන්නේ අපි ඔස්ට්‍රේලියාව ගිනුම් නම් ඔස්ට්‍රේලියාවේ බැංක ඒ statement එක තියෙන ඒ ආයතනයට ඒක ලැබෙන්න ඕන.
2: මාස 6ක කාලයක සිට ගාල්ල කරාපිටිය රෝහලේ හෘද සැත්කම් අඩපණ වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. තමන් වැරදි ප්‍රකාශයක් සිදු කරත්නම් ඒ බව කරාපිටිය රෝහලේ නිලධාරීන්ට ඔප්පු කළ හැකි බවයි විපක්ෂ නායකවරයා පැවසුවේ.
4: සෞඛ්‍ය බලධාරීන් නිවේදනයක් නිකුත් කරලා තිබෙනවා ගාල්ල ජාතික රෝහල තුල ස්ටෙන්ට් ප්‍රතිකාර සාමාන්‍ය පරිදි සිදු වෙනවලු. අවශ්‍ය ස්ටෙන්ට්ස් රෝහල තුල පවතිනවලු. ප්‍රී ඩයිලටේෂන් සහ පෝස්ට් ඩයිලටේෂන් බලූන්ස් අවශ්‍ය ප්‍රමාණයක් රෝහල සතුව තිබෙනවා. මම කියනවා ඇත්ත වශයෙන්ම මේ මාධ්‍ය ප්‍රකාශය සත්‍යෙන් තොරයි. මැයි මාසේ 11 වෙනිදා වෙනකොට ස්ටෙන්ස් වර්ග 13ක හිඟයක් කරාපිටිය රෝහලේ තිබුණා. මම ප්‍රකාශ කරන්නේ වැරදි දෙයක් නම් සෞඛ්‍ය බලධාරීන්ට පුළුවන් එහෙම හිඟයක් තිබුණේ නැහැ. ඒ ස්ටෙන්ස් තියෙනවා කියලා ස්ටොක් සරහව ඔප්පු කරන්න පුළුවන්.
2: මෙරට ප්‍රධාන රෝහල් රැසකට නවීන තාක්ෂණයෙන්ුත් හෘද කැතීටර කරන 16ක් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. ඒ සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ උපදෙස් පරිදි කොළඹ මහනුවර සහ ගාල්ල ඇතුළු තවත් රෝහල් 8කට මෙලෙස හෘද කැතීටර කරන ස්ථාපිත කිරීමට නියමිතයි. මේ අතර විපක්ෂයේ බැරැති පමණක් නොව ආණ්ඩු පක්ෂයේ බැරැති සෙවීමද ආරම්භ කරන ලෙසයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළේ.
5: උඩින් කවුරුත් නැහැ. ඔව් ජනාධිපතිතුමා. නීති රුඩින් කවුරුත් නැහැ. ඉඳ බාල ගල්ලඟුරු ගෙනාපු අයවත් ප්‍රශ්න කරා. පොර උපාධි ජාතික පාර්ලිමේන්තුවට දීපු අයවත් ප්‍රශ්න කරා. දිත්ත පුරවැසි භාවයේ හංගල පාර්ලිමේන්තුවට ආපු අයත් ප්‍රශ්න කරා. ජනාධිපතිතුමනි ලෝකේ වැඩියෙන්ම මිල දීලා තෙල් ගත්තු කට්ටියවත් ප්‍රශ්න කරා. ඒ වගේම තමයි බැංකුවෙන් බිලියන 13ක් අන්තරස්ථාන කරපු අයවත් ප්‍රශ්න කරා. තමන්ගේ මුදල් ලේකම්වරයා පාවිච්චි කළා කෝටි 80ක් වැඩි ගිණුමකට ගෙවපු එක ගැනත් ප්‍රශ්න කරන්නේ. ඉතින් ජනාධිපතිතුමනි ඔබ යට දෙදින සමහර ආයතනවල ජනාධිපතිවරයා විදියට නිලධාරීන් විශේෂයෙන්ම පොලිසිය බය කරලා බොරු සාක්ෂි හදලා ඒ බොරු සාක්ෂි වල එක එක කෙනාගේ නම් කියන්න කියලා ඒ ජනතාව ඒ පුද්ගලයන්ව සියදිවි හානි කර ගන්න තැනට තල්ලු කරපු අයවත් ප්‍රශ්න කරන්නේ.
2: තවදුරට ජනතාව බොරුව විශ්වාස නොකරන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන්ස්ටන් ප්‍රනාන්දු පැවසුවේ.
6: අමර දිසානායක ජනාධිපතිතුමෝ කණ්ඩායම මතක තියාගන්න ඕනේ. බොරුවෙන් ඡන්ද දිනන්න බලවා. බොරුවෙන් තාන්න බලේ ගෙනියන්න බෑ. දැන් මොකද මෙහෙම කරගෙන යන්නේ? දුන්න පොරොන්දු වෙන කතා කරන්නේ නැහැ. මොන හරි ආණ්ඩුවේ ප්‍රශ්නයක් කෙනෙකුට කවුරු රිමාන්ඩ් කරනවා. කරකම කවුවෙද්දි කවුරු හරි රිමාන්ඩ් කරනවා.
2: බහලුම් 300ක ප්‍රමාණය පිළිබඳ වහම ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කළ යුතු බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල පැවසුවේ.
7: මාලිමා ආණ්ඩුවේ විතරයි එහෙම ඉන්න අයගෙන් එක්කෙනෙක් තමයි ඒ ප්‍රකාශය කරපු ජනාධිපති අනුර දිසානායක මැතිතුමා. ජනාධිපතිතුමා ඊයේ විශේෂයෙන් මාතලේදී කියනවා අපරාධයක් සම්බන්ධ ප්‍රකාශයක ජනාධිපති අනුර දිසානායක මැතිතුමාගේ නම කියුණත් ඔහුව කැඳවා ප්‍රකාශයක් ලබා ගත යුතුයි කියලා. හිටපු රේගු අධ්‍යක්ෂක ජෙනරාල් නෝනිස් මහතා 2025 ජනවාරි 29 වෙනිදා නිකුත් කළ මාධ්‍ය ප්‍රකාශයේ නිශ්චිතව සඳහන් වෙනවා ඔහු බහලුම් 323 නිදහස් කළේ ජන

0: ජනාධිපතිතුමාගේ විමල් රත්නායක ඇමතිතුමාගේ උපදෙස් මතයි කියලා. එහෙමනම් ඇයි අල්ලස් කොමිසම මේ දක්වා ජනාධිපතිතුමාවගේ ඉන්නවා ප්‍රකාශයක් ලබා නොදුන්නේ?
1: මේ ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූර්යාරච්චි.
2: නීතියට ඉහලින් මීට කලින් ආණ්ඩුවලයි හිටියේ. මොකද අපි දැක්කා Tamanට අදාළ ගැළපෙන නඩු තීන්දුව දුන්නේ නැහැ කියලා. දිවි නැගුම පනත ශේෂාධිකරණයට ඉදිරිපත් වුණාට පස්සේ ශිරාන්ති බණ්ඩාරනායක එවකට හිටපු ලංකාවේ ප්‍රථම කාන්තා අගවිනිසුරු වරිය එතුමියව පාර්ලිමේන්තුවට ගෙනහැල්ලා මන්ත්‍රීවරු නඩු අහලා එතුමියව ධූරයෙන් පන්නලා දැම්මා.
1: ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට ඇපතැබීම සඳහා ඉදිරිපත් වූ ව්‍යාජ ඇපකරුවන් දෙදෙනා සහ ඔවුන් හඳුන්වා දුන් පුද්ගලයා ලබන 20 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් කෙසල්වත්ත පොලිසිය සඳහන් කළේ පළමු සහ දෙවන සැකකරුවන් ඇප ලබා දීම සඳහා අධිකරණයට ඉදිරිපත් කළ ග්‍රාම සේවා සහතික නිකුත් කළ ග්‍රාම නිලධාරීවරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බවයි. එම ප්‍රකාශ අනුව පළමු සැකකරු විසින් මේ වසරේ ජනවාරි මාසයේ සිට මැයි මාසයේ දක්වා ග්‍රාම සේවා සහතික 10ක්ද දෙවන සැකකරු ග්‍රාම සේවා සහතික 7ක්ද ලබාගෙන ඇතැයි පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා. පළමු හා දෙවන සැකකරු කලක සිට මේ ආකාරයෙන් නැපතැබීමේ කටයුතු සිදු කර ඇති අතර ඔවුන් කපිල චන්ද්‍රසේනගේ ඥාති නොවන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවයි පොලිසිය පැවසුවේ. මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර නොමැති බැවින් ඔවුන්ගේ ඇපෙල්ලීම් වලට විරුද්ධ බවද පොලිසිය අධිකරණය හමුවේ සඳහන් කළා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරුවන් ලබන 20 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ තැබීමටයි. පොළොන්නරුව පළාත් ආදායම් දිස්ත්‍රික් කාර්යාලයේ සනීපාරක්ෂක කම්කරුවෙකු අල්ලස්සූ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඉඩමක තක්සේරු වාර්තාවක් අඩු වටිනාකමකින් සකස් කර දීම සඳහා රුපියල් 35,000ක අල්ලස් මුදලක් ලබා ගැනීම හේතුවෙන් අල්ලස්සූ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පැවසුවේ පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම වැටලීම සිදු කළ බවයි. පැමිණිලිකරුගේ ඥාති සහෝදරයෙකුට අයත් රජ ඉඩමක් පැමිණිලිකරුගේ නමට පවරා ඔප්පුවක් සකස් කර ගැනීමේදී අදාළ ඉඩමේ තක්සේරු වටිනාකම අඩුවෙන් සඳහන් කර දීමට සැකකරු පොරොන්දු වී තිබෙනවා. එමගින් රජයට ගෙවිය යුතු මුද්දර ගාස්තු අඩු කර දීම සඳහා ඔහු ඉල්ලා ඇති අල්ලස් මුදල රුපියල් 50,000ක්. පසුව දෙපාර්ශ්ව අතර ඇති වූ එකඟතාවය මත අල්ලස් මුදල රුපියල් 35,000ක් දක්වා අඩු කරගෙන තිබෙනවා. එම මුදල් ලබා ගන්න අවස්ථාවේදී පොළොන්නරුව පළාත් ආදායම් දිස්ත්‍රික් කාර්යාල පරිශ්‍රයේදී සැකකරු අත්අඩංගුවටගත් බවයි අල්ලස්සූ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද චීනයේ බේජින් නුවරට ළඟා වී තිබෙනවා. ඒ ද්විපාක්ෂික සමුළුවකට සහභාගී වීම සඳහායි. විදේශ මාධ්‍ය පැවසුවේ චීන ජනාධිපති ෂී ජින්පින් සහ අමෙරිකානු ජනාධිපතිවරයා අතර පැවැත්වෙන මෙම හමුව ඉතා තීරණාත්මක එකක් වනු ඇති බවයි. මේ අතර හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට මැදිහත් වීමේ උත්සාහයන් වේගවත් කරන ලෙස චීනය පාකිස්තානයේ නිල්ලීමක් කර තිබෙනවා. චීන විදේශ අමාත්‍ය වැන් ඊ මෙම ඉල්ලීම කර ඇත්තේ පාකිස්තාන විදේශ අමාත්‍ය මොහොමඩ් ඉෂාක් ඩාර් වෙත දුරකථන ඇමතුමක් ලබා දෙමින්. අමෙරිකාව සහ ඉරාන අතර පවතින අර්බුදකාරී තත්ත්වය පාලනය කිරීම සඳහා පාකිස්තානයේ සිදුකරන මැදිහත්වීම එහිදී චීන විදේශ අමාත්‍යවරයාගේ පැසසුමට ලක්ව තිබෙනවා. ඉරානයට එරෙහි යුද්ධය ආරම්භ වූ දින සිට මේ දක්වා කාලය තුල අමෙරිකානු ගුවන් යානා 39ක් විනාශයට පත්ව තිබෙනවා. රොයිටර් පුවත් සේවය පැවසුවේ යුද්ධය හේතුවෙන් තවත් ගුවන් යානා 10කට හානි සිදු ඇති බවයි. යලි සිරස්තල අඩුපීඩන කලාපයේ තවදුරටත් දීවරයින්ට තනතුරු ඇඟවේ. පුත්තලම මාර්ගයේ දුම්රිය දහවනේ හලාවතට සීමා කෙරේ. ඉන්ධන භාවිත කිරීම ගැන ජනපතිගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්. අලස්ගත් පළාත් ආදායම් කාර්යාල සේවකයෙකු අත්අඩංගුවට. ට්‍රම්ප් චීනයට. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනගේ. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:00ට. ඔබට සුබ රාත්‍රියක්.
3: ලොව ලොවපුරා සෙරසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: Town. සුද්දෙක් ඔබම තයි හරිම බඩතුනක් ගරු කටානායකතුමනි
1: මේ වගේ ස්ටේජ් ඩ්‍රාමාස් ඩිරෙක්ට් කරපු උදේසිරි වික්‍රමරත්නගේ අලුත්ම ස්ටේජ් ඩ්‍රාමාවක තමයි ගාතකයා ඔබම තයි
0: ඒකෙන් අපි ඩිරෙක්ටර් උදේසිරිගේ මහම
2: තමින්ද නන්දරත්න එම ලසඳුනි ජයවර්ධන සහ කසුන් වඩුමේක්ෂි මගපාන්න අපේ සුපුරුදු පරි සංගීත ලලිත් වික්‍රමරත්න
1: මොකද්ද මේ අනුන් කැමති සින්දු අහන්න පුරුදු වෙන්න කියන්නේ
2: වස්සලේන ප්‍රශ්නනේ වස්සල දිහා හැද සින්දු අරේ මේ නමුත් ඒ සින්දු ඇයුරු මාත්‍යාව රින්දිනේ ඉතින් ඕක ගැන පොඩ්ඩක් කතා වෙනවා ඒක අන්තිමටම වත්තා සින්දු විතරක් නෙමෙයි අනුන් කැමති මතවාදවලට අනිකාගේ ලෝකය දැක ගැනීම විඳ ගැනීම ඒකට උරු වීම ගැන පොඩි කතන්දරයකට නාට්‍යකලේ කියවෙනවා
0: ඔයාගේ ඩ්‍රාමාස් මෙච්චර ෆේමස් වෙන්න හේතුව මොකද්ද
2: මූලිකම වැඩේ මම නාට්‍ය කරන්නේ ජනතාවට රාජ්‍ය නාට්‍යයේ හරි නිචවන්ලේකට හරි එහෙම නැත්නම් ඉතර රඟාලකට හරි එහෙම නෙමෙයි කලාකාරයෙකුට තියෙන එකම
0: එහෙනම් මේ මාසේ 19 වෙනිදා නාමල් මාලිනි පුංචි තියඩේගේදී ගාතකයා ඔබම තයි Talk of the Town.
3: Hi, my name is Peter Parker.
1: Spider-Man, Brand New Day movie එකේ ට්‍රේලර් එක මේ වෙනකොට රෙකෝඩ් එකක් තියලා තියෙනවා.
0: ඒ තමයි අඩුම කාලෙකින් social media platforms වල බිලියන එකකට වඩා වැඩියෙන් views ගත්ත ට්‍රේලර් එක විදිහට.
1: YouTube වලට අමතරව Instagram, TikTok, Facebook වගේ හැම platform එකකම මේ වෙනකොට ට්‍රේලර් එක viral වෙලා තියෙනවා.
0: Tom Holland's super acting එක වෙනස් විදිහේ sensitive story එකක් තියෙන නිසා Spider-Man Brand New Day movie එකත් ලෝකෙ පුරාම famous වෙයි කියලා තමයි production crew එක හිතන්නේ. Talk of the Town. Rock Memo සියතට
4: නොදන්න මෙඩිසින්
5: ඔබ නොදන්න මෙඩිසින්
6: සීතල දවස්වලට දරුවෝ ලෙඩ වෙනවා වැඩිද
4: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උණකමගේ සමග
6: අපි බොහෝ දෙනෙක් අතර තියෙන මතයක් තමයි වැසි කාලයේදී ඒ වගේම සීතල කාලගුණයක් තියෙන කාලවලදී දරුවන් අතර ඇතිවන ලෙඩ රෝගවල යම්කිසි වැඩිවීමක් තියෙනවා කියලා. බොහෝ විට දරුවන්ට ඇතිවන සෙම රෝගවල යම්කිසි වැඩිවීමක් තියෙනවා කියලා බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. මේ කිසියම් සත්‍යතාවයක් තියෙනවා. බොහෝ වෙලාවට මේ වගේ සීතල කාලගුණයකදී යම් යම් රෝගකාරක වෛරස්වල ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. උදාහරණයක් විදිහට අපේ ශ්වසන මාර්ගයේ ඉහළ කොටසට අදාළව ඇතිවන ආසාදනයන්ට හේතු වෙන වෛරස්වල ක්‍රියාකාරීත්වය මේ කාලවලදී වැඩි වෙනවා. ඒ වගේම මේ වෛරස් ආසාදන නිසා අපිට ඇති වෙන කැස්ස, සෙම්ප්‍රතිශාව, හුස්ම ගැනීමේ අපහසුතාවය වගේ රෝග ලක්ෂණත් මෙවැනි සීත කාලයකදී වැඩි වෙනවා. ඒ නිසා මේ වගේ කාලයකදී ඇති වෙන මේ රෝග වලින් ආරක්ෂා වෙන්න නිසි සෞඛ්‍ය පුරුදු අනු කටයුතු කිරීම ඉතාම වැදගත්.
7: ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සීත අහන්න.
4: ඔබ නොදන්න මෙඩිසින්.
5: ඔබ නොදන්න මෙඩිසින්.
1: තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවින්ද උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවින්ද උඩගමගේ Studio Health YouTube නාලිකාවට. ලංකාවේ හොඳම ටැබ් එක Hotwell Pad 13 Pro. අඟල් 10.1ක තිරයයි, මිලියම්පී 6580ක ලොකු බැටරියයි, GB256ක ස්ටෝරේජ් එක නිසා සුපිරියටම වැඩ කරගන්න පුළුවන් ටැබ් එක තමයි Hotwell Pad 13 Pro. Pen, Mouse, Keyboard, Leather Cover නොමිලේ. රුපියල් 55,999කට. හුවා වගකීමක් සහිතව මිලදී ගන්න.
8: මතකද? ඒ ඇස් දිහා බලාගෙන

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: ඇලුමිනියම් ඇලුමිනියම් මනේ
3: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි කොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
4: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
5: ගිය සිකුරාදා ක්‍රේසි වෙන්දේසියෙන් ස්වර්ණමහල් ජුවලස් වෙතින් ලැබුණ රුපියල් 150,000ක් වටින ලව්මම් පෙන්ඩන්ට් එක රුපියල් 65ක් වගේ අඩු ගානකට අයිති කරගත්තේ මහියංගනේ සුභාෂිනී කල්යාණී.
6: මම ඉතිරිවත් නැති විදිහට 100 තෙප්පෙන්නේ වටිනා ගන් පෙන්ඩන් එකක් ලබා දෙනවා. ඉතින් මේක ජීවිතේ අමතක නොවන බෑග් ගන්. අම්මලාගේ ආදරේ කියලා මම කරන්න බෑ. මම කරන්නේ ගොවිතැන්. මගේ ඇත්තම ජීවිතේවත් මම හිතුවේ නෑ මට මෙහෙම දෙයක් ලැබෙයි කියලා. මම 100 තෙප්පෙන්නකට ගොඩාක් ස්තුතියි. 100 තෙප්පෙන්න අන්න හැමෝම අම්මාවරුන් වෙනුවෙන් මේ කරපු දෙයට 100 තෙප්පෙන්නකට දීවින් ස්තුතියි.
5: එනසොටි ක්‍රීසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් ඔෆර් එකක්. Footwell Pad 13 Pro Tablet එකයි Sky Kitchi T Smart Watch එකයි. මේ දෙකම අඩු ගානකට අයිති කරගන්න දැන්ම ක්‍රීසි වෙන්දේසියට register වෙන්න. RG histana KW කියලා type කරලා 3947ට SMS කරන්න.
7: Fiesta Crazy Wendy.
8: සිකුරාදා හවස 5ට සියතහන.
9: Powered by Bid to Win.
8: අත්තේ මෙන්න ඔය අයියායි කියන සින්දුව වෛරල් වෙලා.
10: දුවේක Facebook එකට දැම්මද?
8: Facebook විතරක් නෙවෙයි, මම ඔය දෙන්නව සීත TV Voice of Family එකටත් register කරා.
5: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත TV තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
10: සීත Voice of Family.
5: register වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
11: වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආචාර්ය. වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
12: 2026 ප්ලැටිනම් එක්සලන්සි සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය සම්මානිත වූ වගයි.
11: ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.

0: රාත්‍රී 7යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික්, ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Mangrove 4 HMO. Mangrove. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: හත පහ වෙලා විනාඩි 6යි. ආදරණීය රාත්‍රියක් කොහොමද ඉතින්?
1: මම නම් ගොඩාක් හොඳින්. අපිව අහන් ඉන්න අයත් හොඳින් ඉන්නවා කියලා අපි විශ්වාස කරනවා.
0: වැස්ස මේ දවස් ටිකම සමහරුන්ට හොඳ ෆීලිංග්ස් අරගෙන සමහරුන්ට ටිකක් කරදරකාරී හැඟීම් මතු කරා. ගොඩාක් වැස්සහම තෝන්නේ නේද?
1: ඕනම දෙයක් ඕනෑවට වඩා ඕනෙම නෑනේ.
0: ඒකනේ.
1: චුට්ටක් වැස්සම හොඳටම ඇති.
0: හොඳටම ඇති. ඔලුව තෙමෙන ගානට. රස්නේ අඩු වෙන ගානට.
1: කූල් එකන විදිහට.
0: ආදරේ කරන්න හිතෙන විදිහට. අද නම් හැබැයි උදේ නැගිටින්නේ මට හිතුණා. එන්නතු වෙන්න ඕනේ කියලා.
1: මට උදේ නැගිට්ටට පස්සේ හිතුණා පොරවගෙන නිදා ගන්න ඕනේ කියලා.
0: ඒකම තමයි මටත් හිතුනේ. හැබැයි තින් ඔබව නැතුව ඔබේ කාදරය ගැන කතා කරන්නේ නැතුව කිවෙන දවසක් කියන්නේ පුදුමාකාර හිස් බවක් හිතට දැනෙන දවසක්. ඒ නිසා වැස්ස කාගෙන ආවා.
1: අපි දෙන්නා වගේ.
0: ඒකනේ. ඉතින් එන්න ආදරය ගැන රස කතා කතා කරන්න. රණවේ වෙනකන් පුරුදු විදිහටම වෙනද වගේම අදත් අපිට වෙලාව ඇවිල්ලා.
1: එන්න කතා කරමු. මං විශ්මි.
0: මම නිශාන්.

0: දැන් වෙලාව රාත්‍රී 7:12.
1: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
2: මේ රජය මේ වගකීමෙන් නිදහස් වෙන්නට දරන උත්සාහයට තරයේ විරුද්ධ.
3: එල්බෝඩ් කියලා කියපු කතාව අද ඔප්පු වෙලා තියෙනවා.
4: මේ දියසැලිය නටන එක එයාලගේ විනෝදාංශය බවට පත් වෙලා තියෙනවා.
3: අපි මේ ටික ඔක්කොම හදාගෙන යනවා මාත්තු. කොහොමටත් ඕගොල්ලන්ට මේක හොලවන්න හම්බෙන්නේ නැහැ.
1: දියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
2: .gov.au සහ .com අතර වෙනසක් නොදැන තමයි ඔක පටන් අරන් තියෙන්නේ.
5: එතකොට අවශ්‍ය වෙනවා අතීතයේදී කරපු ගණු දෙනුත්.
6: නළලෙ ගහන්න ඕනේ හැම එකක් කියලාගේ පතමදියට කරු කියලා.
3: උඩු රවුල තිබ්බට වැඩ නැහැ නම කියන්න කියලා. මොකටද ගෑනවද? හෙන්චයියන්ට පුළුවන් නම් එක එක දේවල් කරලා සභාවේ ගරුත්වය නැති කරන්න එක දිදෙන්න බෑ.
7: sorry.com ඒ වටිඩක් නැහැ.
1: සෑම දිනකම උදෑසන 6:30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
8: පරම්පරා ගණ කපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
9: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
10: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර.
11: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Unshaking සම්පූර්ණ කරන්න. අදම අමතන්න. 011-732-1000. NIBM The City University. The place to be.
12: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් වෛරහා චිකන් සොසේජස් ඉතිරි රුපියල් 290යි. ටර්කි සන්ෆ්ලවර් ඔයිල් ඉතිරි රුපියල් 540යි. ඩිල්මා ස්ට්‍රොง තේ ඉතිරි රුපියල් 185යි. පැන්ඩා බේබි රත්මල් සබන් නිකෝ පැක් ඉතිරි රුපියල් 200යි. කාගිල්ස් ෆුඩ් සිටි
13: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. ෆිච් රේටින්ග්ස් A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
14: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා
15: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් color of තමයි.
16: කඩපත කඩපත මට කියන්න මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑන ළමයා කවුද?
17: සෙන්ඩි, ආස්චෝර්වියෝ, මාෂි, විෂ්මි.
16: මට පාවයාව
17: මං කියන්නගේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
16: අන්නා කලින් කියන්නේ පැයි
18: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක
19: සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි.
16: අහන්න හවස දෙකට සතිය දවස්වල
20: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකී අවස්ථා, ශිෂ්‍යත්ව දීමන හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718-492-492 0718-327-777. Global University Partners නම්බර 221 ධර්මපාලමාවත කොළඹ 7.
21: මේ පාර ක්‍රේසි වෙන්දේසින් Hot Wheels 13 Pro එකකුයි Skyke GT Smart Watch එකකුයි
22: පුව හෝල්ඩින්ග්ස් එකෙන් ලැබෙන මේ බන්ඩල් එක රුපියල් 61000 කුණාට අඩුම ගානට දැන් ක්‍රේසි වෙන්දේසියෙන්.
21: Hot Wheels 13 Pro එකේ ලොකු ඩිස්ප්ලේ එකක් තියෙනවා. Milliampere 6580 ක බැටරි කැපැසිටි එකක් තියෙනවා. Octa-core processor එකින් හින්දා සුපිරියට වැඩ.
22: එතකොට Smart Watch එක stable bluetooth phone call option එක තියෙනවා. Waterproof සෑහෙන වැඩ ගොඩක් පුළුවන්.
21: හිත හිතෙන්න එපා. දැන්ම ක්‍රේසි වෙන්දේසියට register වෙන්න. RG හිස්තන KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
18: සියත ක්‍රේසි වෙන්දේසි. සිකුරාදා හවස 5ට.
23: Powered by Bid to Win.
24: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
25: නෑ මං තමයි වැඩියෙන්ම ගන්නේ.
26: හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
27: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000 කුත් අම්මනවා.
0: පහවසර ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
2: සියත පොකට් මනි අනුග්‍රහය.
0: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි. සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිනුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
3: 2019 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
4: මේ පැය හිත කැමති ගීතය ඔබ වෙත ගෙනෙන්නේ.
5: අමරිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
6: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවල නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
5: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අමරිතා.

0: හතයි විනාඩි 27යි දැන් වෙලාව.
1: ඉඳලා ඉඳලා එක පාරම මෙහෙම වහිතේ අපිට දැනෙන දේවල් ගොඩයි. අපි රස්නේ වෙලාවට හරිම අමාරුවෙන් ඉන්නේ. හැබැයි පුංචි වැස්සක් නෙමෙයි ලොකු වැස්සක් දෙද්දි හැම මූඩ් එකක්ම වෙනස් කරනවා. හැබැයි හොඳ වගේම නරකත් අපිට ලැබෙනවා ඒ වැස්සෙන්ම.
0: ඒක හරි. වැස්ස හුඟක් කතාවලට ආයම පණ දෙනවා. වැස්ස හුඟක් කතාවලට ආයම පණ දෙනවා. ඒ තමයි අපි වෝල් පෝස්ට් එක.
1: ඉතින් එන්න ලියන්න. ඔයාට පණ දුන්නේ මොන විදිහටද මේ වැස්ස? අපිට කියන්න නේද?
0: පරණ කතා සමහර වෙලාවට මේ මතක ඇවිස්සෙන්නේ නැති මේ වැස්සත් එක්ක.
1: 0711 982294 අපේ WhatsApp නම්බරකට හරි ආදරේ කවුන්සියට FM අපේ Facebook page එකට ඇවිත් මේ වැස්සට ඔයාට හිතෙන දැනෙන දේ අපිට ලියන්න.
0: Renovate.

0: හිනා වෙන්න මෙන්න වෙලාව.
1: පොල් කටු හැන්දක් හදාගන්න දන්නවද ගුණගන්න?
2: ඔව් පොල් කටු හැන්දක් හදන්න.
1: ගහන්න අවශ්‍ය කරන ද්‍රව්‍ය මොනවාද?
2: පොල් ගෙඩියක්.
1: පොල් ගෙඩිය මොකද සම්බෝල හදන්නද? පොල් කටක් ඕනි.
2: පොල් කටක් අරගෙන ඒකේ හිල් තුනක් විදලා, අහ් තුනක් මොකද හිල් දෙකක් විදලා.
1: මට පුළුවන් ද පොල් කටක් පැත්තක තියලා ඔයාලට හිල් තුනක් විදලා මේ පිටියෙලල තියනවා. හැඳිවාරි.
3: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියතේ FM Breakfast Drive. අනුග්‍රහය.
4: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල.
5: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
6: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා.
7: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus. සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
8: සුබ දවසක්.
9: අලුත් වෙලා.
8: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
10: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
11: මේරිම සතුටයි කැන්ඩල්ස් ජීවිතේ.
12: කැන්ඩල්ස්. මේරිම සතුටයි ජීවිතේ.
13: ප්‍රයිම් කලෝරා අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 ප්‍රයිම් ලෑන්ඩ්ස්
14: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
15: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
16: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
17: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලය.

0: වටිනාකමට හුවමාරු කරගන්න මේ මස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. Vogue Jewelers සැමදා ඔබ සමගයි.
1: ඉස්කෝලේ කාලේ මම හිටියේ දෙකට ගණින්න බෑ වගේ. ඒත් ඉතින් ඕ ලෙවල් දෙපාරක් කරන්න උනා. අපරාධ කියන්න බෑ. ඒ ලෙවලුත් දෙපාරක් කරගත්තා. පාඩු නෑ. අන්තිමට මම නැවතුනේ ඩිග්‍රී දෙකක් අරන්. රස්සා දෙකක් කළා, වාහන දෙකක් ගත්තා.
0: ගිහන්. හැබැයි එකක්
1: ආයි ඒ ගැන බය වෙන්න එපා. එකම ආටිස්ගේ. හැබැයි සින්දු දෙකක්.
2: ඔයනු දැසිනකන් කගේදෝ
3: සින්දු සියතා සතියේ දවස් පහේම උදේ 10ට.
1: ඒ තමයි ලෝකෙ කොහේ හිටියත් මං ආස එකම රේඩියෝ ෂෝ එක.

0: දෙනවා.
1: දෙනවා කියලා මෙහෙමත් දෙනවද? Hotwell Pad 13 Pro Tablet එකයි, Sky Kitchen Smart Watch එකයි අඩුම ගානට පිස්සුනේ.
2: මේ Hotwell Pad 13 Pro Tablet එකේ ලොකු display එකක් තියෙනවා. mAh 6580ක battery capacity එකකුත් තියෙනවා. Octa-core processor එකකින්ද superior වැඩ.
1: එතකොට smart watch එක stable bluetooth phone call option එක තියෙනවා. waterproof. එකිනෙකින් ගොඩක් වැඩ කිර.
2: ඌවා holdings වලින් ලැබෙන රුපියල් 61000ක මේ bundle එක අඩුම ගානට ගන්න දැම්මල අසුතියක්.
1: KW histanak අඩුමලන්සෝ type කරලා 39.47ට SMS කරන්න.
3: Siyata Crazy Ven Desi Sikurada Hawasa Pahata
4: Powered by Bid to Win
1: Tatte menno ayayay kiyala sindu viral vela
5: duweka Facebook ekata dammada
1: Facebook itarak nevey man oy dennawa Siyata TV Voice of Family ekata register karanna
6: Pauli aadareth ekka oyage talent ekak Lankawatama pennanna Pauli dennekta ekata sindu kiyanna Siyata TV tulin obata labena lokuma chance ekak
7: Siyata Voice of Family
2: register wenna nama gama vistara 0712800800ට WhatsApp karanna
8: වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකා

වැස්ස තමයි අපේ ජීවිතවල සමහර කතා ආය ආයම ඔස්සන්නේ නේද? මතක අලුත් කරන්නේ. වැස්ස ඇස්සේ හොයටත් හිතෙනවා නම් ඉස්සර මතක පීරන්න එන්න. අපි ඒ ගැන කතා කරමු. රැනවේ වෙනකම් පුරුදු විදිහටම අදත් වෙලාව තියෙනවා. කමෙන්ට් එකක් එවලා තියෙනවා මෙන්න මෙහෙම. දිල්කේ, ඔව් වැස්ස හුඟක් දේවල් ආයෙත් මට මතක් කරනවා. ඒත් මං ආසයි වහිනවට. මොකද ඒ පරණ දේවල් වල තියෙන රස මට වැස්සත් එක්ක මතක් වෙනවා. දිල්කිට වගේම ඔයාටත් ඇති එහෙම කතාවක්. ඒ කතාව WhatsApp කරන්න 0411 982 94.

0: රැහතයි විනාඩි 54යි. රොක්වෙමු සියතට.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට.
2: සියත පත්තරේ.
1: උදේ 7:50ට අනුග්‍රහය.
3: සීනි විරන් නැදෙන ස්තරම් තැනක්. රන් බෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්.
4: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
5: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද? මොකද්ද මහත්තයා? ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද?
6: Excite Power Play. Excite battery එක මිලදී කියන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න. Excite ගන්න, ලක්කක චාර්ජ් කරගන්න. Excite battery එක මිලදී කියන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
7: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් තුන. විශ්වාසයේ පරිස්සම් කරපු, quality maintain කරපු, guarantee එකත් එක්කම warranty එකක් දෙන්නේ Alumex.
8: ඇලුමිනියම් ඕන තරම්. Alumex නම් ඉස්තරම්.
9: සිකුරාදා ක්‍රේසි වෙන්දේසියෙන් ස්වර්ණමහල් ජුවලස් වෙතින් ලැබුණ රුපියල් 150,000ක් වටින ලව්මම් පෙන්ඩන්ට් එක රුපියල් 65ක් වගේ අඩු ගානකට අයිති කරගත්තේ මහියංගනේ සුභාෂිනී කල්යාණි.
10: මම ඉතිවත් නැති විදිහට සිය තෙත්තෙන්නේ වටිනා ගන් පෙන්ඩන් එකක් ලබා දෙනවා. ඉතින් මේක ජීවිතේ අමතක නොවන ටැග් ගන්. අම්මලාගේ ආදරේ කියලා මම කරන්න බෑ. මම කරන්නේ ගොවිතැන්. මගේ ඇත්තම ජීවිතේවත් මම හිතුවේ නෑ මට මෙහෙම දෙයක් ලැබෙයි කියලා. මම සිය තෙත්තෙන්නට ගොඩාක් ස්තුතියි. සිය තෙත්තෙන්න අන්න හැමෝම අම්මාවරුන් වෙනුවෙන් මේ කරපු දෙයට සිය තෙත්තෙන්නට දීවින් ස්තුතියි.
9: එන සතියේ ක්‍රීසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් ඔෆර් එකක්. Hotwell Pad 13 Pro Tablet එකයි Skyki GT Smart Watch එකයි. මේ දෙකම අඩු ගානකට අයිති කරගන්න දැන්ම ක්‍රීසි වෙන්දේසියට register වෙන්න. RG histana KW කියලා type කරලා 3947ට SMS කරන්න.
11: Fiesta Crazy Wendezi.
12: Sigurada house pahata sieta hanna.
13: Powered by Bid to Win.
14: සැන්දිවා සොම්බි චිත්‍රපටි බලලා තියෙනවද?
15: අම්මෝ මකලෝ මං ආසනේ.
14: ආසනේ කවුද සොම්බින්ට ආසනේ? මොකද ඒ කියන්නේ?
15: මම රැට නිදාගatti මට ඒව නිකන් මැවිලා පේන්න ගන්නවා. මට බයයි.
14: තේනවා කන්නඩිය බුණ බල්ල බල්ල සරේට කෑක ගදුවන්න බෑ. බය වෙනවා.
15: අනේ මකලෝ.
16: ලා මකලෝ සහ ලාවට සැන්දි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
17: අනුග්‍රහය.
18: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
19: සෙනසුරාදා උදේ 8ට.
2: අයියෝ බලපංකෝ, ඉතින් ඔළුවක් තියෙනවද? බර වාහනයක් එලවන්නේ කොහමද? හැමදාම කියනවා වාහන එලවනකොට ඔළුවෙන් එලවපන් කියලා.
4: ඔළුවෙන් එලවන්නේ කොහමද බං? මේ බලපන්, මේකේ ගහලම තියෙනවා රියදුරු දෑතට දෙවි රැක වර්ණයි කියලා.
2: ඈ

0: දැන් වෙලාව රෑ 8 විනාඩි 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: ඉවරයි පැයක් පටන් ගන්නවා.
1: හරියට අපේ ජීවිතේ වගේ. ජීවිතේ පොතක් නම් හැම තප්පරයක් ගන්නම පිටුවක් පෙරලෙනවා. ඒ පිටුවල මතක ලියවෙනවා. කාලයක් ගියාම ඒ මතක ගැන අපි ආයේ ආයේ කතා කරනවා. මතක මතක් වෙනවා. මතක මතක් වෙන්න හේතු හැදෙනවා.
0: විශේෂයෙන්ම මේ වගේ වහින වෙලාවකදී ඒ මතක වෙනම වයිබ් එකක් අපේ මුළු සෝල් එකටම එකතු කරනවා.
1: ජීවිතේ සමහර මතක ආපහු වතාවක් මතක් කරන්න වැස්සත් වෙලාවකට හොඳ හේතුවක් වෙනවා. මේ වහින වෙලාවේ ඔබටත් ජීවිතේ යටගිය කතා ඇති. ආය ආය පණ ගහන හුස්ම පිඹල උඩාපු එකන ටික කතා කරන්න හිතුණා අපිට. අද
0: එකින් එක පැයක්ම තියෙන හිමීට කතා කරන්න පුළුවන් අපි හැමෝටම.
1: 0711982948 WhatsApp message එකක් එවන්නත් පුළුවන් ඔබට. ඒක කියලා

0: වෙලාව රාත්‍රිය 8:13.
1: රොක් වෙමෝ සියදට ඔබත් ඒලෙවල් අවසන් ක්ලාසෙස් වෙත NIBM the City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝපිලිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Unshaking සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIBM the City University the place to be
2: මේ පාර ක්‍රේසි වෙන්දේසින් Hot Wheels 13 Pro එකකුයි Skyk GT Smart Watch එකකුයි
3: පුවා හෝල්ඩින්ග්ස් එකෙන් ලැබෙන මේ බන්ඩල් එක රුපියල් 61000 කුණාට අඩුම ගානට දැන් ක්‍රේසි වෙන්දේසියෙන්
2: Hot Wheels 13 Pro එකේ ලොකු ඩිස්ප්ලේ එකක් තියෙනවා මිලියම්පිය 5580ක බැටරි කැපැසිටි එකක් තියෙනවා ඔක්ටකෝ ප්‍රොසෙස් එකක හින්දා සුපිරියට වැඩ
3: එතකොට ස්මාර්ට් වොච් එක ස්ටේබල් බ්ලූටූත් ෆෝන් කෝල් ඔප්ෂන් එක තියෙනවා වෝටර්ප්‍රූෆ් සෑහෙන වැඩ ගොඩක් පුළුවන්
2: හිත හිතෙන්න එපා දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න රෙජිස්ටර් කරලා KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න
4: Theater Crazy Vendesi Sekurada House Pahata
5: Powered by Bid to Win
6: Ame man thamai me sare wediyenma lakunu ganne
7: Ne ne man thamai wediyenma ganne
8: Hari hari api balamu ko henan Theater Pocket Money prashna walata kawuda hariyatama uttara denne kiyala
9: Hariyata uttara dunnot rupiyal 5000 ko thammena
10: පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
11: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
4: සියත පොකට් මනි අනුග්‍රහය.
12: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි. සපල් පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්
13: Thank you.

0: පළවෙනි බැල්කනී තනි වුණා. වැස්ස එක්කෙන හිරිපොදට ඇගේ හීකඩු පිපෙනවා. මේ වගේ වැස්ස දවස් කොච්චර ලස්සන මතක අරන් ඇවිත් ඇද්ද. තේමී හිටපු කාලේ පූර්ණික ෆෝන් එක රින් වෙනවා. ඒ මිනුක එයා සෑහෙන කාලයක් තිස්සේ පූර්ණි ගැන වද වෙනවා.
1: මට ටිකක් කම්මැලි හිතුණා. මේ ඔයා යන ගමන් මේ පැත්තෙන් එනවද?
0: ඇත්තටම පූර්ණිට ඕන උනේ කවුරුම හරි කෙනෙක් එක්ක ටිකක් ටයිම් පාස් කරගන්න.
2: හරි පූර්ණි, මම අනිවාර්යෙන්ම එනවා.
0: ඇත්තටම ඉන්විටේෂන් එක මිනුකට සර්ප්‍රයිස් එකක්. ඊට පස්සේ ආ ටෙක්ස්ට් එකක් දැම්මා.
3: Thank you පූර්ණි. මම ඔයාව මේ මාම්බ වෙන්න සෑහෙන කාලයක් බලාගෙන හිටියා.
1: එච්චර හිතන්න එපා මේනුක. මම ඔයා එනකන් බලන් ඉන්නවා.
0: තේමියගේ පරණ මතක හිතාශ්‍ය හොල්මන් කරන එක නතර කරගන්න තමයි ඇත්තටම දැන් පූර්ණිට ඕන කරන්නේ. මිනුක වැඩි වෙලාවක් යවන්න නැතුව පූර්ණිගේ අපාර්ට්මන්ට් එකට ආවා.
4: හයි මෙන්, මගෙන් ඔයාට පොඩි gift එකක්.
0: roses, red wine, chocolate, ලස්සන watch එකක් එතන තිබුණා.
1: මිනුක, ඇයි මේ?
4: ඔයා මට ගොඩක් වටිනවා. මේක පොඩි දෙයක්.
0: තේමිය හිතන්නේ නැතුව ගත්ත අමුතු තීරණ වලින් ඒ කාලේ සමහර වෙලාවට පූර්ණි සර්ප්‍රයිස් වෙනවා. ඒත් මෙහෙම යාගේ හිත කියවන්න තරම් තේමියටත් බැරි වුණා. මිනුක වැඩි වෙලාවක් එදා එතන හිටියේ නැහැ. ඒත් පූර්ණි නම් හිතුවේ අඩුම ඒ වයින් බෝතල් එක ඉවර වෙනකන් හරි මිනුක යා එක්ක කතා කර කර ඉඳී කියලා. ඒත් ඒ පුංචි වෙලාව ඇත්තේ මිනුකට පූර්ණිගේ හිතේ ඉඩක් ගන්න.
1: ඔව්, මම එදා මිනුක කියාම ඒ වයින් බෝතල් එක පතුල පේන ගානට හිස් කළා. මිනුක නිසා තේමිය ආදරේ හිස් කරපු මගේ හිත ටික ටික පිරෙව්වා.
5: ඔබට ආදරේ මං අහසත් තරම්
6: සියත්.

0: දෙනවා.
1: දෙනවා කියලා මෙහෙමත් දෙනවද? Hot Wave Pad 13 Pro Tablet එකයි, Sky Kitchen Smart Watch එකයි අඩුම ගානට. පිස්සුනේ.
2: මේ Hot Wave Pad 13 Pro Tablet එකේ ලොකු display එකක් තියෙනවා. mAh 6580ක battery capacity එකකුත් තියෙනවා. Octa-core processor එකකින්ද superior වැඩ.
1: එතකොට smart watch එක stable bluetooth phone call option එක තියෙනවා. waterproof. එකිනෙකිනුකින් ගොඩක් වැඩ කිද.
2: ඌව holdings within ලැබෙන රුපියල් 61000ක මේ bundle එක අඩුම ගානට ගන්න දැම්මලන් සුතියම්.
1: KW හිස්තනක් අඩුමලන් සු type කරලා 39.47ට SMS කරන්න.
3: Theater Crazy Van Desi Sekurada Havas Pahata
4: Powered by Bid to Win
1: Tati Minnu ayayay kiyana sindu viral vela
5: Duweka Facebook ekata dammada
1: Facebook itarak nevi man oy dennawa Sita TV Voice of Family ekata register karanna
6: Pauli aadareth ekka oyage talent ekak Lankawatama pennanna Pauli dennekta ekata sindu kiyanna Sita TV tulin obata labena lokuma chance ekak
7: Sita Voice of Family
8: register wenna nama gama vistara 0712800800ට WhatsApp කරන්න
9: වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M ආශ්චර්ය වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM
1: 2026 Platinum Excellence සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ Voice of Asia මාධ්‍යාලය සම්මානිත වූ වගයි.
9: ඔබ අප කෙරෙහි තිබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.

0: විනාඩි 45 දැන් වෙලාව.
1: අද අපි කතා කර කර හිටියේ වැස්ස හංගක්
0: මතක
1: අවසන ජීවිතයට පණ දෙන වැස්ස.
0: ඒක තමයි වැස්ස හංගක් කතාවලට ආයෙම පණ දෙනවා. ඒක තමයි අපි කතා කර කර හිටියේ. අපිට කමෙන්ට්ස් එවපු කට්ටියගේ බඳනෙක් ඉන්නව මතක් කරන්න ඕනේ. කඳුළු උල්පතයක් ඉන්න මෙහෙම කතා නැතුව හොරතල් වුණු කඳුළු වැස්ස ගැන කියා දුන්නා අබෝරු පාඩම් අමතක නොවෙන.
1: එතකොට නුවන්ත පැතුම් කියනවා තෙමුණ තරම් වැස්සේ කවුරුත් දැක්කේ නැහැ රිදෙන මතක අමතක කරන්න හදද්දී ආයේ ආයේ රිදෙන එක නවත්තන්නත් බෑ කියලා.
0: ඉසුරු වංචනායක මෙහෙම ලියලා හීන් වැස්සක දෙමින හැවුණු ඩෙටොල් ලගිස්සෙන් ගලා යන බිඳක් වැටුණා පපුතලය මත. හදිසි සීතලට ගැස්සුණු පපුව ඇසිපිය ගැහෙන මොහොතක සිහිනයක්ම විය. එක රැයක් නොව ගණන් කරන්නට බැරි තරමට.
1: එතකොට අපිට වෙනස් විදිහේ මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා නිසා මෙන්න මේ විදිහට. වැස්ස වැටෙනවා හෙමින් නිහඬව. ඒ වැස්ස අස්සේ තෙමෙන මිනිහෙක් ඉන්නවා. ඔහු සැමියෙක්, පියෙක්, ගෙදර බර උහුලන නිහඬ හදවතක්. කවුරුත් අහන්නේ ඔයාට මහන්සිද කියලා. කවුරුත් දකින්නේ හිනාවක් පිටිපස්සේ හංගගත්ත ඒ කඳුළුවල බර. දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් තමන්ගේ අද දවස කැප කරන මිනිහෙක් ඔහු. බිරිඳගේ හිනාව දැක්කම තමන්ගේ දුක අමතක කරන මිනිහෙක්. වැස්සට තෙමෙන්නේ ඇඳුම් විතරද? ඔහුගේ හිතත් හීනත් නිහඬව කඩා වැටෙනවා. ඒත් උදේ වෙනකොට ආයෙත් හිනාවක් මූණට අරගෙන ජීවිතේ බර කරට ගන්නවා. මොකද පිරිමියෙක් කියන්නේ තමන් කැඩුනත් පවුල නොකැඩෙන්න නිහඬව දරාගෙන ඉන්න හිතක්. ආදරණීය පියෙක්, ආදරේ කහන කෙනෙක්.
0: එහෙමනම් ඉතින් විශ්මි අපිටත් යන්න වෙලාව. හරි,
1: අපි අද ගියාට හෙට රෑ 7 වෙද්දී ඔබ ළඟට එනවා.
0: පරිස්සමින් සතුටින් ආදරෙන් ඉන්න ඕනේ.
1: පරිස්සමින් ඉන්න ඕනේ.
0: මම නිශාන්.
1: මං විශ්මි. ඔබට සුබ රාත්‍රියක්.
0: ඇසෙදෙමින් නේ.

0: දැන් වෙලාවරය 8:51. රොක්වෙමු සියතට.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට.
2: සියත පත්තරේ
1: උදේ 7:50 අනුග්‍රහය.
3: සීනි විරන් නැදෙන ඉස්තරම් තැනක්, රන් පොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්.
4: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති, පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
5: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
6: මොකද්ද මහත්තයා,
5: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද?
7: Excite Power Play. Excite battery එක මිලදී කියන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
8: සිකුරාද ක්‍රේසි වෙන්දේසියෙන් ස්වර්ණ මහල් ජුවලස් වෙතින් ලැබුණ රුපියල් 1,50,000ක් වටින ලව් මම් පෙන්ඩන්ට් එක රුපියල් 65ක් වගේ අඩු ගානකට අයිති කරගත්තේ මහියංගනේ සුභාෂිනී කල්යාණී.
9: එන
8: සතිය ක්‍රීසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් ඔෆර් එකක්. HotWave Pad 13 Pro tablet එකයි, Skyki GT smart watch එකයි. මේ දෙකම අඩු ගානකට අයිති කරගන්න දැන්ම ක්‍රීසි වෙන්දේසියට register වෙන්න. RG histana KW කියලා type කරලා 39.47ට SMS කරන්න.
1: Theater Crazy Wendy.
2: Sigurada house pahata siyathanna.
10: Powered by bid to win.
11: සන්දිවා සොම්බි චිත්‍රපටි බලලා තියෙනවද?
12: අම්මෝ මකලෝ මං ආසනේ.
11: ආසනේ කවුද සොම්බින්ට ආසනේ? මොකද ඒ කියන්නේ?
12: මම රැට නිදාගත්තේ මට ඒවනික මැවිලා පේන්න ගන්නවා. මට බයයි.
11: පේනවා කන්නඩිය බුණ බල්ල බල්ල සරේට කෑක ගහදුවන්නේ බය වෙනවා.
12: අනේ මකලෝ.
1: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
13: අනුග්‍රහය.
14: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.

0: දැන් වෙලාව රෑ 9යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: රැනවයයි විනාඩි 16යි දැන්. රොක්වෙමු සියතට. තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
1: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
2: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
0: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718 492 492 0721 132 77.
3: කැඩපත කැඩපත මට කියන්න, මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
4: සෙන්ඩි, ආස්ට්‍රෝවිල්, මාෂි, විෂ්මි.
3: මට ඔයාව
4: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
3: අන්නා, කලින් කියන්නේ පැයි.
5: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක. සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි.
3: අහන්න, හවස දෙකට සතිය දවස්වල.
6: මේ පාර ක්‍රේසි වෙන්දේසින් හොට් ටූපැඩ් 13 ප්‍රෝ එකකුයි, ස්කයිකි GT ස්මාර්ට් වෝච් එකකුයි.
7: පුව හෝල්ඩින්ග්ස් එකෙන් ලැබෙන මේ බන්ඩල් එක රුපියල් 61,000 උනාට අඩුම ගානට දැන් ක්‍රේසි වෙන්දේසියෙන්.
6: හොට් ටූපැඩ් 13 ප්‍රෝ එකේ ලොකු ඩිස්ප්ලේ එකක් තියෙනවා. මිලියම්පිය 6580ක බැටරි කැපැසිටි එකක් තියෙනවා. ඔක්ටකෝ ප්‍රොසෙස් එකක හින්දා සුපිරියට වැඩ.
7: එතකොට ස්මාර්ට් වෝච් එක ස්ටේබල් බ්ලූටූත් ෆෝන් කෝල් ඔප්ෂන් එක තියෙනවා. වෝටර්ප්‍රූෆ්, සෑහෙන වැඩ ගොඩක් පුළුවන්.
6: හිත හිතෙන්න එපා, දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. ජිහිස්තර KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
5: සියත ක්‍රේසි වෙන් දේසි සිකුරාදා හවස පහට.
8: Powered by Bid to Win.
9: අමේ, මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
10: නෑ නෑ, මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
11: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
12: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් හම්බෙනවා.
13: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
14: දැන්ම දරුවගේ 9කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
5: සියත පොකට් මනි අනුග්‍රහය.
15: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි, සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිනුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
16: 2012 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: ඉනවෙන්න මෙන්න වෙලාව.
1: පොල්කට හැන්දක් හදාගන්න දන්නවද ගුණගන්න?
2: ඔව් පොල්කට හැන්දක් හදන්න.
1: හදන්න අවශ්‍ය කරන ද්‍රව්‍ය මොනවාද?
2: පොල්ගෙඩියක්.
1: පොල්ගෙඩියක් මොකද සම්බෝල හදන්නද? පොල්කටක් ඕන.
2: පොල්කටක් අරගෙන ඒකේ හිල් තුනක් විදලා තුනක් මොකද හිල් දෙකක් විදලා
1: මට පුළුවන් ද පොල් කට්ටක් පැත්තක තියලා ඔයාලට හිල් තුනක් විදලා මේ පිටියෙලන තියනවා හැඳිවානි
3: මුලතම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක 7FM breakfast drive අනුග්‍රහය
4: ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් නැහැ තියෙනවා.
5: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
6: සුබ දවසක්.
7: අලුත් වෙලා.
6: පහසු වෙලා.
8: තෑගි වැඩි වෙලා.
9: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
10: Prime Kalora අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Prime Lands
11: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
12: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
13: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
14: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලය

0: ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. Vogue Jewelers සැමදා ඔබ සමග. දෙනවා කියලා මෙහෙමත් දෙනවද? Hot Pill Pack 30 Pro Tablet එකයි, Sky Kitchen Smart Watch එකයි අඩුම ගානට. පිස්සුනේ.
1: මේ Hot Pill Pack 13 Pro Tablet එකේ ලොකු display එකක් තියෙනවා. mAh 6580ක battery capacity එකකුත් තියෙනවා. Octa-core processor එකකින් ද superior වැඩ.
0: එතකොට Smart Watch එක stable Bluetooth phone call option එක තියෙනවා. Waterproof. එකිනෙකිනුකින් ගොඩක් වැඩ කිද.
1: ඌව holdings within ලැබෙන රුපියල් 61000ක මේ bundle එක අඩුම ගානට ගන්න දැම්මලන්සු තියන්න.
0: KW හිස්තනක් අඩුමලන්සු type කරලා 39.47ට SMS කරන්න.
2: Theater Crazy Van Desi Sekurada Hawasa Pahata
3: Powered by Bid to Win
0: Tatte menno ayayay kiyana sindu viral wela
4: Duwe ek Facebook ekata dannada
0: Facebook itarak nevey man oy dennawa Seetha TV Voice of Family ekata register karanna
5: Pauli aadareth ekka oyage talent ekak Lankawatama pennanna Pauli dennekta ekata sindu kiyanna Seetha TV tulin obata labena lokuma chance ekak
6: Seetha Voice of Family
5: register wenna nama gama vistara 0712800800ට WhatsApp කරන්න
7: සරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. සරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආචාර්ය. සරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
0: 2026 Platinum Excellence සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ Voice of Asia මාධ්‍යාලය සම්මානිත වූවකයි.
7: ඔබ අප කෙරෙහි තිබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හදලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.
8: 98.4 මෙගාවාට්
9: සියත FM.

0: Rockwimu 7. හතර වටේම පත්තර තප්පරේට 100ට.
1: 100ට පත්තරේ.
0: උදේ 7:50ට අනුග්‍රහය.
2: සීනි විරන් නැදෙන ඉස්තරම් තැනක්. රන් බෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
5: මොකද්ද මහත්තයා?
4: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
6: සිකුරාදා ක්‍රේසි වෙන්දේසියෙන් ස්වර්ණ මහල් ජුවලස් වෙතින් ලැබුණ රුපියල් 150,000ක් වටින ලව් මම් පෙන්ඩන්ට් එක රුපියල් 65ක් වගේ අඩු ගානකට අයිති කරගත්තේ මහියංගනේ සුභාෂිනී කල්යාණි.
7: මම ඉතිවත් නැති විදිහට 100 පෙත්තෙන්මේ වටිනා ගන් පෙන්ඩන් එකක් ලබා දෙනවා. ඉතින් මේක ජීවිතේ අමතක නොවන ටෑග් ගන්. අම්මලාගේ ආදරේ කියලා මම කරන්න බෑ. මම කරන්නේ ගොවිතැන්. මගේ ඇත්තම ජීවිතේවත් මම හිතුවේ නෑ මට මෙහෙම දෙයක් ලැබෙයි කියලා. මම 100 පෙත්තෙන්මකට ගොඩාක් ස්තුතියි. 100 පෙත්තෙන්ම අන්න හැමෝම අම්මාවරුන් වෙනුවෙන් මේ කරපු දෙයට 100 පෙත්තෙන්මකට දීවින් ස්තුතියි.
6: එන සතියේ ක්‍රීසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් ඔෆර් එකක්. Hotwave Pad 13 Pro Tablet එකයි Skyki GT Smart Watch එකයි. මේ දෙකම අඩු ගානකට අයිති කරගන්න දැන්ම ක්‍රීසි වෙන්දේසියට register වෙන්න. RG histana KW කියලා type කරලා 3947ට SMS කරන්න.
8: Fiesta Crazy Wendezi.
1: Sigurada house pahata sieta hanna.
9: Powered by Bid to Win.
10: සන්දිවා සොම්බි චිත්‍රපටි බලලා තියෙනවද?
11: ඔව් මොමකලෝ මං ආසනේ.
10: ආසනේ කවුද සොම්බින්ට ආස? මොකද්ද ඒ කියන්නේ?
11: මම රැට නිදාගත්තේ මට ඒව නිකන් මැවිලා පේන්න ගන්නවා. මට බයයි.
10: පේනවා කන්නඩිය බුණ බල්ල බල්ල සරේට කෑක ගහදුවන්නේ බය වෙනවා.
11: අනේ මොකලෝ.
12: ටාටං
13: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදාසිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
0: අනුග්‍රහය
14: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලවේ පුංචිකාර නිවස.
15: සෙනසුරාද උදේ 8ට.
16: අයියෝ බලපංකෝ ඉතින් ඔළුවක් තියෙනවද? බර වාහනයක් එලවන්නේ කොහමද? හැමදාම කියන වාහන එලවනකොට ඔළුවෙන් එලවපන් කියලා.
17: ඈ ඔළුවෙන් එලවන්නේ කොහමද බං? මේ බලමන් මේකේ ගහලම තියෙනවා රියදුරු දෑතට දෙවි රැකවරණයි කියලා.
16: ඈ

0: වෙලාව රාත්‍රී 10යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

की दायाई। රෑදාය ගීදාය වැඩසටහනට අද මම ගීත තෝරන්න ඇවිල්ලෙන්නේ. මම කැමතිම මගේ ජීවිතයේ මට සමීපවුණු ගීත 10ක් මම තෝරාගත්තේ. මේ ගීතය මමත් නිතරම ගායනා කළ ගීතයක්. මොරිස් විජේසිංහ මහත්මයා මේ ගීතය ගායනා කරන්නේ උපුල් ශාන්ත සන්නස්කල මහත්මයාගේ පද රචනයක්. ඒ වගේම සංගීතය නවරත්න ගමගේ. ඔබ එන්න, ඔබ ඇවිත් යන්න එන්න. අපි ජීවිතයේ අපි හැමතිස්සෙම ආදරය කරන කෙනාව අපි නැවත වාරයක් දකින්න කැමතියි. ඒ තැනත්තාට හෝ තැනැත්තියට අපි ආදරය හැමතිස්සෙම ප්‍රකාශ කරන්නේ නැවත වාරයක් දකින්න. එහෙම නැත්නම් වෙන් වෙන්නේ නැවත වාරයක් දකින්න. හැමතිස්සෙම හිතේ අපේ සනිටුහන් වෙන්නේ නැවත වාරයක් මට ඔබව දකින්න තිබුණා නම් කියලා. ඉතින් ඔබගේ රුව දැක ගන්න, ඔබගේ වත දැක ගන්න මගේ හිත කොයිතරම් ඉල්ලනවද? ඔබට මගේ ආදරේ අවසන් නැතුව ඉන්නේ කොහොමද? මගේ රන්කඳට මම ආදරේ, පණ තිනතුරු මගේ රන්කඳට මම ආදරේ. මේ මගේ 10 වෙනි

0: ගීතයයි.
1: අද සුදුරු මුණ කෙසේම ප්‍රවීණ ගායන ශිල්පී කීර්ති පැස්කවෑල්.
2: නමවෙනි ස්ථානයට මම තෝරගත්තේ දීපිකා ප්‍රියදර්ශනී ගායනා කරන ඉතාමත් මියුරු ගීතයක්. එහි ගීපද රචනය කුලරත්න ආරිවංශගේ, වගේම සංගීතයේ ආචාර්ය රෝහණ වීරසිංහන්ගේ. සිනා පොදක් වී ඔබගේ දැසේ නිදන්ව ඉන්නට පෙරුම් පිරූ මට, කඳුලැල්ලක් වී ඔබගේ දැසින් ගිලිහි යන්නට උරුම කළේ යැයි. මගේ ජීවිතයේ මා ලැබපු අත්දැකීමක් මේ ගීතයට මට සමීප වෙලා තියෙනවා. අපිට කොයිතරම් කැමැත්තක් අරුචිකත්වයක් තිබුණත් කෙනෙකුගේ ආදරයක් ලබා ගන්න සමහර විට ඒ ආදරේ අපිට අහිමි වෙන අවස්ථාවල් තියෙනවා. අපිට ඒ උරුම වෙන්නේ නැති ප්‍රේමය බොහෝ විට අපි අත්දැකලා තියෙනවා. ඒ වගේම ඔබගේ දැසේ නිදන් වෙන්නට මට පෙරුම් පිරුවට මට අන්තිමට ඔබගේ දැසේ කඳුල වෙලා තමයි මට ඔබගේ දැසෙන් පිට වෙන්නට සිදු වුණේ. මෙවැනි අත්දැකීම් බොහොමයක් අපේ ජීවිතවලට සම්බන්ධයි. ඉතින් මගේ ජීවිතයත් සම්බන්ධ වුණු කතාවක් මම තෝරගත්තේ මේ ගීතය. ඉතාමත් මා ප්‍රිය කරන ගීතයක්. ඒ වගේම මෙහි තනුව සංගීතය සහ පද රචනය, වගේම දීපිකාගේ මියුරු ගායනය මේ ගීතයට ඉතාමත් ප්‍රාණයක් ජීවියක් ලබා දීලා තියෙනවා. මම කැමති ඉතාමත් ප්‍රිය කරන ඉතාමත් මියුරු ගීතයක් මේ ගීතය. සිනා පොදක් වී මගේ නමවෙනි කැමැත්ත.

0: 98.4 මේකමුවට සියතා FM රැදායයි ගීතායයි
1: අද සුදුරු මුණ කෙසේම ප්‍රවීණ ගායන ශිල්පී කීර්ති පස්කවෙල්
2: මගේ අටවෙනි තෝරා ගැනීම පණ්ඩිත අමරදේවයන් ගායනා කරන ඉතාමත් මියුරු ගීතයක් සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා. මේ ගීතයේ පද රචනයේ කුලරත්න ආර්යවංශගේ, එවැගේම සංගීතයේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ. අපේ ජීවිතවල අපි ප්‍රේමය අත්විඳලා තියෙනවා, එවැගේම වීරාව අත්විඳලා තියෙනවා. මේ දෙක අතරේ තියෙන බොහෝම සමීපතාවයක්. මොකද එකවරම ප්‍රේමය, එවැගේම ප්‍රේමය තුළ තියෙන සතුට විරහාවක් වෙලා අපිට දුකක් එන්න බොහොම සමීපව තියෙනවා. කුයි වෙලේ අපිට වෙනස වේද කියන එක අපිට හිතන්නටත් බෑ. සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා වලා රොදක සැඟවිලා අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා. මේ ගීතය කිවෙන ඉතාමත් මියුරු පණිවිඩේ ප්‍රේමණීය ගීතයක්. මගේ ජීවිතයට බොහෝ සමීප වුණු ගීතයක් මේ. මොකද යම් කලෙක මගේ ප්‍රථම ප්‍රේමය මට අත්දකින්න ලැබුණු අවස්ථාවේදී මට මගේ ජීවිතයට සමීප වුණු ගීතයක් මේ ගීතය. මා නිතරම ඇය වෙනුවෙන් මේ ගීතය ගායනා කළා. ඇය අසලට වෙලා ගිටාරය වාදනය කරමින් මේ ගීතය මිමිනුවා. ඉතින් ඇත්තටම තමන්ගේ ප්‍රේමවන්තිය ළඟ තියාගෙන ගීතයක් ගායනා කරන්න පුළුවන් නම් ඒ පෙම්වතාට ඒ තුළ තියෙන්නේ පුදුමාකාර මිහිරියාවක්. ඒ මිහිර මම මේ ගීතය ගායනා කරනකොට වින්දා. ඒ වගේම තමයි මං එදා සිට අද දක්වාම ප්‍රිය කරන ආදරණීය තාමත් රසවත් ගීතයක් පදමාලාවක් මේ සඳ හොරෙන් හොරෙන් මගේ අටවෙනි තීරින්.

0: ගීතයයි.
1: අද සුදුරු මුණ කෙසේම ප්‍රවීණ ගායන ශිල්පී කීර්ති පස්කවෙල්.
2: ඇත්තටම මේ ගීතය බොහෝ වැඩිහිටියන් තුළ අද්දුටු අත්විඳලා තියෙන ඉතරා විදියක මිහිරි අත්දැකීමක් කියලා මං හිතනවා. මොකද ආදරය කරන්න වයස බාධාවක් නෑ. ඕන තරාතිරමක ඕනම වයසක කෙනෙකුට තව කෙනෙකුට ප්‍රේම කරන්න අයිතිය තියෙනවා, හැකියාව තියෙනවා. එතකොට ඒ වගේ වයසකදී තමන්ගේ හිත ගියපු තැන සමහරට මේ පුංචි රෝස කැකුලක් නැත්තම් තමන්ගේ වයසට වඩා ගොඩාක් පහළ ඉන්න කාන්තාවකට තරුණියකට වෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රේමයක් පිළිබඳව කියවෙන ලස්සන ගීතයක් මම තෝරාගත්ත හත්වෙනි ස්ථානයට. අපේ ප්‍රේමය තුළ, මේ වැඩිහිටියාගේ ප්‍රේමය තුළ කියවෙන්නේ අමිල අවංක ආධ්‍යාත්මික ආදරයක්. හැබැයි ඔහු දන්නවා ඒ කවදාවත් යථාර්ථයක් බවට පත් වෙන්නේ නැහැ කියලා. ඒ නිසා තමයි ඔහු කියන්නේ, ඔබ හීනින්වත් මාව දකින්න එකක් නැහැ, හැබැයි මම ඔබව හැමදාම රස විඳිනවා, ඔබ දිහා බලාගෙන ඉන්නවා. කරුවල රෑ සඳක් වගේ අහසේ නුඹ ඉන්නව නම් ආසයි මට නොකී කවිය ඔබට කියන්න. තරහක් නෑ නුඹ බැස යන්න. ඔබ මා ළඟට නාවට කමක් නැහැ, හැබැයි ඔබට මම මගේ සිතින් ප්‍රේම කරනවා. ඒ වගේම තමයි තවත් මේ පදමාලාවේ තියෙන ඉතාමත් රසවත් තැනක්. මගේ පුංචි නවාතැනේ ඇවිදින් සැරි සරනවා නම් ආසයි මම කවුළු පියන් ඇරලා තියන්න. තරහක් නෑ නැවිත්ින්න. මම තරහක් නෑ, ඔබ මගේ ප්‍රේමවන්තිය පමණයි. මා සිතින් ඔබට ප්‍රේම කරනවා. මේ ගීතය අමරසිරි පීරිස් මහත්මයා ගායනා කළ ඉතාමත් මියුරු ගීතයක්. ඒ වගේම ගීපද රචනය ධම්මික බණ්ඩාර මහත්මයාගේ, සංගීතය ඩැනිස්ට පෙරේරා මහත්මයාගේ.

0: 98.4 මෙගාවාට්ෂයට සියතා FM. රැදායයි ගීතායයි
1: අද සුදුරු මුණ කෙසේම ප්‍රවීණ ගායන ශිල්පී කීර්ති පැස්කවෑල්.
2: රෑ දහයයි ගී දහය වැඩසටාන තුළ මා තෝරගත්තේ මා සිත්ගත් මට යම්කිසි විදිහක ජීවිතයට සමීපතාවයක් තියෙන සම්බන්ධ වුණු එනත්තම් මම රසවිඳි ගීත දහයක්. ඉතින් මං හිතනවා මගේ දෑබර රසිකයන් රසිකාවියන් අසන්නන් මේ වැඩසටහන් අසන සීලුම් දෙනා මගේ ගීත රසවිඳී.

ඊළඟට මම තෝරගත්ත ගීතය නිරෝෂ විරාජිනී ගායනා කරන, නන්දසේන කටුවාවල සංගීතවත් කළ, සුරම්‍ය මාපිටිය රචනා කළ ගීතයක්. සිනාසෙන්න මට ලොවට පෙනෙන්නට දෙන්න ඔබේ එක සිනා පොදක්. අපි ජීවිතයේ අපාතරින් වෙන්වෙන අය වෙනුවෙන් බොහෝ විට හඬා වැළපෙනවා. සමහර විට අපි බලාපොරොත්තු නොවුණු අවස්ථාවක අපින් වෙන්ව යන අය ගැන අපිට පුදුමාකාර වේදනාවක් ඇති වෙනවා. එක වචනයක් තව කතා කරන්න තිබුණා නම්, තව එක වරක් ඔබව දකින්නට තිබුණා නම්, එහෙම නැත්නම් ඔබව නැවත වාරයක් මට සිහි කර කර ඔබව ඔබ ගැන විඳින්න තිබුණා නම් කියලා හිතන වාර අනන්තයි. අලුපාට හැන්දෑවේ වෙහි බින්දු පොද වැටෙන ගම් දැල තාමත් ඒ වගේද මට කියන්න. දන් පඳුර උඩ නැටුව රන් පාට සමනල්ලු මං කොහිද ඇසුවාද මට කියන්න. අපේ ඉතාමත් මිහිරි අතීතයක් තුළ සිදුවුණු සිතිවිලි දාමයන්, එහෙම නැත්නම් සිදුවීම් දාමයක් මට හිතට එනකොට දැනෙන වේදනාව කොයි තරම්ද? මොකද ඔබ දැන් මා හැර ගොසින්, දැන් ඔබව මට සිතුවිල්ලක් පමණයි. ඒ ආධ්‍යාත්මික ආදරය තුළ තියෙන හැඟීම් ඔබට මට පවසන්නට හැකියාවක් නැහැ. මේ ගීතය අහන්න. සිනාසෙන්න මට ලොවට පෙනෙන්නට දෙන්න ඔබේ එක සිනා පුදක්.

0: ගීතයයි.
1: අද සුදුරු මුණ කෙසේම ප්‍රවීණ ගායන ශිල්පී කීර්ති පස්කවැල්.
2: මා රෑ 10යි ගී 10 වැඩසටහනේ මීළඟට තීරු ගීතය, ඒ කියන්නේ මගේ හතරවන ගීතය. මා වඩාත්ම කැමති හතරවන ගීතය. ගායනා කරන්නේ සුනිල් ඉදිරිසිංහයන්. ඒ වගේම ගීපද රචනය බන්දුල නානායක්කාර වසම්, සංගීතයේ ආචාර්ය රෝහණ වීරසිංහ. අපේ ජීවිතවල අපි යම් යම් අත්දැකීම් ලබනකොට, එහෙම නැත්නම් ඒ ප්‍රේමේ රස විඳිනකොට අපිට සමහර විට මේ ප්‍රේමේ වටිනාකම අගය නොදැනෙන අවස්ථාවල් තියෙනවා. අපි දන්නේ නැහැ මේ මා විඳින්නේ කොයිතරම් නිර්ආමිස සුවයක්ද කියලා. එතකොට අපි ඒක සමහර විට සලකන්නේ නැති වෙලාවල් තියෙනවා. හැබැයි ප්‍රේමේ අහිමි වෙච්ච දවසට අපිට හිතෙනවා අපි අත්හැරියේ කොයිතරම් වටිනා අවස්ථාවක්ද, වටිනා කෙනෙක්ද, වටිනා ආදරයක්ද, වටිනා ප්‍රේමයක්ද කියලා. මගේ ජීවිතෙත් එවැනි අත්දැකීම් තියෙනවා. ඒ අවස්ථාවක මට මේ ගීතය අහන්න ලැබුණම මම හිතුවා මේ ගීතය කොයිතරම් දුරට මට සමීපද කියලා. ඉවුරු දෑලේ හිඳ බැලුව විට ගඟ හැඩයි කදිමයි, දියට වන් විට එවන් ගඟුලම බිහිසුණුයි චණ්ඩයි, වියෝ වූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන්, හැඬූදා කඳුලයි දකින්නේ සිනාවේ සරදම්, හඳක් නැතිදා අහස් තලයට තරුව දෙයි සැනසුම්, පුන් පොහෝදා එවන් තරුවම ලබන්නේ ගැරහුම්. අපි සමහර විට අපි දකින මේ මහා සාගරය, මහා දියගැඹ, පුන්සඳ, එහෙම නැත්නම් පුන්සඳෙන් දෙන එළිය අපිට කොයිතරම් ලොකුවට තිබුණට සමහර විට ඒව අපිට අගයක් නැහැ. හැබැයි අර පුන්සඳ නැති දවසේ පුංචි තරුවක තියෙන එළිය අපි ලොකු දෙයක් හැටියට දකිනවා. මගේ හතරවන තීරීම මේ ගීතේ වියෝ වූ

0: ගීතයයි.
1: අද සුදුරු මුණ කෙසේම ප්‍රවීණ ගායන ශිල්පී කීර්ති පස්කවැල්.
2: අපි ජීවිත විවිධාකාර වූ අත්දැකීමට මුහුණ දෙනවා. අපි සමහර විට පණ දෙන්න ආදරය කරන අය ඉන්නවා. හැබැයි කවදර දවසක ඔබට මගෙන් වෙන් වෙලා යන්න සිද්ධ වෙනවා. සමහර විට ඔබ යන්නේ තව අලුත් ලෝකයක් හොයාගෙන, අලුත් සැමියෙක් හොයාගෙන, අලුත් පෙම්වතෙක් හොයාගෙන. හැබැයි මම ඔබ ගැන සිහින මෙව්වා සෑහෙන කාලයකට ඉඳලා ප්‍රේම කරා. හැබැයි ඒ ප්‍රේමය යථාර්ථයක් කරගන්නට මට බැරි වුණා. එදා මාව ඔබ අත්හැරලා යනකොට මගේ දැසේ නැගුණු කඳුළු බිඳුව ඔබට මතකද? ඒ කඳුළු බිඳුව හැමදාමත් මගේ ඇස් කෙවිනියක රැඳී තියේවි. නටුවෙන් කඩලා මල විසි කළ දිනේ ඔබ මට පිටුපෑවේ මගේ කිසි වැරදක් නැතුව. මම කොයිතරම් වල්මත් වුණාද මගේ අසරණ පෙම් ලෝකේ, ඔබ ඒත් මා ගැන තාමත් දන්නේ නැහැ. අපිට මොනවද උනේ? මම හිනහෙනවා. ඔබ සිතනවා මා හිනහෙනවා කියලා. නෑ, මා හඬන දවසේ ඔබ නැලවෙනවා. ඔබ සිතන්නේ මා හිනහෙනවා කියලා. නෑ, එදා මා හඬනවා. එයි, ඔබ නැලවෙනවා. ඔහු හා රස පහසේ. ඒ වගේම ඔහුටත් කවදා හෝ ලබා දෙන්න එපා මට වගේ අමිහිරි දවසක්. මොනවා වුණත් මට තාම මතකයි අපි ගත කරපු සුන්දර කාලය. මේත් මගේ ජීවිතය අත්දැකීමක්. දවසක් තේවි වෙන් වුණු ඔබ මා නැවතත් මුණ ගැසිනා. මිල්ටන් මල්ලවරිජ් මහත්මයා ගායනා කර ඉතාමත් නිවරු ගීතයක්, සංගීතය ස්ටැන්ලි පීරිස් මහත්මයාගේ, පද රචනය ආචාර්ය

0: ගීතායයි.
1: අද සුදුරු මුණ කෙසේම ප්‍රවීණ ගායන ශිල්පී කීර්ති පැස්කවෑල්.
2: මා තෝරාගත් දෙවන ගීතය රෑ 10 ගී 10 වැඩසටහනට. ගායනා කරන්නේ අමරසිරි පීරිස් මහත්මයා. ගී පද රචනය සමන් අතවුදහිට්ටි. එවැනිම සංගීතය කලණි පෙරේරා. මේ ගීතයත් මගේ ජීවිතයට ඉතාමත් සමීප වුණු ගීතයක්. මට ඔබ ලැබුණත් මට ඔබ අහිමි වස්තුවක්. මට ඔබව ලං කරගන්නට බැහැ. ඔබ මලක් වුණාට මට ඔබව නිලා ගන්නට අවසර නැහැ. ඔබව සිප ගන්නට මට අවසර නැහැ. ඔබ විලක් වුණත් ඒ විලෙන් මට දිය දෝතක් අරගෙන බොන්නට අවසර නැහැ. ලෝකයා, සමාජය, වටපිටාව මට අකුල් හෙලනවා. ඔබට අකුල් හෙලනවා. ඔබ මේ ලෝකේ මගේ ජීවිතයට එළිය කරන පහන් තාරකාවක් වුණත් ඒ එළියට පුළුවන් උනේ නෑ මගේ ජීවිතයට ආලෝකයක් දෙන්න. මං කොයිතරම් අවාසනාවන්තයෙක්ද. ඔබ මහා විලක් වුණත් මට ඒ සිසිල දෙන්න, ඒ විලේ තියෙන සිසිල මට ඔබට දෙන්නට හැකියාවක් ලැබුණේ නෑ. ඒ වගේම මේ ජීවිතයේ සතුට ගෙන දෙන මියුරු ගීතයක් වෙන්නට ඔබට හැකියාවක් තිබුණත් ඒ ඔබගේ ගීතය තුළ තියෙන ලස්සන පදමාලාව මට මුමුණන්නට බෑ. මට ඒකට අවසර නෑ. ඔබ මට අහිමි ලස්සන මලක්. මලක් උනේ ඇයි නුඹ මට ජීවිතයට සුවඳ සලන එඳමුදු සිප

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා රැදායයි ගීතායයි
1: අද සුදුරු මුණ කෙසේම ප්‍රවීණ ගායන ශිල්පී කීර්ති පැස්කවෑල්
2: අවසාන වශයෙන් වැඩසටහනේ මගේ අවසාන තීරීම එකැනම අංක එකට තෝරාගත්ත ගීතය රෑ දහය ගී දහය වැඩසටහනට හින්දි ගීතයක්. මම මේ ගීතයට ඉතාමත් ප්‍රිය කරනවා. මගේ ප්‍රසංගවල මේ ගීතය මා ගායනා කරනවා. විවිධ අවස්ථාවල මේ ගීතය මා ගායනා කරනවා. මේ ගීතය ඉතාමත් ප්‍රේමණීය ගීතයක්. කුචනා කහු කුච භීනා කහු මේ ගීතයේ අර්ථය මා හරි හැටි පැහැදිලි කරන්නට නොදැනුණත් මේ ගීතයේ තියෙන රූපරාම්, ඒ සංගීතේ, ඒ ගායකයාගේ කටහඬ, ඒ තුල තියෙන හැඟීම් කොයිතරම්ද කියන එක අපිට වටහා ගන්න පුළුවන් මේ ගීතය අහනකොට. සමහර විට අපි ගීතයක් රස විඳිනකොට ඒ භාෂාව අපිට වැදගත් නොවන අවස්ථාවල් තියෙනවා. මොකද අපිට ඒ භාෂාව තේරෙන්නේ නැති වුණාට මේ ගීතය තුල තියෙන හැඟීම් ප්‍රකාශය, භාව ප්‍රකාශය තුල අපිට පුදුමාකාර සතුටක් වින්දනයක් ලබන්න පුළුවන්. එවැනි ගීත බොහොමයක් තියෙනවා. ඒ නිසාම තමයි විවිධ භාෂාවල ගීත අපි භාෂාව නොතේරුණත් ප්‍රිය කරන්නේ, අපි රස විඳින්නේ. මේ මා ගායනා කළ ඒ වගේම මා රස විඳින ගීතයක්. ඒක නිසාම මේ ගීතේ මගේ ජීවිතේ ඉතාමත් සමීපයි. එහෙමනම් අහමු මගේ පළවෙනි තේරීම හැටියට මා තෝරාගත්ත ගීතය කුච්නා කහෝ. 1942 ලව් ස්ටෝරි කියන චිත්‍රපටයේ තමයි මේ ගීතය නිර්මාණය වුණේ.

0: දැන් වෙලාව රාත්‍රී 11යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Mangrove 4 HMO Mangrove. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

රත්‍රී 11යි විනාඩි 10යි.

0: කැඩපත කැඩපත මට කියන්න මේ ලෝකෙ ඉන්න ලස්සනම ගෑන ළමයා කවුද?
1: සෙන්ඩි, ආශ්චර්ය, මාෂි, විෂ්මි.
0: මට පාවයව
1: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
0: අන්නා කලින් කියන්නේ පැයි
2: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක
3: සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි.
0: අහන්න හවස දෙකට සතිය දවස්වල
4: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492 0718 392 477. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
5: මේ පාර ක්‍රේසි වෙන්දේසින් Hot Wheels 13 Pro එකකුයි, Skyke GT Smart Watch එකකුයි.
6: පුවා හෝල්ඩින්ග්ස් එකෙන් ලැබෙන මේ බන්ඩල් එක රුපියල් 61,000 කුණාට අඩුම ගානට දැන් ක්‍රේසි වෙන්දේසියෙන්.
5: Hot Wheels 13 Pro එකේ ලොකු ඩිස්ප්ලේ එකක් තියෙනවා. Milliampere 5580 බැටරි කැපැසිටි එකක් තියෙනවා. Octa-core processor එකින් හින්දා සුපිරියට වැඩ.
6: එතකොට Smart Watch එක stable Bluetooth phone call option එක තියෙනවා. Waterproof සෑහෙන වැඩ ගොඩක් පුළුවන්.
5: හිත හිතෙන්න එපා. දැන්ම ක්‍රේසි වෙන්දේසියට register වෙන්න. register KW කියලා type කරලා 3947 SMS කරන්න.
2: Seata Crazy Vendesi. Sekurada Hawasa Pahata.
7: Powered by Bid to Win.

0: ඉස්කෝලේ කාලේ මම හිටියේ දෙකට ගණින්න බෑමක්. ඒත් ඉතින් ඕ ලෙවල් දෙපාරක් කරන්න උනා. අපරාධ කියන්න බෑ. ඒ ලෙවලුත් දෙපාරක් කරගත්තා. පාඩු නෑ. අන්තිමට මම නැවතුනේ ඩිග්‍රී දෙකක් කරන්. රස්සා දෙකක් කළා, වාහන දෙකක් ගත්තා.
1: ගිහන්. හැබැයි එකක්
0: ආයි. ඒ ගැන බය වෙන්න එපා. එකම ආටිස්ගේ. හැබැයි සින්දු දෙකක්.
2: වෙනු දෙසින කන් කගේදෝ
3: සින්දු සියතා. සතියේ දවස් පහේම උදේ 10ට.
0: ඒ තමයි ලෝකෙ කොහේ හිටියත් මං ආස එකම රේඩියෝ ෂෝ එක.

0: දෙනවා.
1: දෙනවා කියලා මෙහෙමත් දෙනවද? Hot Pad 13 Pro tablet එකයි, Sky Kitchen Smart Watch එකයි අඩුම ගානට පිස්සුනේ.
2: මේ Hot Pad 13 Pro tablet එකේ ලොකු display එකක් තියෙනවා. mAh 6580ක battery capacity එකකුත් තියෙනවා. Octa-core processor එකකින් ද superior වැඩ.
1: එතකොට smart watch එක stable bluetooth phone call option එක තියෙනවා. waterproof එකෙමකිනුකි ගොඩක් වැඩ කිර.
2: ඌවා holdings within ලැබෙන රුපියල් 61000ක මේ bundle එක අඩුම ගානට ගන්න දැම්මල අසුතියක්.
1: KW හිස්තනක් අඩුමලන්සෝ type කරලා 39.47ට SMS කරන්න.
3: Theater Crazy Vendesi Sikurada House Pahata
4: Powered by Bid to Win
1: Tati menno ayayay kire sindu viral vela
5: duweka facebook ekata dannada
1: facebook itarak nevey man oy dennawa sita tv voice of family ekata register karanna
6: paule aadare දෙක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න පෞලි දෙන්නෙක්ට එකට සින්දු කියන්න සියත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම චාන්ස් එක
7: සියත වොයිස් ඔෆ් ෆැමිලි
6: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න
8: වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද එම් ආශ්චර්ය වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM
1: 2026 ප්ලැටිනම් එක්සලන්සි සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය සම්මානිත වූ වගයි
8: ඔබ අප කෙරේ තැබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්
9: 98.2 98.4 දිව

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයින පුරා.

0: බේබි කෑවද?
1: ඔව් කෑවා. ඇයි බබා?
0: බේබිට මහන්සිද?
1: නෑ මොකද?
0: එහෙනම් පොඩ්ඩක් ළඟට එන්නකෝ.
1: චී ලැජ්ජනන්ද බාරෙන් ඉන්නේ.
0: වැරද්දක් නෑ. පොඩ්ඩක් ළඟට එන්නකෝ.
1: හා හරිද?

පස්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට ශාන්තියක්ම උදාවන්නේය.

විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකියි.

Sadıhan Siyata. බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම

එතවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවන්නේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුරු වේවා. ඔබට කිසිවිටකත් බියක් තැති ගැනීමක් ලොමු දැහැගැන්වීමක් සිදු නොවේ.

සදහම් සියත. බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනරකුලෙහි උපන්සේක. මෙසේ මොනරකුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසාගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින්

අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයට ගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකලසේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන් පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට ශාන්තියක්ම වේවා.

සදහම් සියත. රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන චන්ද පිරිතේ ආනුභාවයෙන් ඔබට

සුරුසනක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය. සුවසේ අවති වන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත් වැටීමේ අනුසස් ගෙන හැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

තම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජය සිද්ධියම උද

මහානුභාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මේ නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යාපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

රජතුමාණන් විසින් රන්පතෙක ලිහා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මගතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සදහම් සියත. සියලු අකුසල් වලින් දුර වී නිතර කුසලෙහි යෙදීමත්, ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිද විශ්වඥානයන්ට අධිපති ගණදෙවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්වඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදෙවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ්මී

0: Money. විනාඩි 23 වෙලාව. Good morning Marshi.
1: Good morning Ravish. කාලත් සතියක නෙවෙයි අපි අලුත් දවසක ඉන්නේ.
0: අලුත් දවසක බලන්න ඕනේ දේවල් වෙනස් වෙන විදිහ. ඒ කියන්නේ දැන් අද උදේ නම් දැන් කිසිම වැස්සක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. හරිම ෂෝක් එකට අපිත් ආවනේ. හැබැයි ඊයේ මේ වෙලාව පොඩ්ඩක් මතක් කරලා බලන්නකෝනේ නිකන් මිනිස් වැස්සේ තෙමෙනවා අනේ පාරවල් ලයිනට වෙලා ඉන්නවා. බලන්නකෝනේ හැම දෙයක්ම ඉක්මනට වෙනස් වෙන විදිහ නේද?
1: හැම දෙයකටම ඉතින් දවසක් පටන් ගන්නකොට අපි හිතන විදිහත් බලපානවා රවිෂ්ක. අපි සමහර විට වැස්ස වෙලාවට හිතන්න පුළුවන් නේ අද කිසිම වැඩක් කරගන්න බැරි වෙයි කියලා. හැබැයි ඉතින් අපි හොඳ විදිහට හිතුවත් කිසිම දෙයක් කරගන්න බැරි වෙන්නේ නැහැ අපිට.
0: හරියට හරි. ඔන්න ඉතින් අද පටන් ගන්න හදන්නේ අපේ වැඩේ. අද ඇවිල්ලා මේ මාසේ 14 වෙනිදා. නිකන් මාසෙ මැදට පොඩ්ඩක් අපි ඇවිල්ලා තියෙන්නේ. මේ මාසෙත් ඉතින් හිමි ඉවර වෙගෙන යන්නේ. පොඩු 4 දෙනෙක් ඉන්නවා. අම්ම කෙනෙකුත් ඉන්නවා කතා කරන්න. බලමු කොහොමද තරග කරන්නේ, කොයි විදිහටද සල්ලි වින් කරන්නේ කියලා. උදේ 7 වෙනකන් අපිත් එක්ක ඉන්න තමයි තේන්නේ. අපි WhatsApp number එකත් මතක් කරමු.
1: 0714-151-151 තමයි අපේ WhatsApp number එක. අපිට එවන message එකක් 6 වසර ඉඳලා 11 වසරට වෙනකන් ඉගෙන ගන්න අංගිලා මල්ලාට විශේෂයෙන් කියන්න ඕන. message එකක් අපිට එවලා තියන්න. අපි ලෑස්ති මේ පැත්තෙන් දැනුම වැඩි කරන ගමන් pocket money දෙන්න.
0: right, එහෙනම් අපි ලෑස්ති මේ සින්දු අහන ගමන් අපි ඊළඟ පොඩ්ඩව සම්බන්ධ කරගන්න. අපි පළවෙලි පොඩ්ඩ. එහෙනම් good morning, මම රවිෂ්ක.
1: අම්මාශී.